0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
2: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
3: ජීවිතය දිනන්නට positive vibes with charge
4: අයිබෝවන් සුබ දවසක් ජීවිතේ හරි ව්‍යාපාරයක හරි හැමදේම වෙනසෙලා අතේ සතේ නැති වෙලා තමන් වටේ හිටපු මිනිස්සුත් තමන්ව දාලා ගිහිල්ලා වැටෙන්න පුළුවන් අන්තිමටම වැටුණු දවස් ඕනෑම මිනිස්සෙකුගේ ජීවිතයට එන්න පුළුවන් ඒ වගේ වෙලාවට සාමාන්‍ය මිනිස්සු කරන්නේ තමන්ගේ දෛවයට බැන බැන ජීවිතේ එතරම්ම ඉවරයි කියලා හිතලා සම්පූර්ණයෙන්ම උත්සාහය අත්හැරලා දාන එක. හැබැයි ජපන් වැසියන් තමන්ගේ ජීවිතේ මෙන්න මේ වගේ අන්තිමටම වැටුණු කටුකම අවස්ථාව හඳුන්වන්නේ ඩොන්සුරි. එහෙම නැත්තම් ඩොන්සකෝ කියලා. මේ ඩොන්සුරි කියන මානසිකත්වයේ තියෙන ලස්සනම සහ බලවත්ම අදහස තමයි ඔබ දැනටමත් ඉන්නේ ජීවිතයේ පතුලම නම් එතනින් එහාට ඔබට තවත් පල්ලෙහාට වැටෙන්න කිසිම ඉඩක් නැහැ කියලා තේරුම් ගන්න එක. ඒ කියන්නේ ඊළඟට ඔබට යන්න තියෙන්නේ එකම එක දිශාවකට විතරයි. ඒ තමයි ඉහළටම නැගිටීම. ජපන් වැසියන් මහා ලෝක යුද්ධයකින් පස්සේ එවැකෙම ආර්ථික බිඳවැටීම් වලින් රටම අලු දූවිලි වෙලා පතුලටම වැටුණු හැම වෙලාවකම මේ මානසිකත්වය පාවිච්චි කරලා ලෝකේ බලවත්ම රාජ්‍යයක් විදිහට පෙරට වඩා වේගෙන් ඉහළටම නැගී සිටියා. ජීවිතේ පතුලටම වැටීම කියලා කියන්නේ ජීවිතයක අවසානය නෙවෙයි. පෙරටත් වඩා ප්‍රබලව සහ බුද්ධිමත්ව නැවත ආරම්භ කරන්න ලැබුණු වටිනාම අවස්ථාවක් විදිහට ඒ වැටීම දකින එක තමයි ඔබේ සැබෑ පෞරුෂය බවට පත් වෙන්නේ. එහෙමනම් අද දවසේ ඔයාගේ ව්‍යාපාරය කඩා වැටලා තිබුණත්, රස්සාව නැති වෙලා තිබුණත්, ජීවිතේ අන්ත අසරණ වෙලා හිටියත්, ඒ දේවල් දිහා බල බල අඬ අඬ ඉන්න එක අදින් පස්සේ නතර කරන්න. කම්මැලිකමට හරි නිදහසට හරි කරුණු කියන එකෙන් වැළකීලා තමන්ගේ ඇතුළතේ තියෙන දැඩි ස්වයං විනය සහ ධෛර්යය එකතු කරගෙන පතුලින්ම නැගිටින්න හිත ශක්තිමත් කරගන්න. අතීතයේ වැරදීම් වලින් පාඩම් ඉගෙනගෙන ජීවිතේ නැගිටින්න ඕමනාව තියෙන නොසලෙන මනුස්සයෙක්ව වටන්න මේ ලෝකේ කිසිම බලවේගයකට බැහැ. ඒ නිසා ඔයාටත් අද ඉන්න තත්ත්වයේ කොහොම වුණත් ඔබේ අනාගත සාර්ථකත්වය වෙනුවෙන් ඉහළටම ගමන් කරන්න පුළුවන්. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
2: ජීවිතය දිනන්නට
5: positive vibes with charming.
2: Lakhana Radio ITN.
6: වෙලාව උදේ 6යි.
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
8: ලඛන මොමලින් ඒසල්
2: සම අනුග්‍රහය.
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අයිබෝන් සුබ දසන ජයග්‍රහ වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද ජූලි මාසයේ 16 වෙනිදා බ්‍රහස්පතින්දා දවස අපි උදෑසනින් මේ විදිහට හමුවන්නේ අයිබෝන් සුබ දසනක් මේ කළා
1: අයිබෝන් ගහන් සුබ දසනක්
0: අදත් සුදනම අපි ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේම අනිකුත් ප්‍රවෘත්ති මොනවද කියලා හොයලා බලන්න අපි අදත් අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ප්‍රධාන සරස්තලයට රජී වාහන 40ක් අවභාවිතය විමල්ගේ සොහයුරු සරත් වීරවංශ රිමාන්ඩ් අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කළා තිබෙන මේ සම්බන්ධයෙන් තොරතුරු අපි දිනමින පුවත්පතේ සටහනට අවධානය යොමු කරන්න කලින් යමු ඩේලි නිවුස් පුවත්පතට.
1: Yes, Gahan. Vimal's brother remanded in vehicle misuse case. For the more in detail, Fort Magistrate Pasan Amarasinghe ordered yesterday to remand Sarath Wedawansha, brother of former Minister Vimal Wedawansha, until 22nd of July. He is a suspect in an alleged case involving the misuse of 40 government vehicles provided by the Presidential Secretariat to the National Freedom Front, which reportedly caused a loss of 9 million rupees to the government. It's over to you, Gihan.
0: සුභාෂිනි සේනානායක දිනමින පුවත්පත්ර ගිනන සටහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණ ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිතා කරමින් රජයට රුපියල් මිලියන 9ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු වන හිටපු ඇමති විමල් වීරවංශ මහතාගේ සහෝදර සරත් වීරවංශ ලබන 22 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලැබ සිටි ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සැකකරුවෙකු ලෙස නම් කළ අවස්ථාවේ ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා ඒ බව ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙස නියෝග නිකුත් කර තිබෙනවා කියලත් අද දිනමින පුවත්පත වැඩිදුරටත් සටහන් කරලා තිබෙනවා.
1: අපි අවධානය යොමු කරමු ගියන අද ලක්කඩ ප්‍රවෘත්ති අංශය ගෙන එන තොරතුරු වලට මේ සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත්පතත් තොරතුරු සටහන් කරලා තිනවා. සාමාන්‍ය පෙළ ආයුධපත් බාර ගැනීම 23 වෙනිදා අවසන් බවයි සඳහන් වෙන්නේ. එතෙකම අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ පාසල් ආයුධකරුවන් සඳහා තොරතුරු සහතික කිරීමේ පත්‍රිකාව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස බාගත කර හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල් ජගත් හේරත් මහතා සඳහන් කරනවා කියලයි අද මේ සම්බන්ධයෙන් ලක්කන ප්‍රවෘත්ති අංශය වාර්තා කරන්නේ.
2: අපේ පාසල් ඇදුම්කරුවන් සංඛ්‍යාව අපේ දෙපාර්තමේන්තුවට අපස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඇදුම් කරන දරුවන් විශාල ප්‍රමාණයක් අපෙන් විමසීම් කටයුතු කරනවා. මේ වෙනකොට සාමාන්‍ය දවසකට එක් දින සේවාවත් සාමාන්‍ය සේවාවත් සහ පාසල් ඇදුම්කරුවනුත් ඇතුළු ආසන්න වශයෙන් 2500ක් 3000ක් වගේ ප්‍රමාණයකට අපි දිනපතා සේවාවන් සපයනවා. එතකොට පොඩි ගැටලුවක් ඇති වෙලා තියෙන අතරම විශේෂයෙන් පාසල් ඇදුම්කරුවන් සඳහා කෙටි කාලයකදී අපිට තොරතුරු සහතික කරන පත්‍රිකාව ලබා දීමේ අවශ්‍යතාවය තියෙන නිසා මේ වෙනකොට ලොකු පිරිසක් අපේ දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශික කාර්යාලවලට සම්බන්ධ වෙනවා. නමුත් මේ හැමදෙනාටම තමුගේ තොරතුරු සහතික කිරීමේ ලිපිය අපේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කරගන්න පුළුවනේ. අපේ ඇප්ලිකේෂන් එකට සඳහන් කරන දුරකථන අංකයම සඳහන් කරලා ඊට පස්සේ එතනට ලැබෙන OTP එක නැවත ඇතුළත් කරාට පස්සේ ඒ දරුවන්ගේ තොරතුරු සහතික කිරීමේ ලිපිය බාගත කිරීමේ හැකියාව තියෙන එක PDF ෆෝමැට් එකෙන් බාගත කරගන්න පුළුවන්. එතකොට මේ තොරතුරු සහතික කිරීමේ ලිපිය මගින් ඇඩ්මිෂන් අත්සන් කරන්න වගේ විභාගයට පෙනී සිටීමටත් කිසිම බාධාවක් නැහැ.
0: එතකම අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේම තවත් ප්‍රවෘත්තියකට. කිරිබත්ගොඩ ඉඩමකට කූටලේකන සැකසීම මර්වින්ට ප්‍රසන්නට අධිචෝදනා. දවසේදී වාර්තා කළ තිබෙන මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ වගේම ඉංග්‍රීසි පුවත්පතත් දවසේදී මේ සම්බන්ධයෙන් මේකල තොරතුරු වාර්තා කළා තිබුණා. එතකම අපි බලමු දිනමින පුවත්පතට අපි අවධානය යොමු කළ දිනමින පුවත්පතේ අතුල් පිටුවල ගම්පහ වාර්තාකරු උපාලි රණවීරයි වාර්තාව දවසේදී දිනමින පුවත්පතට ඇතුළත් කළා තිබුණේ.
1: කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයට අයත් ඉඩමක කූට ලේඛන සකසා විකිණීමට තැත් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ විභාගවන නඩුව සඳහා නීතිපතිවරයා විසින් අධිචෝදනා ඊයේ බාර දුන්නා කියලයි සඳහන් වෙන්නේ. ගම්පහ අධිකරණය අංක දෙක විනිසුරු නයනා සෙනවිරත්න මහත්මිය හමුවේදී නඩුව කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජය අධිනීතිඥ සමදරේ පියසේන මහත්මිය විසින් අදාළ අධිචෝදනා පත්‍ර එක් එක් විත්තිකරු වෙනුවෙන් බාර දුන්නා කියලා තොරතුරු සටහන් කළා තියෙනවා. හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, නවීන් වීරකෝන්, මිල්රෝයි පෙරේරා, ජයන්ත කබ්‍රාල් සහ සරත් එදිරිසිංහ යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා කියලා තමයි අද දින මින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ.
0: අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ ප්‍රධානතම සිරස්තලයට. ලාංකිකයන්ගෙන් පහෙන් එකක් තාම දුප්පත්, පවුලලින් තුනෙන් එකකට පෝෂණ කෑම නැහැ, ශ්‍රම බලකායෙන් 70%ක් අවිධිමත් රැකියාවල, ලෝක බැංකු කළමනාකරු කියයි කියලා සඳහන් කළ තිබුණා. විමුක්තියේ රොඩ්‍රිගෝයි වාර්තාවද ලංකාදීප පුවත්පත වෙනුවෙන් එකතු කරලා තිබුණා. අපි බලමු අවධානය යොමු කළ සටහනට. සෑම ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙකුගෙන්ම එකෙකු තවම දුප්පත්කමින් පීඩා විඳින බවත්, මෙරට පවුලලින් 3 දෙනෙකුට පෝෂදායි මෙරට පවුල් 3 දෙනෙකුට පෝෂදායි ප්‍රමාණවත් ආහාර ලබා ගැනීමට නොහැකි වී තිබෙන බවත්, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු කළමනාකරු ගෙවග් සාගසියන් මහතා පසුගියදා ප්‍රකාශ කළ ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථික යථාතත්වයට පත්කිරීම යනු කරුණු දෙකක් බවත්, බොහෝ ශ්‍රී ලාංකිකයන්ට එම වෙනස දිනපතා වැටහෙන බවත් ඔහු සඳහන් කළා. වැටුප්තල යථාතත්වයට පත්වමින් තිබුණත් බොහෝ පුද්ගලයන්ගේ වැටුප තවමත් ආර්ථික අර්බුදයට කලින් තිබූ තත්වයට පැමිණ නැති බවද ලෝක බැංකු කළමනාකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා කියලයි අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තල විදිහට සටහන් කරලා තියෙන්නේ.
1: එතකම ගියන අද දෙවයින පුවත්පත සඳහන් කළා තිනවා ඩෙංගු ලෙඩ්ඩු 7100 පණි මරණත් 49ක් කියලායි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනකොට අපි අවධානය යොමු කරමු ලකන් ප්‍රතිංශයගෙන එන තොරතුරු වලට. බස්නාහිර පළාතේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වනවා. ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී කොට්ටාස 63ක වැඩසටහන් සිදු කරන බවයි ජනාධිපති අතිරේක ලේකම් SPC සුගීශ්වර මහතා සඳහන් කළේ.
3: ඩෙංගු වාර්තාවලින් 50%කට ආසන්න ප්‍රමාණයක් ඒ වන විට බස්නාහිර පළාතෙන් තමයි වාර්තා වුණේ. එතකොට බස්නාහිර පළාතේ තමයි මේක වැඩියෙන්ම දරුණු තත්ත්වයක තියෙන්නේ. ඒ පළාතේ මේ සෞඛ්‍ය නිලධාරී කොට්ටාශවල ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 23ක්, හැම වෛද්‍ය නිලධාරී කොට්ටාශයකම අපි හැදුවා ටීම් 10ක්. එක ටීම් එකක 3 දෙනෙක් විතර. මේ ටීම් 10 හැමදාම අයිනක මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. තමන්ගේ කොට්ටාශවල මදුරුවම්බ වන ස්ථාන අඳුරගෙන ඒක වාර්තා කරනවා. අලුතෙන් අඳුරගත්ත තවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 40ක්. ඒ අනුව සම්පූර්ණ කොට්ටාශ 63ක්. මේ 63ම හැම නිවාසයක්ම පරීක්ෂා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
1: බස්නාහිර පළාත තුළ මෙතෙක් සිදු කළ ඩෙංගු මර්ධන විශේෂ වැඩසටහන යටතේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන 16814ක් සොයාගත් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේ.
4: 11 වෙනිදා සිට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධීකරණය කරලා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සියලුම ආයතන සම්බන්ධ වෙලා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් කරා බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 23ක. ඒ දවස් කීපය තුළම ග්‍රාම නිලධාරී කොට්ටාශ 220ක් අධ්‍යක්ෂණයට ලක් වෙලා තිබෙනවා. මෙයින් 44,315ක ඒ පරිශ්‍රවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයාගත් පරික්ෂ සංඛ්‍යාව 10814ක්. අපිට ඩෙංගු වෛරසය බෝ කරන EDC ජිප්ටයි සහ EDC සල්බොපික්ටස් කියන මදුරු විශේෂයේ කීටයන් සොයා ගැනීමට හැකි වුණා. 1228ක 9681ක පරිශ්‍රවල ඒ තිවිච්ච මදුරුවන් බෝවේ ස්ථාන ඒ අවස්ථාවේදීම ඉවත් කරලා ඒ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපිට හැකියාව ලැබුණා. ඒකට සමගාමී නොවන ආයතන වලට රතු නිවේදන දීලා තියෙනවා 1027ක්. ඊට අමතරව නීතිමය ක්‍රියාමාර්ග අරන් තියෙනවා පරිශ්‍ර 867කට විරුද්ධව.

0: ලකන මොනින් නිවුස් වලට හැංගෙන වෙලාම දක්වන නම් වෙලා උදෑසන 6යි
1: විනාඩි 12යි
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: ඩෙංගු මතුරු වාගේ ඊළඟ ගොදුර වෙන්න එපා මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරයට

0: ලබද සනහයයි විනාඩි 10යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ අද ලංකා දීප පුවත්පත සටහන් කළ තිබෙනවා. ඒ වගේම අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කළ තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු ජනපතිට ආණ්ඩුවට ජනතා ප්‍රසාදය ඉහළ ගිහින් අනුරට 75යි සජිත් 29යි දෙදෙනා ගැන වෙන වෙනම සමීක්ෂණ දෙකක් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සමීක්ෂණයකින් කියයි කියලා අද සටහන් කළ තිබෙන මේ සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත්පත සටහන් කළ තිබෙන මේ කළ ජනපතිගේ වැඩගෙන 75ක් සතුටින් ගෘහස්ථ ආර්ථිකය 51ක් නරක අතට බහුතරයක් විධායක ජනපති අහෝසියට මනා පයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍ර සමීක්ෂණයකින් හෙළිවෙයි. අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කර තිබුණ අපි ලංකාදීප පුවත්පත ඇතුළු පිටුවලට අවධානය යොමු කරන්න කලින් යමු ඩේලි නිවුස් පුවත්පතට.
1: Yes, Gyan, confidence in democratic governance index survey, trust in President AKD remains high at 75.5%, highest 81.6% rating from youth age 18 to 29. For the more detail, the confidence, satisfaction and trust of majority of public in the present government had led by President Anuradhakumara Dissanayake and the efficiency of the country's governance remaining high with public satisfaction with the president standing at 75.5% according to the latest confidence in the democratic governance index released by the Center for Policy. The Center for Policy Alternatives Social Indicator. Let's see more details about it in Sinhala Gihan.
0: චමීර එළදෙනියයි වාර්තාවද දිනමින පුවත්පතට එකතු කළ තිබෙන ඡායාරූපයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබෙනවා. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සමාජ දර්ශක ඒකකයේ මගින් පවත්වන ලද නවතම සමීක්ෂණයකට අනුව වත්මන් ජනාධිපතිවරයා හා රජයේ පාලන හැකියාව කෙරෙහි ජනතාව විහිළු ප්‍රසාදයක් දක්වන බව හෙළිවී තිබෙනවා. රජයේ ජීවත් වන වියදම් පාලනය කරන ආකාරය පිළිබඳව ජනතාව බෙදීගේ අදහස් දරන අතර 45.3% පිළිබඳව සෑහීමකට පත්වන විට 44% අතෘප්තිය පළ කරලා තිබෙනවා. විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල ජීවත් වන ජනතාව අතර ජීවන වියදම පාලනය කිරීම පිළිබඳව පවතින අඩු ප්‍රසාදයක් කියලත් සඳහන් කරනවා. ආර්ථික දුෂ්කරතා පැවතියදී ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව 75.5% ඉතා ඉහළ ප්‍රසාදයක් ජනතාව තුළ පවතිනවා කියලයි මේ අදවසේදී වාර්තා කළ තිබෙන මේ සම්බන්ධයෙන් සමීක්ෂණයෙන් හෙළි වෙලා තිබෙන කියලා. එතකම ලංකාදීප පුවත්පතත් අද වැඩිදුරටත් සඳහන් කළ තිබුණා මේ සම්බන්ධයෙන් තොරතුරු. අපි බලමු ඇතුල් පිටුවලට අවධානය යොමු කර ලංකාදීප පුවත්පතේ අද මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබෙනවා. ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ කාර්ය සාධනය සම්බන්ධයෙන් ලාංකිකයන් 75.5% ජනතාවක් තෘප්තිමත් බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍ර ජූලි මාසයේ ප්‍රකාශයට පත් කළ ජනමත සමීක්ෂණ වාර්තාවේ සඳහන් වෙනවා කියලා වැඩිදුරටත් සඳහන්. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනවර්ග හතර වෙන සිංහල, දෙමළ, මලයාල දෙමළ සහ මුස්ලිම් 1240 දෙනෙකුගෙන් යුත නියදියක් තෝරාගෙන ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කිරීමෙන් මෙම සමීක්ෂණය කර තිබෙනවා කියලයි අද සටහන් කළ තිබෙන්නේ ලංකාදීප පුවත්පත.
1: Yes, yeah. Let's move to the Daily News newspaper. Interpol warrant on former Sri Lankan CEO wife. Orders arrest of Shamendra Rajapaksha. Aravind's wife asked to show cause. For the more detail, Fort Magistrate Pasan Amarasena yesterday ordered to issue an open warrant in English to Interpol for the arrest of the wife of former Sri Lankan alias Chief Executive Officer Kapila Chandrasena over alleged corruption and fraud of approximately $2 million involving the refleeting of new wide-bodied aircraft for Sri Lankan Airlines. Let's see more details about it in Sinhala.
0: අද සුභාෂිනී සේනානායක ගෙනන වාර්තාව දිනමින පුවත්පත වෙනුවෙන් ශ්‍රී ලංකන් හිටපු ප්‍රධානි කපිල චන්ද්‍රසේනගේ බිරියට විවෘත වරෙන්තුවක් ලබා දීලා තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට පුළුල් බඳ සහිත නව ගුවන් යාන ඇණියක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී සිදුවී ඇති අමරිකානු ඩොලර් මිලියන 2ක පමණ දූෂණ වංචාව සම්බන්ධයෙන් අධිකරණය මගහැර විදේශගතව සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරියට කොටුව මහේස්ත්‍රාත් පසන් අමර අමරසේන මහතා විවෘත වරින්තුවක් ඊයේ නිකුත් කර තිබෙනවා කියලා අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සටහන් කළ තිබුණා. අපි බලමු තවත් තොරතුරු අතුල් පිටුවල සඳහන් වෙලා තිබුණේ මේ වරින්තුව ජාත්‍යන්තර පොලිස් සේවය යොමු කිරීමට ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සටහන් කළ තිබෙන. අපි තවත් පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව තවත් බොහෝ දේ තිබෙනවා අපිට කතා බහ කරන්න. ආරාධනා කරන ඔබට ෆෙමනු 3.5 ෆෙමනු 3.7 ලකන මෝනින් නිවුස් අලට් එක එකතු වෙන්න. ලකන මෝනින් නිවුස් අලට් හංගින වෙලාව මතක් කරන්නම්. වෙලාව උදෑසන 6:00
1: විනාඩි 22.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහකාරියද හරියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලේ බඩේ අමාරුව සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලේ

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රතයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
3: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා ද්විත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493

0: මෙලව දස්න හයයි විනාඩි 26යි අපිටවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න සූදානම් දවසේදී වාර්තා කළ තිබෙනව මධ්‍යම පළාත ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වේ අදසල් කුරුළු වංශිකිනුන වාර්තාව මධ්‍යම පළාත ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා එම දුරයෙන් ඉල්ලා අස්වේ මේ ලිපිය ජනාධිපති අනුර කුමාර දසනායක මහතා වෙත යොමු කර තිබෙනවා කියලා අද සටහන් කළ තිබෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු පෞද්ගලික හේතුවක් මත ආණ්ඩුකාර දුරයෙන් ඉල්ලා අස්වේමට තීරණය කළ බව මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී මධ්‍යම පළාත ආණ්ඩුකාර සරත් අබේකෝන් මහතා සඳහන් කළා මහාචාර්ය සරත් අබේකෝන් මහතා පේරාදුණියේ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයේද කලක් කටයුතු කර අතර ඒ මහතා 2024 සැප්තැම්බර් මාස 25 වන දින ජනාධිපති අනුර කුමාර දසනායක මහතා විසින් මධ්‍යම පළාත ආණ්ඩුකාර ධුරයට පත්කම් ලැබුවා කියලත් අද දිනමෙන පුවත්පත සටහන් කරලා තිබෙනවා.
1: It's more to the Daily News newspaper. Legal action against MP for uttering lies. Catholic Church said Cardinal has not met Army Commander anytime in July. For the more detail, the Catholic Church yesterday rejected claims made by parliamentarian Chamara Sampath Dasanayake that the army commander's tenure was extended until February next year following the letter's visit to the Colombo Archbishop Malcolm Cardinal Ranjith on 2nd of July. Let's see more details about it in Sinhala.
0: Boru kiwata Chamara Sampath nadu danawa අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා කියන කතාවක් අදවසදී දිනමෙන පුවත්පතේ නරංශලා වික්‍රමසිංහ ගින්න වාර්තාවේ සටහන් කළ තිබෙනවා. පටු දේශපාලන වාසි අරමුණු කරගනිමින් චාමර සම්පත්දසනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිදු කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඊටෙහි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රාන්ත පියතුමා සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහත්මා ජූලි 10 වන දින හෝ ඒ ආසන්න දිනක ඒකාබද්ධ විපක්ෂ රැස්වීමකදී පැවැත් වූ කතාවකදී කරතිබූ ප්‍රකාශයක් ඇතැම් ප්‍රධාන ජනමාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය කරතිබූ බවයි එහිදී වත්මන් හමුදාපතිතුමා ජූලි මාස 2 දින පළතුරු වට්ටියක් රැගෙන කාදිනල්ගේ ගෙදරට ගිය බවත් එදිනම ඔහුගේ සේවා කාලය නිමාවන බවත් පළතුරු වට්ටිය උත්සාහගෙන ගිය හමුදාපති 1200 ජනවාරි හෝ පෙබ්‍රවාරි වෙනකන් දීර්ඝ කර ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණා කියලායි වැඩිදුරටත් සඳහන් තිබෙන්නේ. අතයුතුම් කාදිනල් හිමිපාණන් ශුද්ධෝත්තම පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සමුළුවකට සහභාගී වීම සඳහා රෝමේ වතිකානුවට ගොස් ආපසු දිවයිනට පැමිණියේ ජූලි මාස 3 වනදායි එදා මෙදා තුර කිසිදු දිනක හමුදාපති හා කාදිනල් හිමිපාණන් අතර කිසිදු හමුවීමක් සිදු වී නැහැ. එහෙයින් චාමර සම්පත් මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බව අවධාරණය කරන අතර එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා කියලයි සිරිල් ගාමිණී පියතුමන් වැඩිදුරටත් සඳහන් කරලා තිබෙන්නේ.
1: අපේ අවධානය යොමු කරමු ගිහන් අද ලක්කන් ප්‍රවෘත්ති අංශයෙන් එන තොරතුරු වල මේ සමාජයෙන් අඳපු අත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. වීමිලදී ගැනීමේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වන බව වී අලවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සමන් පාලිත බණ්ඩාර මහතා පවසනවා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
2: වීමිලදී ගැනීම සඳහා රාජ්‍ය විසින් මිලියන 6000ක් වියලේ මණ්ඩලය වෙත ලබා දීලා තියෙනවා, වෙන් කරලා තියෙනවා. ඒ අනුව අපි මෙට්‍රික් ටන් 40,000ක් ප්‍රමාණයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට ප්‍රමාණය තව අවශ්‍ය වුණොත් ඊට වැඩි කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අපි 26 යලකන්නේ සඳහා ගබඩා 148ක් මේ සඳහා යොදවන්න බලාපොරොත්තු ඉන්නවා. දැන්ට අපි මේ අවස්ථාවෙන් ගබඩා 37ක වීමිලදී ගැනීම කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඊයේ දවසේ හවස වෙනකොට ඒකට අපි ඔක්කොම මෙට්‍රික් ටන් 65 ඊතෝගයක් මිලදී ආරම්භ තියෙන එකේ වටිනාකම වෙනවා මිලියන 7.8ක්. ඊට අමතරව තින් මේ කැපෙන ප්‍රදේශ අනුව අපි තව ගබඩා ඉදිරියේදී විවෘත කිරීම බලාපොරොත්තු
3: වෙනවා. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: බලෞදසන හය විනාඩි 31යි අපි සූදානම් මේ දවස්දී ජාතිකල ත්‍රයි මණ්ඩලය දිනුම් අදින ලදල ත්‍රයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්න ඒ ජූලි මාසයේ 15 වෙනිදා බදාදා දවසේ දවස්දී මහජන සම්පත ක්‍රියාත්මකුණා ජයග්‍රහයේ 6249 වන දිනුම් බාරය විදිහට ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය බාටපත් තුනේ U ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහ අංක සටහන් වන අංක 5 අංක 4 අංක 6 අංක 9 නැවතත් අංක 9 සහ අංක 7
1: ගොවිසිත 4491 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන I ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහ අංක සටහන් වන අංක 10000 අංක 27 අංක 42 සහ අවසානයේ අංක 65 විදිහට
0: එතකම අපි අවධානය යොමු කරන සූදානම් දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින් ලද ධන නිධානය ලොතරැයි ධන නිධානය ඊ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහයේ 2279 වන දිනුම් වාරය විදිහට ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය බාටපත් තුනේ M ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහ අංක සටහන් වනවා අංක 7 අංක 8 අංක 39 සහ අවසානයේට අංක 62
1: මෙගාපව 2597 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඊ දවසේදී ක්‍රියාත්මකුනේ P ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහයේ සුපිරි අංකය අංක 13 අනිකුත් ජයග්‍රහයේ අංක සටහන් වෙනවා අංක 18 අංක 49 අංක 55 සහ අවසානයේට අංක 59
0: හඳහන ජයග්‍රහයේ 1558 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා බලන්න ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත්තු හඳහන ලොතරැයියේ සටහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත් වෙලා තිබෙන්නේ කුම්භ ලග්න සංකේතයද කියලා. එතකම ජයග්‍රහයේ අංක සටහන් වනවා අංක 3 අංක 5 අංක 15 සහ අවසානයේට අංක 34
1: අද සම්පත 824 වන ජයග්‍රහය දිනුම් වාරයේ U ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහය අංක අංක 6 අංක 9 නැවතත් අංක 9 සහ අවසානයේට අංක 7 විදිහටයි සටහන් වෙන්නේ.
0: එතකම අපි අවධානය යොමු කරනවා NLB ජයලොතරැයියට ජයග්‍රහී 517 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ C ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වනවා අංක 6 අංක 8 අංක 1 සහ අවසානයේට අංක 8යි. ඊ දවසේදී NLB ජය 517 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් වුනේ.
1: සුබ දවසක්. 365 වන ජයග්‍රහ දිනුම් වාරයේ තුලා ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක අංක 29 අංක 49 සහ අවසානයේට අංක 65. එතෙකම සුබ දවසක්. 365 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 8924 විදිහටයි සටහන් වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරන්න. බලවුදැස්සන 6යි
1: විනාඩි 34යි.

0: ලැකර මෝනිං නිවුස් වලට හැංගෙන වෙලාව මතක් කරනනම් වෙලාව දැස්සන 6යි
1: විනාඩි 37යි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13 96 අමතන්න

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: අධ්‍යක්ෂණයක්.
1: පඩි දෙන්නද සුරජ්‍යත් එක්ක මේ දේවල් කතා කරන්න හොඳයි කියලා.
2: ඔයා හිතනවාද අයියා මේ දේට කැමති වෙයි කියලා?
1: කැමති වුණා අකමැති වුණා මේ දරු දෙන්නේ මනුස්සයට අයිති. මං කැමති නැහැ යශෝ දරු දෙන්නත් තරම් කුලි ගෙවල් ගන්නවට. මං කැමති නැත්තම් දරුවන්ගේ තාත්ත කොහොමඩක් කැමති වෙන්නේ?
0: අසන්දිමිත.
3: දෙමේ අපි කොණ්ඩේ ටිකක් කොට කරමුද? දැන් ඉස්සරහට රස්නේ කාලේ එන්නේ. ඈ

0: මෙලවදසන 6යි විනාඩි 41යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන දවසේදී වාර්තා කළ තිබෙනවා දෙවෙනි පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට කටුනායකදී පොලිසියට වෙඩි පොලිසියම ගිනියවියෙන් පීසීට වෙඩි තබා කුඩු ජාවාරම් කරු පැන ගිහින් සහායකයා දැලේ මහා ජාවාරම අල්ලන පොලිසිය පළාතම පීරයි කියලා යද වාර්තා කළා තියෙන්නේ අපි හේමන්ත රන්දුන සහ කටුනායක වාර්තාකරු ටිකේජි කපිල ගින්න වාර්තාවට අවධානය යොමු කරන කලින් ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරනවා
1: Drug addict shoots cop and gets away with weapon. For the more detail, a drug addict snatched a pistol from traffic police officers, shot another police officer who came to assist them, and fled on a motorcycle with the weapon in the Katunayake area yesterday. Let's see more details about it in Sinhala. Yeah?
0: මද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ සිදු වූ වෙඩි තැබීමකින් කටුනායක දැවමුට්ටාව ප්‍රදේශයේදී කටුනායක පොලිසිය කොස්තාපල්වරයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා කියලා සටහන් කරලා තිබෙනවා. මේ සම්බන්ධ නැතුල් පිටුවත් දවසේදී තොරතුරු සටහන් වෙනවා. ඒ සවස 4:30ට පමණ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා බේගම රෝහලට තුලත් කර තිබෙන අතර වෙඩි තැබීම සිදු කළ මද්‍රව්‍ය ජාවාරම් කරු පලා ගොස් ඇති අතර ඔහුගේ සහායකයා පොලිස් බහරයට ගෙන තිබෙනවා. පලා ගිය මද්‍රව්‍ය ජාවාරම් කරු අත්අඩංගුවට ගැනීමට 200කට අධික පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් පුළුල් මෙහෙයුමක් ආරම්භ කළ තිබෙනවා. කටුනායක පොලිසිය විශේෂ යතුරුපැදි කණ්ඩායම නිලධාරීන් පිරිසක් ඒ සවස මද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා කටුනායක ආණ්ඩියම්බලම ප්‍රදේශයට ගොස් ඇති අතර ඒ අවස්ථාවේ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් පොලිස් නිලධාරීන්ගෙන් බේරී පලා ගොස් තිබෙනවා. පළාගේ ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට යතුරුපැදි ඒකකයේ නිලධාරීන් පොලිස් මාර්ග බාධකවල රාජකාරී කරමින් සිටි නිලධාරීන්ගේ සහාය ඇතිව මෙහෙයුමක් ආරම්භ කළ තිබුණා. එහිදී මද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු කොට ඇති අතර ඔවුන්ගෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ එම ජාවාරම් කරුවන් පොලිස් නිලධාරීන් සමග පොරබැඳ ඒ අවස්ථාවේ එක් ජාවාරම් කරුවෙකු පොලිස් නිලධාරියෙකුගේ සතුව තිබූ පිස්තෝලය උදුරාගෙන එම නිලධාරියට වෙඩි තබා තිබෙනවා කියලයි අද වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබෙන්නේ.
1: Let's move to the Daily News newspaper. Avoid kite flying around airports stripped. Why 12 aircraft faces risk due to entangling string. For the more detail, the Sri Lanka Air Force urged the public to avoid flying kites around airports and runways following an incident where a Y-12 aircraft that took off from the Ratmadan Airport yesterday for training phase severe risk due to kites strings. Let's see more details about it in Sinhala.
0: සරුංගල් නූල් පැටරේ ගුවන් යානය ගොඩ බස්වා යද මහින්ද අලුත් ගෙදරයි වාර්තාව දිනමින පුවත්පත වෙනුවෙන් එකතු කළ තිබෙන අපි බලමු අවධානය යොමු කළා මේ සම්බන්ධයෙන් අද දවසේදී සටහන් කළ තිබෙන්නේ මොනවද කියලා. ශ්‍රී ලංකන් ගුවන් යානය පැයක් ගුවනේ කියලා සඳහන් කළ තිබෙනවා. මේ සම්බන්ධයෙන්ද වැඩිදුරටත් තොරතුරු විදිහට රත්මලාන ගුවන් තොටුපළෙන් පුහුණු වීම කටයුතු සඳහා ඒ ගුවන් ගත වූ Y-12 වර්ගයේ ගුවන් යානයක සරුංගල් නූලක් පැටලීම හේතුවෙන් එම යානය හදිස්සියේ ගොඩබස්වා ඇති අතර එහි වම්පස රෝදය හා වම්පස එන්ජින් ප්‍රදේශයේ මෙන්ම තවත් කොටස් කිහිපයකම සරුංගල් නූල් විශාල වශයෙන් පැටලී ඇති බව යානය ගොඩ බැස්වීමෙන් අනතුරුව සිදු කළ විශේෂ කාර්මික පරීක්ෂාවකදී අනාවරණය වී තිබෙනවා කියලා සටහන් වෙලා තිබෙනවා. ගුවන් යානයක එන්ජිමට හෝ එහි ක්‍රියාකාරී පද්ධතියට මෙලෙස සරුංගල් නූල් හෝ කොටස් ඇතුළු වීමෙන් සමස්ත ගුවන් යානයේම බරපතල අනතුරකට ලක්වීමේ ඍජු අවධානමක් පවතින බව

0: ගුවන්හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් නලින් බෑවකුඹුර මහතා වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා කියලයි අද දිනමින පුවත්පතේ සටහන.
1: දිවයින පුවත්පතටයි මේ අවධානය. භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් අතට යෑම. ඊමේල් දත්ත පිටපත් කොළඹ සරසවියට දෙන්න. කොටුව මහේස්ත්‍රාත්ගේ නියෝගයක් කියලා අධේජේ අබේනායක දිවයිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සරහන් වෙන්නේ. ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයේ සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක රජයේ මුදල් වංචනික ලෙස බැහැර කිරීමේ සිද්ධියට අදාළව රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පද්ධතියේ පිටපත් කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රධානත්වයෙන් පත් කර තිබෙන තාක්ෂණික කමිටුව වෙත ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ ශ්‍රී ලංකා ටෙලිකොම් මායතනයට නියෝග කළා කියලා තමයි අද දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ.
0: අපි අවධානය යොමු කරනවා දවසේදී ලංකාදීප පුවත්පතට. වසරක් තුල දුම්රිය ස්ථාන තුනක් වහලා යොහන් බහසොර ගිනන වාර්තාව. වසරක පමණ කාලයක් තුළ උපදුම්රිය ස්ථාන තුනක් වසා දැමීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටින බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමුඩ ජයසේකර මහතා සඳහන් කරනවා. පුත්තලම් මාර්ගයේ බංගදනිය සහ මුන්දලම දුම්රිය ස්ථාන අතර පිහිටි ආනවිලුන්දාව උපදුම්රිය ස්ථානයේ සේවය කළ උපදුම්රිය ස්ථානාධිපතිවරයා සේවෙන් ඉල්ලා අස්වීම් මත එම දුම්රිය ස්ථානයේ ඊයේ සිට තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවත් ඊට අමතරව මගී ජනතාව අධික ලෙස දුම්රිය භාවිත කරන මුහුදු බඩ මාර්ගයේ ආදදොල දුම්රිය ස්ථානයේ මාස 11කට සහ අකුරල දුම්රිය ස්ථානයේ මාස 9කට පෙර වසා දැමූ බවත් කසුන් චාමුරු ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා කියලයි අද ලංකාදීප පුවත්පතේ සටහන.
1: දෙවයින පුවත්පතරයි නැවතත් අවධානය අද සඳහන් කළ තිනෝ මුඛපිලිකාව පාසල් දරුවන්ට උරවයි. මාවා, බාබුල්, තූල්, පුවක් පැකට් භාවිතයට ඇබ්බැහි වෙලා දරු පරම්පරාවට කුමක් වෙයිද හිතාගන්න බැහැ. ප්‍රජාදන්ත ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ජයසේකරයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අද දෙවයින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිනෝ. පාසල් දරුවන් අතර මුඛපිලිකා තත්වයක් දරුණු ලෙස වැඩි වෙමින් පවතින බව ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජාතන්ත්‍ර ශාලි වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා ඊය අනාවරණය කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දෙවයින පුවත්පතේ සටහන.
0: එතකම අපි අවධානය යොමු කරමු මේ කළා මේ දිනමින පුවත්පත සඳහන් කළ දුන්න මේ මැද පෙරදිග යුදමය වාතාවරණය හමුවේ මැද පෙරදිග යුද්ධය නිසා ගුවන් අවකාශය බහලා ශ්‍රී ලංකන් ගුවන් යාන දෙකක් පැයක් ගුවනේ කියලායි සටහන. කටුනායක ටීකේ ජී කපිල ගිරණ වාර්තාව. කටුනායක ගුවන්තොටුපලෙන් කුවේට් සිටි සහ දමම් ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පිටත්වගේ ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකක් මැද පෙරදිග කලාපයේ හදිසියේ හටගත් යදමේ වාතාවරණයත් සමග එම ගුවන් අවකාශ වසා දැමීම නිසා පැයකට අධික කාලයක් එම කලාපයට ආසන්න ඉහළ අහසේ සැරිසරමින් සිට තිබෙනවා. එනු එම යානා සුරක්ෂිතව එම ගුවන්තොටුපල වෙත ගොඩ බැස්වීමට තම නියමුවන් සමත් වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතන සංවේදන අංශයේ ප්‍රධානි දීපාල් පෙරේරා මහතා සඳහන් කරනවා. එම ගුවන් යාන දෙක ඊයේ උදෑසන වන විටත් යලිත් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-229 දරුණු ගුවන් යානය කුවේට් රාජ්‍ය සිටි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පෙරේදා දින පස්වරු 5:10ටත් ශ්‍රී ලංකා ගුවන් සේවයේ UL-253 දරුණු ගුවන් යානය දමම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පෙරේදා රාත්‍රී 6:36ටත් කටුනායක ගුවන්තොටුපලෙන් පිටත්ව ගොස් තිබුණා. මෙම යානා A-321 නියෝබාර්ගේ ගුවන් යානා දෙකක් කියලාත් අද වැඩිදුරටත් සඳහන් කළා. මෙම ගුවන් යානා මැද පෙරදිග කලාපය වෙත ආසන්න වෙත්ම ඉරානය විසින් මෙම කලාපය වෙත මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කරලා තිබුණා. ඒ සමගම කුවේට් රාජ්‍ය සහ සෞදි අරාබියසේ ගුවන් අවකාශය වසා දැමීමට පියවරගෙන තිබුණු අතර එම රටවල බලාපිටත්වගේ ශ්‍රී ලංකන් ගුවන් යානා දෙක ආපසු කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණීමට අවශ්‍ය ඉන්ධනද ප්‍රමාණවත් වී නැහැ. එබැවින් එම කලාපය ආසන්නයේ ඉහළ අහසේ පැයයි විනාඩි 10ක කාලයක් රවුම් ගසමින් සිට ඇති බව වැඩිදුරටත් අද සඳහන් කළ තිබෙනවා දිනමින පුවත්පත.
1: එතකම අද දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා අද සඳහන් කළ තින අනුරපුරේ මාරක අනතුර. ඉසුරුමුණිය වටරවුමේදී අඹු සැමියවල සහ යාළුවාගේ යතුරුපැදියේ යට කරගෙන සිසු සැරියයයි තරුණයෝ දෙදෙනා මරුට ගැබිනි බිරිඳටත් බරපතලයි කියලයි අද තොරතුරු සටහන් කරන්නේ. ඡායරූපත් සමගින් මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් වෙනවා.
0: අපි පොන්චි විරාමයක් ලබාගෙන සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමුවෙමු ලකන මෝර්නින් නිවුස් අලට් එක. ආරාධනා කරන ඔබට FM 93.5 ලකන මෝර්නින් නිවුස් අලට් එක එකතු වෙන්න. ලකන මෝර්නින් නිවුස් අලට් හංගන වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6:50.

0: ലക്കട മോർണിംഗ് ന്യൂസ് അലർട്ട് ഹംഗിന് വിലാമ തക്കരണം വിലാപ ദേശന ഹായായി
1: വിനാടി പണസ്തുനായി
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න FM 93.5 FM 93.7 Lakhana Radio ITN Around the World

0: රවදස්සන 6යි විනාඩි 54යි අපි සූදානම් අදවසේදී විදේශ පුවත් මොනවද කියලා හොයලා බලන දවසේදී අපිත් එකතු වෙලා ඉනවා ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක ඒ වගේම ලක්කන ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරු චන්දර් මාර්සිංහ අයිබන් සුබදසනක්
1: අයිබන් සුබදසන ගියන් මෙකල
2: අයිබන්
0: දැන් නැවතත් මාතෘකාව බාට පත්‍ර තිබෙන විදේශ පිටුවට ගියාට පස්සේ මේ මැද පෙරදිග ඇති වෙලා තියෙන ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය සම්බන්ධයෙන් දැන් අද දිනමින පුවත්පතේ වාර්තා කළා තියෙනවා ඇමරිකානු ප්‍රහාර වලින් සිවිල් වැසියෝ 30ක් මරුට 260කට තුවාල ඉරාන රාජ්‍ය කියයි කියලා අද දිනමින පුවත්පත සඳහන් කළා තියෙන. දැන් මේ වන විට මොන වගේ තත්ත්වයක්ද තියෙන මේ මැද පෙරදිග යුදමය වාතාවරණය සම්බන්ධයෙන්?
1: ඔව් ඒ සිදුවීම ඊයේ වන විට ඇති වෙච්ච තත්ත්වයක් එක්ක නිර්මාණය වුණේ ඊට පස්සේ ආපහු ඇමරිකාව ඉරානයේ කශ්මීර දූපත බණ්ඩාර අබ්බාස් සහ ඩබ්හාර් කියන ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරලා තියලා මේ ප්‍රදේශවලින් පිපිරීම් වාර්තා වුණා කියලා සඳහන් වෙනවා. ඇන්ඩ් ඒ වගේම හෝමුස් සිට ඉරාන වරායක් දෙසට යන්න හදපු නෞකාවකටත් ඇමරිකාව ප්‍රහාර එල්ල කළා. මේ ප්‍රහාරෙන් නෞකාවට හානි සිදුනා කියලයි සඳහන් වෙන්නේ. කොහොම වෙතත් විනාඩි 90ක දිවා කාලයක මෙහෙයුමක් ඇමරිකාව සිද්ධ කරලා තියෙනවා මේ ඉරානයේ විරල ආරක්ෂිත කලාපවලට විශේෂම ක්‍රූස් මිසයිල් ගබඩාවලට ඔවුන් ප්‍රහාර එල්ල කරා කියලා තමයි කියන්නේ. ඒ වගේම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා ලබන සතිය වෙද්දී සාකච්ඡාවලට ආවෙ නැත්තම් ඉරානයේ බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීමට සිද්ධ වෙනවා කියලා. ඒත් එකම ඉරාන අභ්‍යන්තරයට ගමන් කරලා තවදුරටත් වැඩි ප්‍රහාර එල්ල කරන්න සිද්ධ වෙනවා කියලා තමයි ඇමරිකා ජනාධිපතිවරයා කියලා තියෙන්නේ. ඒ ප්‍රකාශයත් එක්කම ඉරානය බහරෙන් සහ කුවේට් ඇතුළු රටවලට ආපහු ප්‍රහාර එල්ල කරලා තියෙනවා මේ ඇමරිකාවේ ඉලක්කවලට. දැන් මේ තත්ත්වය මත ඉරානය කියනවා හෝමුස් කලාපයට අමතරව ඇමරිකාව සහ ඔවුන්ගේ හිතවාදීන් පාවිච්චි කර නැත්නම් භාවිත කරන අනෙකුත් ඉන්ධන ප්‍රවාහන මාර්ග වසා දැමීමට කටයුතු කරනවා කියලා. හැබැයි ඔවුන් මොනවද කියලා සඳහන් කරලා නැහැ. මේ විදිහත් මේ හෝමුස් ප්‍රශ්නය නිසාම ඉන්ධන වෙල ඉහළ ගිහිල්ලා තියෙන ආපහු දැන් ඉරාන තර්ජනය කරන අනෙකුත් ප්‍රවේශ මාර්ගවලටත් ඒ විදිහටම වසා දැමීමක් සිද්ධ කරනවා කියලා ඔවුන් නිශ්චිතව සඳහන් කළා නැහැ. කොහොම වුණත් දැන් සෞදිය රතු මුහුදේ වරායක් වෙතට තෙල් ප්‍රවාහනය කරනවා. එතකම ඉමිර් රාජ්‍යයේ ඕමන් කලාපේ වරායකට තෙල් ප්‍රවාහනය කරනවා සහ ඉරාකයේ තුර්කි මධ්‍යධරණි මුහුදේ වරායකට තෙල් ප්‍රවාහනය කරනවා. දැන් මේ කියන කලාපවලට දන්නේ නැහැ ඉරානයේ අවධානය යොමු කළ තියෙන්නේ කොහොමවත් ඒකේ අනිකුත් ප්‍රතිඵලය වන්නේ දැන් ඉහළ ගිය ඉන්ධන මිල තව තවත් ඉහළ යන එක මේ කියන කාරණේ සිද්ධ වුණොත් එහෙම. දැන් මේ තියෙන වාතාවරණයේ හමුවේ ඇමරිකාව සෞදියට අලෙවි කරන්න තීරණය කරලා තියෙන මේ තියෙන ප්‍රශ්නත් එක්ක පොද ඉරානියත් යම් ආකාරයක ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා මවුන් ඒ වගේ තීරණයකට එළබෙලා තිනවා. ඒ අතරතුර උපජනාධිපති ජෙටි වෙන්ස් එක්තරා ආකාරයක සම්මුඛ සාකච්ඡාවකට එක් වුණා. ඔහු සඳහන් කරලා තියෙනවා හමුදා ක්‍රියාමාර්ග ගැන ඔහුට තිබුණේ අඩු උනන්දුවක්. හැබැයි ජනාධිපතිවරයාගේ තීරණයට සහාය ලබා දීමට කටයුතු කළා කියලා. ඒ වගේම විශාල වශයෙන් හමුදා වැවීමෙන් වෙනත් දේශපාලනීකරණය කරපු වෙනත් ආකාරයේ දේවල් ඒ කියන්නේ වුණ හමුදාව මගින් යම් යම් රටවල පාලනය වෙනස් කරපු දේවල් කරපු යුගය අවසන්ලා කියලා තව සඳහන් කරලා තියෙන මේ ප්‍රකාශය අතරම දැන් එක්තරා ආකාරයක ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියට පොඩ්ඩක් වෙනස් වෙච්ච ප්‍රතිපත්තියක් ඔහු කියන්නේ ජනාධිපතිවරයා යුදමය ක්‍රියාමාර්ග ගැනීම නිසා ඊට ඔහු සහාය ලබා දුන්නා කියලා සහෝගෙන ඒ වගේ ක්‍රියාමාර්ග වලට උපජනාධිපතිවරයාගේ අඩු උනන්දුවක් තමයි තියෙන්නේ කියලා කියන්නේ. කොහොම වෙතත් ඊ දිනේදීත් රටවල් දෙක අතර වෙඩි හෝමාරු ප්‍රහාර එල්ල කරගෙන තිබ්‍රා. තවමත් නිශ්චිත එකගතාවක් නැහැ. ඉරානය පව සඳහන් කරන්නේ තවමත් එකගතාවක් නැහැ. ඇමරිකාව යම් ආකාරයක ක්‍රියාමාර්ග ගන්නවා නම් ඊට එරෙහිව එවැනිම ක්‍රියාමාර්ග වලට යොමු වෙනවා කියලා.
0: ගුවන් අවකාශ වසා දමා තිබුණද අපි මීට ප්‍රථමව සඳහන් කරා දිනමින පුවත්පතේ වාර්තා කළ තිබුණා මේ ශ්‍රී ලංකන් ගුවන් යාන දෙකක් පැයකට ආසන්න කාලයක් කුවේට් රාජ්‍යයේ ගුවනේ සැරිසරා තිබුණා කියලා.
1: මේ ප්‍රහාර සහ ගුවන් කලාපයේ යම් ආකාරයක අනුතරදායක බවට පත්වීම හේතු කරගෙන තමයි මේ විදිහට ওই කාලය ගත ගන්න සිද්ධ වෙලා තියෙන්නේ.
0: කොමන මුදෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයන් කිසිම බලපෑමක් ඇති වෙලා නැහැ. ඒ සම්බන්ධනොත් අපි මතක් කරන්න ඕන.
1: ඔව් එහෙම ගැටලුවක් නැහැ. මැදපෙරදිග කලාපයේ මේ ඇත්තටම ප්‍රහාර එල්ලවන්නේ ඇමරිකාවේ ඉලක්කවලට. මැදපෙරදිග කලාපයේ පිහිටියේ නිසාම මේ වෙනත් ඉලක්කවලට තමයි යොමු වෙලා නැහැ. මේ බලපෑමක් සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ.
0: හොඳයි බෙහෙම සුදී චන්දන මාර්සිං මහතා දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා මේ විදේශ පුවත් විශ්ලේෂණය කරාට අපි අනහදන්න ක්‍රීඩා පිටුවට වාර්තා වෙන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
2: സ്പോർട്സ് റൗണ്ട് അപ്പ്.
3: ශ්‍රීලංකේය මහා ක්‍රිකට් සැණකෙළිය දෙස් විදෙස් තරු පිරිවර හෙට ආරම්භ වේ. සටන්කාමී තරඟයකට හොඳ තනතිලි වැදගත්. ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ නායක දසුන් ශානකයි මේ විදිහට සඳහන් කරන්නේ. අද දිනමින පුවත්පත් තොරතුරු සරහන් කරන ජෙෆ්නා කිංස් නායක බානුක රාජපක්ෂ, ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක, කැන්ඩි රෝයල්ස් නායක ඇන්ජලෝ මැතියුස්, කොලඹ කිංස් නායක කුසල් මෙන්ඩිස් සහ දඹුල්ල සික්සර්ස් නායක දිනේෂ් චන්දිමාල් සහ තරංගවැලි අධ්‍යක්ෂ සමන්ත දුරන්වල මහතා එල්පීඑල් කුසලානය සමග අද ඡායාරූපයක් සහිතව දීර්ඝ විස්තරයක් සටහන් කරමින් දිනමින පුවත්පත් තොරතුරු සටහන් කරන. ඒත් එක්කම ගියන අපි මතක් කරන්න ඕනේ FIFA 2026 අවසන් මහා සටනට දැන් කණ්ඩායම් දිත්වේම තේරීපත් වේ අවසන්. ඊයේ දවසේදී ස්පාඤ්ඤය තේරීපත් වුණා. ඒත් එක්කම අද අලුයම පැවති තරගයෙන් ආජන්ටිනාව තේරීපත් වුණා අවසන් මහා තරගයට. අපි බලමු 20 වෙනිදා එකෙන් ශ්‍රී ලංකා වේලාවෙන් 20 වෙනිදා අලුයම තමයි අවසන් මහා තරගයේ පැවැත්මට නියමිතව තිබෙන්නේ. ඒ පිළිබඳවත් අපි තොරතුරු ගෙන එන්නට සූදානම් ලකන මෝනින් නිවුස් වලින්.
0: අපි යන පතරල කාටුන් මොනවද කියලා අද දවසේ දිවාර්තා කරලා තියෙන කියලා හොයලා බලන්න.
2: කාටුන්
3: දිනමින පුවත්පතේ අංජනගේ කාරණේටයි අපි මේ අවධානය යොමු කරන්නේ. සජබ ලෝක වාර්තාවක් තියන්නේ යන්නේ වැඩිම විශ්වාසභංග ගණනක් ගෙනක්ද කියලා ප්‍රශ්නාර්ථයක් එක්ක අද තොරතුරු සටහන් වෙනවා දිවයින පුවත්පතේ
0: චාරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ. ඔය කවුරු කෑ ගැහුවත් ගොවියා ඉන්නේ අලුත් වීමිල ගැන සතුටින් කියලා ඇමති වසන්ත කියන්නේ. ඔව් ඔව්, එයාට කුඹුර පැත්තේ ගියොත් නම් ඒක හොඳට බලාගත හැකි කියලායි අද චාරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනෙන් කියලා තියෙන්නේ.
3: ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම්. ජනාධිපතිතුමාගේ කාර්යසාධනය සම්බන්ධයෙන් ලාංකිකයන් 75.5% තෘප්තිමත්ලු. එහෙනම් IMF කොන්දේසි දාන්න බය වෙන එකක් නැහැ කියලායි සඳහන් කරන්නේ.
0: අද දෙවෙනි පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ අලුත්ම සමීක්ෂණයකින් ජනමතය අනුරට ඩබල් වෙලාලු. සජිත්ට තිබුණු එකක් නැහැලු. රටේ මෙච්චර උස අයයි මෙටි අයයි ඉන්නේදී කොහොමද එහෙම වෙන්නේ කියලා සජිත් හිතනවා ඇති කියලායි අද ශ්‍රී සමයන් කාටුනෙන් කියලා තියෙන්නේ. අපි ඊළඟ මෝනින් නිවුස් වලට හදලා මේ විදිහට නිමාවටපත් කරනවා. හෙටත් උදෑසන 6ට හමු වෙමේ බලාපොරොත්තුෙන් ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
3: වාසනාවන්ත සුබ දවසක්.
4: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතින් ගෙන්වා අපි තහරන දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01177 579
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
6: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
7: මම නම් දැන් මානම රිලැක්ස්
0: දශක
8: හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
9: Good morning සුබෝදාසනක් 7:07 9:00 අද ජූලි 16 වෙනිදා අපි මුණ ගැහින්නේ අද බ්‍රහස්පතින්දා දවසක් අද උදේ පාන්දර අපි හම්බෙනකොට මම ගන්නවා ඊයේ රාත්‍රියෙන් ලස්සන උදාහරණයක් ඒ තමයි ආජන්ටිනාව සහ එංගලන්තය අතර පැවති පාපන්දු ලෝක කුසලානය අවසන් පූර්ව තරගය. ඉතින් ඊයේ ආජන්ටිනාව දින්න මෙසි කවුද කියලා එයා ලෝකෙටම ආයේ පෙන්නුවා. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ලයනල් මෙසිට එච්චර වයස නැහැ. නමුත් ඉතින් ඔය සමහර අය හිතන්න පුළුවන් අවුරුදු 30 පෙන්නම් වයසයි කියලා අපි අපේ සාමාන්‍ය ජීවිතයේදී සාමාන්‍ය ලංකාව වගේ රටක හිතනවනේ 30-35 පෙන්නම් ටිකක් වයසයි. දැන් ඒගොල්ලෝ ක්‍රීඩාවකින් හෝ විනයම් හෝ කිසියම් ශේෂ්ත්‍රයකින් ඉවත් වෙන්න ඕනි හැම තියෙනවනේ. හරි. ඒ කතාව පැත්තකින් තියමුකෝ වයස කතාව. කොහොම නමුත් මේ මෙසි එක්ක තව සුවිශේෂ අවස්ථාවක් ඊයේ රාත්‍රියත් එක්ක යලි උදා වෙනවා ලෝක පාපන්දු ලෝලීන්ට. ඒ මොකද්ද මෙසි කවදාවත් හීනකින්වත් හිතන්නේ නැතුව ඇති 2007 පුංචි දරුවෙක් යාගේ අතේ අරගෙන ගත්ත ෆොටෝ එකක් ගැන වාට මතක ඇති සමාජ මාධ්‍යවල පළවෙලා තිබුණා මීට ටික කාලයකට කලින්. 2007 පොඩි කොල්ලෙක් මෙයාගේ අතේ හිටියා ඒ මොකක් හරි දැන්වීමක. නමුත් අන්නේ පොඩි එකා දැන් අවසන් මහා තරගයේදී මෙසීට ඉදිරි තරගයේ කියන්නේ අවසන් FIFA World Cup 2026 අන්තිම තරගයේදී ප්‍රතිවාදී විදියට මුණ ගැහෙනවා. එයා කවුද? එයා තමයි ලැමින් යමාල්. ලැමින් යමාල් ඇතින් අර පොඩි අවුරුදු නේද චූටි අවුරුදු 4-5 පොඩි එක දැන් ඌ ලොකු වෙලා මෙන්න පුතේ මොබෑවිල්ලා මට විරුද්ධව මේ තරඟ කරන් වගේ එකක් තමයි මේ තියෙන්නේ. හරි. ඒක වුණත් මම කතාවත් එක්ක ගන්නේ අර එදා අද්දෙක උඩ හුරතල් වුණු ලැමින් යමාල් අද මෙසි සමග ලෝකයේ ලොකුම පාපන්දු වේදිකාවේ අවසන් සටනට එනවා කියන එකත් එක්ක ජීවිතේ අපිට මෙන්න මෙහෙම දේවල් ඕන තරම් අපේ ජීවිතවලත් වෙන්න පුළුවන් කියලා හිතන අවස්ථාවක් තියෙනවා. අද සමහර විට නේද ඔයත් එක්ක ඉන්න මේ පුංචි කෙනෙක් මෙතන වයස කියන එක පැත්තකින් තියමුකෝ. ඔයා එක්ක ඔයාගේ තරාතිරමේ නොවන කෙනෙක් දවසක ඔයත් එක්ක ඔයාගේ තරාතිරම එහෙම නැත්තම් ඔයාද එයාද ශූරයා ඔයාද එයාද දක්ෂයා කියලා හොයන තැනකට විනිශ්චයකට ලක් වෙන තැනකට එන්න පුළුවන්. ඒ නිසා සමහර විට ඔයා මේ කියන කතාවට මුණ දුන්න යමාල් වෙන්න පුළුවන්. සමහර විට ඔයා මෙසි වෙන්න පුළුවන්. ඔයා ඉදිරියේදී මේ කියන තත්ත්වෙට මුණ දෙන්න පුළුවන්. ඒ නිසා අපිට අද ගැන මේ එහෙම නැත්නම් අද දිහා බලලා හෙට ගැන අමුතු විදිහ පුරෝගතන දෙන්න පුළුවන් කමක් නැහැ. හෙට මොනවා වෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා හෙට වෙනුවෙන් ඔබ සූදානම් වෙන්න ඕනෑම තත්වයකදී ඒකට ෆේස් කරන්න. 7:12

0: කිසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: මම නම් දැන් මානම රිලැක්ස්
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්

0: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
1: හතයි විනාඩි 21යි. කනවයන් කෑවේ නෑ එහෙම කෑමක්. එහෙම කියලා කියන වෙලාවල් තියෙනවා නේද? يعني අපි සාමාන්‍යයෙන් කොහේ හරි ගිහිල්ලා හොඳට කාලා ආවිල්ලා එහෙම අපි කියනවා. සමහරවිට අපි ඈත දුර බැහැර යන වෙලාවක කොහේ හරි හොඳ කඩේක නවත්තලා කාලා එහෙම කියනවා. ඊට පස්සේ අපේ ගෙදර වුණත් අපි හදාගත්ත කෑම ටිකක් රසබල්ලකට අපි එහෙම කියන වෙලාවල් තියෙනවා. හරි. කොහොමුණත් කෑම වේලක අපි බලාපොරොත්තු වෙන රසය. ඒ වගේම සමහරු නම් ඇත්තටම අය රසක් ගුණක් ඔය කියන ගුණය ගැන කියලා හිතලා කෑම කන ටිකක් එහෙම එකක් නැහැ නේ. අපි රස ගැන හිතලානේ. ඒ නිසා තමයි රස ඔක්කොම කන්නේ අන්තිමට ඒක ශරීරයට අහිතකර වෙලා. එහෙම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කොහොමුණත් කෑම ටික රස කරන්න වාට ස්වභාවික කුළුබඩු නිෂ්පාදක පාවිච්චි කරනකොට මතක තියාගන්න විජේ කියන නමින් ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදන ලෝකෙ කොහෙ ගියත් දැන් ලංකාවේ කුළුබඩු ගන්න පුළුවන් මේ විජය කියන නමින්. ඉතින් ප්‍රමිති සහගත නිෂ්පාදනයක් විදියට තමයි අපිට විජය නිෂ්පාදනය ගැන මතක් කරන්න තියෙන්නේ. හරි. ඕනම එකක් අපේ බඩට දාගත්තා කියලා කියන්නේ එතනින් පස්සේ අපි හිතනවා බඩගින්න නිවුණා. දැන් හරි හිතත් පිරිලා. හැබැයි ඔය ඕනම එකක් දාගත්තා කියලා කියන්නේ අපි අවදානමකුත් අපේ නේද ජීවිතේට ලං කරගෙන වැඩිපුර තෙල් කෑම කන්න එපා කියලා කියනවා. ඊට පස්සේ අපි කියනවා වැඩිපුර පැණි රස කන්න එපා කියලා. පිටි සහිත ආහාර වගේ ගැඹුරු තෙලේ බෙදපු කේව කන්න එපා කියනවා. ඇයි මේ ඔක්කොම කියන්නේ? ඊට පස්සේ කොලෙස්ටරෝල්, එහෙම නැත්නම් දියවැඩියාව, එහෙම නැත්නම් ගෑස්ට්‍රයිටිස් වගේ මොකක් හරි ලෙඩක් අපිට එනවා අපි කෑමේ කන්ට්‍රෝල් එකක් තියාගත්තේ නැත්නම්. හරි. ගෑස්ට්‍රයිටිස් කියලා කියන්නේ ලංකාවේ සෑහෙන ප්‍රතිශතයකට වැඩි ප්‍රතිශතයකට තියෙන රෝගයක්. ඒක මේ සමහරු කියනවා මේක ඉඳලා හිටලා එනවා, මේක හොඳ කරගන්න බෑ, මම මේ හැමදේම කරලා බලලා තියෙන්නේ. හැබැයි ඉතින් කෑමක් බීමක් ගන්න ගියාම ඊට පස්සේ වාඩ කන්ට්‍රෝල් එකක් තියාගන්න වෙනවා තවදුරටත්. මොකද කාපු ගමන් ආයි ගෑස් වැඩි වෙලා ප්‍රශ්නයක් වෙලා වැඩ කරගන්න බෑනේ, උගුරට එනවා වගේ ගොඩාක් ඒවා තීරණ. හරි. ගෑස්ට්‍රයිටිස් වලට හොඳම විසඳුම තමයි මං වාඩ මතක් කරන්නම් සඳුන් පැණිය කියලා කියන්නේ. සඳුන් පැණිය කොහෙන්ද? ක්‍රිමිරාජ නිවසින් තමයි සඳුන් පැණිය වාට හඳුන්වා දෙන්නේ. ඉතින් ක්‍රිමිරාජ කියන නමත් එක්ක බැඳුණු අවුරුදු 77ක විශ්වාසයක් තියෙනවනේ. ඒ ඉතිහාසයේ ඉඳලා කරපු කියපු දේවල් එක්ක තමයි වාට මේ අවස්ථාව ට්‍රයි කරලා බලන්න වෙන්නේ. වාට හිතෙන්න පුළුවන් දැන් හැමදේම කළානේ තියෙන්නේ, දැන් මොනවද මේ සඳුන් පැණියක් බීලා හරියයිද එහෙම කියලා. හැබැයි ඔයාට මම කියනවා මේක අරගෙන ඒ කියලා තියෙන විදිහට පාවිච්චි කරලා බලන්න. වාට ගෑස්ට්‍රයිටිස් වලට නේ අමිල පිත්ත රෝගිය සඳහා හරියටම හරි. ඉතින් ඒ නිසා ට්‍රයි කරලා බලන්න මොකද වෙන්නේ කියලා. ක්‍රිමිරාජ නිවසින් තමයි මේ නිෂ්පාදනය ඔයාට හඳුන්වා දීලා තියෙන්නේ. ඒ වගේ මතක් කරනවා ඩීප් ටෙක් සෝලා ගැන කතා කරනකොට අපි හැමතිස්සෙම කියනවා ඔයාට නේද ඔයාගේ වියදම් ටික අවම කරගන්න පුළුවන් තැනක් තියෙනවා නම් අන්න එතෙන්දී අනිවාර්යෙන්ම ඒ තීරණ ඉක්මනට ගන්න පරක්කු කරන්න එපා. ඉතින් විදුලි බිල කියන එකේ කරදරයෙන් එහෙම නැත්නම් ඒ තියෙන වියදම් ටික වාට හරියට බැලන්ස් කරගන්න පුළුවන්කමක් තියෙනවා, අඩු කරගන්න අවස්ථාවක් තියෙනවා, ආගෙදර සෝලා පව සිස්ටම් එකක් තියෙනවා නම්. හැබැයි ඉතින් මේක කරන්න ඔයා තාම හිතේ ඉන්නවා නම් අයියෝ දැන් නම් බෑ තව ටික කාලයක් මෙහෙම යනවා එහෙම කියලා, ඔයාලට එහෙම දවසක් එන එකක් නෑ. හින්ද ඉක්මනටම 0.71 711 711 එක කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න. 0.71 711 711 එක ඩීප් ටෙක් සෝලා. ඒගොල්ලෝ කරපු කියපු ව්‍යාපෘතිය සියල්ල බලන්න පුළුවන් ඩීප් ටෙක් කියන Facebook page එකට ගිහිල්ලා.

ඔෆිස් වල වැඩ කරන අයයි ස්කෝලේ යන දරුවනොයි ගෙවල් වල ඉන්න අයයි ඔක්කොම දවල් නෙමේ උදේ එළියට බහැලා ආ උදළු කැටි මන්න අරගෙන එක දිගට පාර දිගේ ඇවිදගෙන යනවා. තමන්ගේ ප්‍රදේශයේ තියෙන හිස් බිමක් හොයාගෙන යන්නේ. එහෙම දර්ශනයක් ඔයා දැක්කොත් ඔයා මොකද හිතන්නේ? කාර්යාලවල සේවකයෝ, පාසල් දුවදරුවෝ සහ ගෙවල් වල ඉන්න ආදරණීය ගෘහණියන් ඇතුළු සමස්ත ටවුන් එකකම මිනිස්සු, සමස්ත ඒ ප්‍රදේශයකම මිනිස්සු, රටක මිනිස්සු එක වෙලාවකට සුබ නැකතකට ගහක් කිටවන්න යනවා. එහෙම එකක් වෙන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් අපි නම් අවුරුදු නැකතට ගස් සිටවනවා, ඊට පස්සේ ආයි හිටවන ඊළඟ අවුරුද්දේ ගස් සිටුවීමේ නැකතට ඒරෙන්න උපන් දිනයකට ඉඳලා හිටලා එමත් කෙනෙක්. එහෙම නැත්තම් ඔය මේ විවිධ ආණ්ඩු වලින් එක එක කාලවල අර මේ මතකයි කොවිඩ් කාලේ එහෙම මොනවාරි පැල ටිකක් ගෙදර ගෙවතු වගාව එහෙම ආරම්භ කරා සෞභාග්‍ය ගෙවත්. ඒ වගේ එක එක ව්‍යාපෘති වලදී විශේෂ අවස්ථාවක් ගැනනේ එහෙම අපි ගහක් පැලක් එහෙම හිටවන එහෙම ගතියක් නැහැනේ. එක් දවසක් තුල මිලියන 1,714ක් එක දවසකදී මිලියන 1,714ක් අති විශාල ගස් ප්‍රමාණයක් රෝපණය කරමින් ඉතියෝපියාව මුළු ලෝකෙම පුදුම කළා. ඒගොල්ලන්ගේ රටේ පරිසරය යලි නගා සිටුවීමේ අරමුණින් තමයි මේක ක්‍රියාත්මක කරේ. ග්‍රීන් ලෙගසි කියන ප්‍රොජෙක්ට් එක. එදා උදේ හිරු උදා වීමටත් කලින් සාමාන්‍ය උදේ 6:00 වගේ වෙනකොට කාර්යාල සේවකයෝ, පාසල් සිසුන්, ගෝවීන් ඇතුළු මිලියන සංඛ්‍යාව ජනතාවක් උදළු සහ ඔය උපකරණ අරගෙන මහත් ඕනකමින් මේ ජාතික මෙහෙයුමට එකතු වුණා. දශක ගණනාවක් පුරා හිමිලා ගිය ඒ රටේ වනගහන ප්‍රමාණය ස්ථාපිත කිරීම සහ දේශගුණික විපර්යාස වලට එරෙහිව සටන් කිරීම තමයි මේකේ ප්‍රධාන අරමුණ උනේ. 2019 වසරේ තිබ්බ මේ වார்த்தාව දෙගුණයකින් අභිවා යන්න මෙවර හැකියාවක් ලැබුණා කියලා කියනවා. මේ පාර ඒගොල්ලෝ හිටවපු ගස් ප්‍රමාණය බිලියන 40ක් මෝල තියෙනවා. මිලියන සංඛ්‍යාත මිනිස්සු එකම අරමුණක් වෙනුවෙන් පෙළගැහිලා කරපු මාර වැඩක් මේක. ඉතින් අනාගත පරපුර වෙනුවෙන් තමයි මේ දේවල් කළේ කියලා ඒගොල්ලෝ කියනවා. අපිට පුළුවන්ද? අපිත් පටන් ගමුද එහෙම ප්‍රොජෙක්ට් එකක්? පටන් ගත්තොත් අපි අපේ සපෝට් එක දෙනවද? ඔන්න ඕකනේ තියෙන ප්‍රශ්නේ. ඉතින් අපිට එහෙම කරන්න පුළුවන් කමක් අපි ඉතින් කටින්නම් අම්මෝ ඕන තරම් ගස් සිටවන අපි තරම් සෝබා දහමට ආදරය කරන තව කිසිම ජාතියක් නෑ වගේ තමයි අපි වචනෙන්. හැබැයි ක්‍රියාවට ගියාම ඒක ප්‍රායෝගිකව අපි කරනවද කියන එක යලි යලි හිතලා බලන්න ඕනේ. වත්තේ තියෙන ගස් ටික කපලා එතන මොකක් කරිනේ? තව බිල්ඩින් එකක් හදලා එහෙමනේ අපේ ස්වභාවය. ඒ කොහොමුණත් මේ ඉතියෝපියාව කියලා ගුවම මතක් කරන ටිකක් තියෙනවනේ නේද? ඉතියෝපියාවෙන් ඇවිල්ලා වගේ කියලා කියන්නේ ඔය සමහරු කැම්මේසරේ වාඩි වුණාත් එහෙම කිය. ඒගොල්ලන් එක්ක වැඳුණු එහෙම තියෙන පොඩි කතා ටිකක්. හැබැයි මේක ඊට වැඩිය වෙනස් කතාවක්. ඒ නිසා මට හිතුනේ මේ වෙලාවේ ඒ ගැන මතක් කරන්න. හරි. එහෙමනම් ඔයාගේ ජීවිතේ කරන ඔයා තවත් හොඳ ආයෝජනයක් තමයි රුපියල් 40ක් වියදම් කරලා ලොතරැයියක් ගන්නවා කියන එක. ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊ දවසේ තුවා ටිකට් එකක් ගන්න ඇති. ඉතින් ඊ දවසේ ටිකට් වල වාසනාවන්ත අංක ටික බලන්න සූදානම් වෙන්නේ. තුලා ලග්නය සහිතව සුබ දවසක් ලොතරැයියේ ප්‍රතිඵලය මම මේ කියන්නේ. තුලා ලග්නය ජයග්‍රහ අංක 29, අංක 49, අංක 65. ඒ වගේම ජය ලොතරැයිය ගත්තනම් C අක්ෂරයත් එක්ක අංක 6, අංක 8, අංක 1 සහ අංක 8. අද සම්පත ගත්තනම් අංක 9, අංක 7, අංක 9, අංක 9, අංක 7, අංක 6, අංක 9, අංක 9, අංක 7 සහ U අක්ෂරය තියෙන්න ඕනේ. හඳහන ලොතරැයිය කුඹ ලග්නය සහිතව අංක 3, අංක 5, අංක 15 සහ අංක 34. ධන නිදානය ගත්තනම් M අක්ෂරයත් එක්ක අංක 7, අංක 8, අංක 39 සහ අංක 62. ඒ වගේම මෙගා පවර් ගත්තනම් P අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 13, ජය අංක 18, අංක 49, අංක 55 සහ අංක 59. ගොවිසත ගත්තනම් I අක්ෂරයත් එක්ක අංක 14, අංක 27, අංක 42 සහ අංක 65. මහජන සම්පත U අකුරත් එක්ක අංක 5, අංක 4, අංක 6, අංක 9, අංක 9 සහ අංක 7. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊ දවසේ දිනුම් මැද්ද ටිකට් වල වාසනාවන්ත අංක ටික මතක් කරේ. ඉතින් ඔයාලට අද දවසෙත් පුළුවන්කමක් තියෙනවා රුපියල් 40ක් වියදම් කරලා ටිකට් එකක් ගන්න. වදන්නෝ ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ එමෙතිස්සම රටේ සංවර්ධන කාර්යයන් වලදී මූලිකත්වයේ ගන්න නේ අරමුදල් රසකර තමන්ගේ දායකත්වයේ දෙන
රුපියල් 40 ගොඩාක් දේවල් කරනවා රටේ සංවර්ධනය වෙනුවෙන් ඔයවත් දායක කරගන්න තැනක් ජාතික ලොතරැයි මණ්ඩලේ අදත් ඔයා ගන්න ඕනේ මහජන සම්පත මේ දවස්වල වැඩිපුර ටිකට් එකක් ගන්න මොකද මහජන සම්පතට තියෙන දිනුම් බාර වැඩි පෞගිය කාලෙම නේද සුපිරි ජයග්‍රහකයෝ 25 දිනකට ආසන ප්‍රමාණයක් බිහි කරන්න අවස්ථාවක් ලැබුණා ඉතින් ඒ නිසා විශේෂ මතක් කරනවා ගන්න මහජන සම්පතක්

0: හතයි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 1 6 7 9 5 7 9.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB Bank Win.

0: ආජන්ටිනාව කියලා කියන්නේ මේ වෙලාවේ ලෝකෙම අවධානය දිනාගත් රටක්නේ. මම මේ කතා කරන්න යන්නේ ආජන්ටිනාවේ පාපන්දු කණ්ඩායම ගැනවත් මේ මේ මේ මේ එහෙම මෙසි ගැනවත් එහෙම කතාවක් නෙවෙයි. ආජන්ටිනාවේ තව මොනවද කතා කරන්න පුළුවන්? මේ පහුගිය දවසක හරි ඓතිහාසික තීන්දුවක් දුන්න ආජන්ටිනාවේ මේ ඔය ෆෙඩේ සහ මගුයි කියන ගෝල්ෆිෂ් මාළුවෝ දෙන්නෙක් සම්බන්ධ. හරි. බොනෝස් අයිස්ප්‍රස් කියන නගරේ සුෂි අවන්හලක් ඉදිරිපිට ලීටර් 40ක පමණ පොඩි ටැංකියක මේ මාළු දෙන්න දාලා තිබ්බා. ඉතින් ඒගොල්ලෝ කෙලින්ම හිරු එළියට රතවාහන ශබ්දයට එතකොට වාතය ඇති වෙන තත්ත්වයන් වලට කියන්නේ දූෂිත වායු වලට ඊට පස්සේ මගීන්ගෙන් සිදුවන බාධා වලට නිරන්තරයෙන්ම නිරාවරණය වෙලා හිටියා කියලා තමයි මේ කතාව එන්නේ එළියට. සත්ව සුබසාධන ක්‍රියාකාරීන් විසින් ගිහිල්ලා පැමිණිල්ලක් කරා අර මාළු දෙන්නගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළා. අර බලන්න ලීටර් 40ක වතුර මේක දාලා තියෙන ගෝල්ෆිස් මාළු දෙන්න උන්ට ජීවත් වෙන්න මීට වැඩි හොඳ පරිසරයක් තියෙනවා. උංග ගිහිල්ලා ගඟකට මූදකට දැම්මනම් ලොකු ජලාශයකට දැම්මනම් මීට වැඩි හොඳට ජීවත් වෙනවා කියලා ගිහිල්ලා දැම්ම පැමිණිල්ලක්. මොකද උනේ? ආ ආජන්ටිනාවේ අධිකරණය සාමාන්‍ය දේපලක් ලෙස නෙවෙයි මේක නීතිමය ආරක්ෂාව ලැබිය යුතු සංවේදී ජීවීන් ලෙස පිළිගත්තා. අධිකරණය ඒ මාළු දෙන්න වෙනත් සුදුසු ස්ථානයකට මාරු කරන්න කියලා නියෝග කළා. පස්සේ විශේෂඥ සත්කාරක යටතේ එහෙම පවත්වගෙන ලීටර් 2500ක් විතර වතුර තියෙන පරිසරයකට මේගොල්ලන් අරගෙන ගියා. ඉතින් මේ තීන්දුවෙන් මාළු සුරතල් සතුන් විදිහට තබා ගැනීම නීති විරෝධී බව ප්‍රකාශ කරේ නැහැ. හැබැයි මූලික පණිවිඩයක් වුණා කිසිම සතෙක්ට ක්‍රෝරත්වය එහෙම නැත්තම් නොසලකා හැරීම, සිරකර තබා ගැනීම, අනවශ්‍ය දුක් වේදනාවකට ලක්වෙන පරිසර පද්ධතියක ඒ සතාව තියාගන්න එපා කියලා. ඉතින් මේක මේ ගෝල්ෆිෂ් මාළු දෙන්න සම්බන්ධ නඩු තීන්දුවේ තීරණය. ඉතින් මේක මේ හැම සමාජයකටම තියෙන ගැඹුරු ප්‍රශ්නයක්. සතෙකුට තමන් වෙනුවෙන් කතා කරන්න පුළුවන් කමක් නැහැ. අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න පුළුවන් කමක් නැහැ නේ. ඉතින් සතුන් කියන්නේ හැඟීම් රහිත වස්තුන් කියලා අපි උපකල්පනය කරොත් එහෙම එකක් නැහැ. සතුන්ටත් හැඟීම් දැනීම් ඇති ප්‍රශ්නේ තියෙන්නේ. සතෙක්ට එළියට ඇවිල්ලා මේක උසාවියට ගිහිල්ලා මගේ අයිතිය කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ගෙදර බලු පැටියව කූඩුවේ දාගෙන ඉන්න ගමන් පර්චස් 10 ඇතුළේ බලු පැටියව හිර කරගෙන ඉන්න ගමන් ගිරා පැටියව කූඩුවේ දාගෙන බට්ටික කාලා
1: පෙත්තමක් කෑවද
0: කියලා අහන ගමන් ඔබට මේක ගැන කතා කරන්න අයිතියක් නැහැ කියලා මට කියන්න බෑ. නමුත් අපිත් ඕක කරනවා නේ. මේක ආජන්ටිනාවෙන් වාර්තා වෙච්ච බොහොම අපූර්ව සිදුවීමක්. මේ වගේ සිද්ධි ගණනාවක් වාට ඉතිහාසෙත් මතක් වෙනවා ඇති. හරි මේ ඇත්තනේ. ඉතින් සතෙක්ට උනත් නේද

අදහස දෙන්න පුළුවන් නම් අපිට තියෙන අපේ හදවතේ ප්‍රමාණය ගැන යම් අදහසකට එන්න පුළුවන්. 7:46 හිත රිදෙනව නේද? සමහර වෙලාවට ඒ වගේ දේවල් අපිත් එහෙම ඒවා කරනවානේ, අපිත් අමනුෂ්‍යෝනි වගේවා කියලා හිතනකොට. හරි මොනවා කාන්ත, හරි මේ ඇත්ත ඇත්ත කිව්වේද? එහෙම කියනකොට හිත රිදෙනවා. මම මේ ඉක්මන මතක් කරා නම් RDB බැංකුව ගැන. RDB අපි වෙන කතාවකට යන්න නැත්තනික. අපි ඉමෝෂනල් වෙලා මෙතන මේ ගෙදර ඉන්න බල්ලව කූඩුවෙන් එළියට එහෙම ලිහලා යවලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. ගම්වල මිනිස්සුන්ට සපා කාලා හලපාල ගෙවල් වල ගෙදරට එන ලයිට් බිල ලියන්න එන කෙනාට මේ දවස් වල ඩෙංගු වලට එහෙම එනවා. ආ ඩෙංගු වලට එනවා. එතකොට බල්ලා ලියලා හරියන්නේ නැහැ. හරි ඩෙංගු වලට ඇවිල්ලා ගේට්ටුවට තට්ටුවක් දාලා ඩෙංගු බලන්න ආවේ කියනකොට මේ ඒකට හරියාකාරව කොන්ද කිලින් තියාගෙන මෙහෙම ඔවුස එන්න ඇවිල්ලා බලන්න කියලා කියන්න පුළුවන් මට්ටමේ වාගේ පරිසරය පිරිසිදුව තියාගන්න. අඩුමතරමේ PHI මහත්තයාට නේද බයි? මේ මම ඊළඟ පැයදී ගැන තව ටිකක් වැඩිපුර කතා කරන්න. මේ RDB බැංකුව ගැන කිව්වාගේ ෆික්ස් ඩිපොසිට් එක ඔය වාගේ අතේ තියෙන සල්ලි ටික ගිහිල්ලා හොඳ තැනක ආයෝජනය කරාම හොඳ පොලියක් හම්බ වෙනවනවා කැමතිනේ. ඉතින් ඒ අවස්ථාව තියෙනවා RDB එක හරහා වඩ පුළුවන් කමක් තියෙනවා. ළඟම තියෙන RDB ශාඛාවට යන්න. ඉතින් රාජ්‍ය සුරක්ෂිතතාව සහිත වාර සල්ලි ටික පරිස්සමට තියන්න තියෙන හොඳම තැන තමයි RDB කියලා කියන්නේ. ඒගොල්ලන්ගේ ශාඛාචාලයෙන් දැන් පුළුල් කරලා තියෙනවා. ඉතාම ඉහළ සේවාවක් සපයනවා. ඒ වගේම රයිනෝ රූෆින් ගැන කියන්නම්. ගෙදර දාලා තියෙන ෂීට් දැන් පරණයි. ඔය පෙනුම හරි නෑ. දියසෙල් බැඳිලා කැඩිලා වඳුරෝ පැනලා පුපුරලා නේද? එහෙම ප්‍රශ්න තියෙනවනේ. හරි දැන් ෂීට් එක මාරු කරමු. රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එකට වඩා මාරු වෙන්න පුළුවන් කමක් තියෙනවා. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ කාලයට ගැළපෙන්න. දැන් බලන්න ඉස්සරහට එල්නිනෝ එකක් එනවා කියනකොට මේගොල්ලෝ ලෑස්තිනවා කලින් තියලා. කොහොමද ලෑස්තින්නේ? ෂීට් එකේ උණුසුම, ෂීට් එක නිසා ගිය ඇතුළට එන උණුසුම කන්ට්‍රෝල් කරන්නේ ඒගොල්ලෝ මැටි ලේයර් එකක් නේ. නවීන තාක්ෂණික දේවල් ගැන යාගොල්ලෝ හොයලා බලලා අධ්‍යයනය කළා. ඔන්න මැටි ලේයර් එකක් ඒගොල්ලෝ අඳුනා දීලා තියෙනවා. ඊට පස්සේ උඩින් ජල විකර්ෂක නේද, ජල විකර්ෂක ආලේපණේ තියෙනවා. ඒ නිසා උඩින් වැටෙන වතුර ඉක්මනට ෂීට් එකේ රැඳෙන්නේ නැතුව ඉක්මනට ගලාගෙන යනවා. ඉවත් වෙනවා. පාසි බැඳින්නේ නැහැ, සෙවල බැඳින්නේ නැහැ, දිය සීරා ගන්නම නම් මොකුත් නැහැ. ඉතින් ඒ නිසා ඔන්න ඒ කියන උඩ පැත්ත හරි යට පැත්තෙන් ලස්සන පෙනුමක් සහ උෂ්ණත්වය කන්ට්‍රෝල් කරලා දෙනවා. ඉතින් අවුරුදු 60කට වැඩි විශ්වාසයක් සහිත රයිනෝ රූෆින් ගැන මම කියුවේ. රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් ඉල්ලන්න ළඟම තියෙන යන්න හාඩ්වෙයාර් එකට ඒජන්ට් ළඟට යන්න ගිහිල්ලා කියන්න මට මේ ෂීට් එක ඕනේ කියලා. පැලත්ත නිෂ්පාදන අවුට්ලට් වලින් ගන්නකොට, කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්නකොට ලංකාවේ අපේ කිරිපිටි පැකට් එකේ තියෙන රසය තමයි පැලත්ත නිෂ්පාදන වාට දිනල කරන්නේ. ඉතින් ගන්න අනිවාර්යයෙන්ම ලංකාවේ අපේ කිරි ගොවීන් 30,000ක් විතර පැලත්ත නිෂ්පාදන ආයතනයත් එක්ක වැඩ කරනවානේ. ඉතින් ඒගොල්ලන්ගේ ජීවිතේට ඔයා ඔය වියදම් කරන කිරිපිටි පැකට් එකට යන ගාන තමයි නේ වියදම් වෙන්නේ. රුපියල් 1920ක් අතේ තියෙනවා නම් ඔයාගේ තියෙන ප්‍රශ්න ගොඩකට මම විසඳුමක් කියන්නම්. ඒ කියන්නේ ප්‍රශ්න කියලා කිව්වොත් සාමාන්‍ය කොන්ද රිදෙනවා ගොඩක් වාඩි වෙලා ඉඳලා. හරි ඊට පස්සේ අතපය රිදෙනවා. උදේ නැගිටිනකොට එහෙම නිකන් හිරි වැටිලා වගේ. ආ ඇඳේ නැගිටිනුනත් අපි පොඩ්ඩක් කළා වාඩිලා ඉන්නවනේ. එහෙම නැත්තම් කොහේ හරි වාඩිලා ඉඳලා නැගිටිනකොට දණිස්තොල කිටි කිටි කිටි ගාලා නේ පොඩි එහෙම සද්දයක් එනවා. ඒ කියන්නේ දැන් ඉතින් ඕවා ඉතින් ගොඩක් පාවිච්චි කරනවා වැඩිනේ. එහෙම මේ ඇවිදිනවා, බර උස්සනවා, වැඩ කරනවා. අතේ මැණික් කටුව කියලා හිතන්නකෝ. ආ ෆෝන් එකම අල්ලන් ඉඳලා සමහරලාට ඔය මාපටගිල්ලයි ඔය සුලගිල්ලයි අතර මේ හැම වෙලෙම ෆෝන් එක තියන් ඉඳලා හරි ඔය යම් කිසි කාලයක් කරන ඔක හිරි වැටෙන්න ගන්නවා අත්දැකීමෙන් කියන්නේ. හරි ඒ කියන්නේ ඒ තරමට ඔය ෆෝන් එකේ ඉඳලා හරි ඔය වගේ දේවල් වලට ඔයාගේ අතේ පහේ තියෙන නේ ඔය එහෙම නැත්නම් අපි කියන සන්ධි වේදනාවට හරියටම හරියනවා ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන මේ ප්‍රොඩක්ට් එක. ඉතින් ෆැඩ්නා නිවසින් ෆැඩ්නා රසායනාගාර තුල පරීක්ෂණ කළ විද්‍යානුකූලව තහවුරු කළ තියෙනවා. විශ්වවිද්‍යාල විශේෂඥයින් ඔක්කොම සම්බන්ධ වෙලා තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් එහෙම කළා රුපියල් 1920කට මේකට වඩා විසඳුම දෙනවා. ගෘහණියන්ට වෙන්න පුළුවන්, හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, නැත්නම් ශල්‍ය කර්මයකට මුහුණ දීපු අයට, එහෙමත් නැත්නම් ඔයා අවුරුදු 40ට වැඩි කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්තම් තව ටිකක් ඔය ආතරයිටිස් වගේ තියෙන කෙනෙක් වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට. හැබැයි 18ට වැඩි අය ඉන්නවනේ ඒගොල්ලෝ. ඉතින් ටිකක් දුවලා පැනලා සෙල්ලම් කරනකොට නේ, දුවලා පැනලා ජීවත් වෙනකොට බස් එකෙන් වුණත් මෙහෙම යන බස් එකෙන් එහෙම පයින්නෝ එහෙම ඔය ඒව කරන්න යන්න එපා. හරි මං කියන්නේ ටිකක් හරි කාර්ය මොකද කියන්නේ ක්‍රියාශීලී. ඉතින් අන්න එහෙම කෙනෙකුට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ෆැඩ්නා නිවසින් එන ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මම ඒ මතක් කරේ. 7:50 වෙලාව.

0: හැම මේකම රේසිකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
1: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ් නේ
0: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
1: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියල් රෝඩි සුවර්ස්
2: ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವ ಪನಕ ಲಭಾ ತೆಬಿನ್ ಕಸಾಕಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬಟ ಸಮೀಪ ಕಸಾಕಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನೆಟತೆ ಒಬೆ ಪಸು ಮೀಟ ಸಹನಯಕ್ದ ಮಸಕಟ ರೂಪಾಯಿ 25000 ದಕ್ಕ ಮಿಲತಿ ಗೆನೇಮ್ ಸಂಧಾ ನಯ ಸಹನಯಕ್ದ ಹಂದುನಾ ದೊನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯೈ
3: ಲಕಾಂಡ ರೇಡಿಯೋ ITN
4: ಹತೈ ವಿನಾಡಿ 55 ವೆದರ್ ವೆಲಾ ವೆಲಾ හතයි විනාඩි 55 වෙලා මේ වාගේ ගෙදර ඉන්නවද බයික් පදින කෙනෙක් කියලා කිව්වම බයික් එක සාමාන්‍ය ඉගිලනයි නෙමෙයි පදින කෙනෙක් ඉන්නවා අවුරුදු 15-16 වෙනකොට බයික් වල ඉගෙනෙන්නේ ඊට පස්සේ 25 30 35 විතර නිකන් පොඩ්ඩක් හිමි තියෙනවා නෑ එහෙමත් නෑ තව කෙනෙක් ඉන්න පුළුවන් හරියටම මේ බයික් එක නෙමෙයි බයින් ගිය තිමින් යන ඉන්නේ හරි මේ මම කියන්නේ මෙහෙමයි බයික් එක පදිනකොට වාගේ බයික් එක හරි අලුත්ම තාක්ෂණයේ එන්ජින් ධාරිතාව ඔක්කොම හරි බයික් එකේ ටයර් එක ගැන හිතුවද බයික් එකේ ධාරිතේ ටයර් එකත් වැදගත් දැන් හොයිතන්න ඔය ටයර් එක ගෙවිලා ගෙවිලා පැති දෙපැත්තෙන්ම ගිහලා නිකන් තට්ටේ පෑදිලා වගේ අර එහෙම තියෙන්නේ එහෙම ටයර් එකක් පදි දාගෙන යන්න බෑනේ පොඩි බ්‍රේක් පාර ලිස්සලා යනවනේ හොඳ කට්ට තියෙන ටයර් එකක් නෝ මේ බයික් එකට දාන බයික් එක නෙමෙයි වාහනේ කරුණා තෙච්චර තමයි සමහරු ඉන්නවා කාර් පදිනවා ලොකු වාහන පදිනවා ටයර් එක ගෙවෙනකන් අන්තිම කැන්වස් මතු වෙනකන් පදින එහෙම නෙමෙයි මං කියන්නේ සිය ටයර් එක සියට හඳුන්වා දීලා තිනවා දැන් Zoom X5 Grip X5 කියන ටයර් දෙක. හරි. මේකේ තියෙන ඔය ත්‍රෙඩින් පැටර්න් එක නිසා ටයර් එක ඉක්මනට ගෙවෙන්නේ නැහැ. ඒ නිසා වාට නිතරම මේ ටයර් මාරු කරන්න වියදම් වෙන්නේ නැහැ. සල්ලි වියදම් වෙන්නේ නැහැ. ඒක එක්ස්ට්‍රා මයිලේජ් එකක්. අනිත් ටයර් වලට වැඩිය වෙළඳපොළේ තියෙන අනිත් ටයර් වලට වැඩිය සෑහෙන ප්‍රමාණයක් දුර දුවන්න පුළුවන් ටයර් එක තමයි ඔය මම කියපු සිය ටයර් එක X5 සහ Zoom X5 සහ Grip X5 කියන ටයර් දෙක. හරිද? එතකොට මේකේ තව තියෙනවා මේ ඔය කියන්නේ ස්ටැබිලිටි තියාගෙන ඩ්‍රයිව් කරන්න පුළුවන් හොඳ ස්ට්‍රේට් ඩ්‍රයිව් එකද එහෙම නැත්නම් වැස්ස වෙලාවට ඩ්‍රයිව් කරනකොට ඕනම කියන වෙලාවක වාට හරියන ටයර් එක තමයි ප්‍රීමියම් ලුක් එකක් තියෙන මේ සිය ටයර් එක. ඉතින් වාට පුළුවන්කමක් තියෙනවා නම් ළඟම ඉන්න ඒජන්ට් ගෙන් ගිහිල්ලා අහන්න වාගේ බයික් එකට ස්කූටර් එකට ගැලපෙන ටයර් එක මොකද්ද කියලා. මොකද වංගුවක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතිව ලිස්සන්නේ නැතුව හොඳ ග්‍රිප් එකක් තියාගෙන ඩ්‍රයිව් කරන්න පුළුවන්කමක් තියෙනවා. වාගේ ජීවිතේ පරිස්සම්. රෝද දෙක උඩ ඔච්චර හීන තියෙනවා. ආයේ හීන ටික පරිස්සම් කරගන්න නම් ඔයා පරිස්සම් වෙන්න ඕනේ. සියට් වෙතින් ඒ මතක් කිරීම.

0: සුබදසනක් වෙලාව දසනටයි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ග සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න

0: భవిష్యత్తులో చూడండి.
1: మమనందే మానం రిలాక్స్.
2: దేశపాలనయ విదిస్ క్రీడా తొరతురు
3: సమ అనుగ్రహాయ
4: రాజ్య బ్యాంకు ఒక సురక్షిత భావ్య ఇహలమ రకవర్ణ సమగిన్ స్థావర తెంపత సందహా ఇహలమ పోలియ ఆర్డిబి బ్యాంకు ఎన్
5: ఒబే కోటిపతి సిహినయ అద సెబే వేయిద రాత్రి 10ట లక్ఖండ అహన్న జాతిక లోతరై మండలే సీలుమ టికెట్ పత్తుల జాగ్రాహి ప్రతిపాల అద రాత్రి ఏమ ఒబట కియన ఎకమ రేడియోవ లక్ఖండ
6: హరి వెలావట సాలరీ ఎక హంబెన හරි වෙලාවට ඔන් වෙලා හරිම වෙලාවට ඔෆ් වෙලා යන නියමිත කාලවලදී අපිට අදාළ ප්‍රොමෝෂන්ස් එහෙම නැත්නම් අපි කියන තනතුරු වල නේද ඒ ඉහළට යන්න තියෙන අවස්ථාව ලැබෙන වැඩ කරනකොට සුවපහසු මානසික වටපිටාවක් තියෙන හොඳ දෙයක් කරාම ඔෆිස් එකේ බිස්නස් එකේ බොස්කින් නිරන්තරයෙන් ප්‍රශංසා ලැබෙන හා පොඩි අතපසු වීමකදී මැනුම් අහන්න වෙන්නේ නැති ඒක යලි නිවර්දි කරගන්න කියලා කාරුණිකව සේවකීන්ට ආමන්ත්‍රණය කරන එහෙම ඔෆිස් එකක නේද ඔයා වැඩ කරන්නේ එහෙම ඔෆිස් එකක නේද වැඩ කරන්නේ පරක්කු වුණත් ආ කමක් නැහැ ඔයා මහන්සිලා වැඩ කරන කෙනෙක් නේ ඒ හින්දා පොඩ්ඩක් පරක්කු වුණාට කමක් නැහැ අසංක ඔයාට මේ පාර සැලරියක මං 25 දෙන්න තියෙනක 23 දෙනවා. ඔයා ගමේ යනවා කිව්වනේ නේද? ඔයා සැලරි එක අරගෙන යන්න. මං ෆයිනෑන්ෂල් ඩිපාර්ට්මන්ට් එකට කියන්න. ෆිනෑන්ස් එකට කියන්න. ආ. එතකොට ඔයාට මේ පාර බෝනස් එක සැලරි එක වගේ 3 ගුණයක් දෙනවා. අන්න එහෙම වැඩ කරන තැනක් නම්. එහෙම තැනක නම් ඔයා වැඩ කරන්නේ. ඔයාට ආයි වෙන ජොබ් හොයන්න ඕනේ නැහැ. ඔයා වැඩ කරන්නේ හොඳම තැන. ඔයා සතුටින් නම් ඉන්නේ නේද? ඔයාගේ ඔෆිස් එකේ ඔයාගේ මේ ඔය වැඩ කරන තැන ඔයා හරිම සතුටින් ඉන්න කෙනෙක්. ඕක තමයි ලෝකේ තියෙන හොඳම රස්සාවලින් එකක්. ප්‍රසිද්ධියේ එහෙම තැන් නැහැනේ. එහෙම තැන් තියෙනවා. ඔය කියන ඔක්කොම තියෙන එහෙම තැන් නැහැ. එහෙම තැන් තියෙනවා නම් ඉතාම සීමිත ප්‍රමාණයක්. මම එහෙම තැනක් ගෙනවට කියන්නද? ඔයාගේ ජොබ් එක මාරු කරන්න ඔයාට ඇති වෙලාව ගෙන උතර වැඩ කළා. මාරු කරන්න ජොබ් එක මාක්ස්මෙන් ගෲප් එකට. හරි ඒකේ ඔය කියන බොහෝ දේවල් 99%ක් ඒ විදිහටම කරනවා. දැන් මටත් සමහරවල් හිතෙනවා මේකෙන් අයින් වෙලා හිටියන්. නෑ මම මේ කියන්නේ මේ දවස්වල ඔය ජොබ් එකක් කියෙම හොයනවා නම් ඔයාට හිතෙනවා නම් ඔයා උතරින් අයින් වෙලා වෙන තැනකට යන්න ඕනේ කියලා. ඔයා එන්න මාක්ස්මෙන් ගෲප් එකට. බින්දුවයි නම්බර කියන්න මෙන්න මේකට CV එකක් දාන්නකො මුලින්ම. ඊට පස්සේ මම කතාව කියන්න. බින්දුවයි 767යි 76යි බින්දුවයි 9යි බින්දුවයි 9 බින්දුවයි 767යි 76යි බින්දුවයි 9යි බින්දුවයි 9 මේකට දාන්න CV එක. හරි මේ දවස්වල ගන්නවා ජොබ් වේකන්සි ගොඩක් තියෙනවා. මම දෙකක් තුනක් කියන්නද? ඇසුරුම් කරුව ගන්නවා. ඊට පස්සේ සේල්ස් ටීම් එකට වෙන්න පුළුවන්. ඔයාගේ ටැලන්ට් එක තියෙනවා නම් මොකද්ද ඊතන්ට ඔයාව අනුයුක්ත කරනවා. ඊට පස්සේ පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන් ගන්නවා. හරි ඉතින් අවශ්‍ය සුසුකම් වෙන වයස අවුරුදු 18 වැඩි අඩු වෙන්න බෑ. හා එදිරින් යහට වාට සුසුකම් තියෙනවා. ඉතින් සාමාන්‍ය පෙළ විභාගයේ සමත් නම් ඔයාට පුළුවන් මේ කියන තැනට ඔන්න ඇප්ලිකේෂන් එකක් දාන්න, CV එකක් දාන්න. කණ්ඩායම් හැංගීමේ වැඩ කරන්න ඕනේ. කාර්යක්ෂමව වැඩ කරන්න ඕනේ. ওই දෙක විතරයි බලාපොරොත්තු වෙන්නේ. වෙන මොකුත් නැහැ. ওই දෙක ඇතුළේ ඔක්කොම තියෙනවා. නේ? සිත් ගන්නාසුළු ආකර්ෂණීය වැටුප් අනාගත වෘත්තීය වර්ධනයේට ප්‍රොමෝෂන් වලට අවස්ථාව තියෙනවා. සුහදශීලී සේවා පරිසරයක් තියෙනවා. ඉතින් ඔයාගේ CV එකක් අර කියපු නම්බර් එකට දාන්න. දාලා තිබ්බත් ඔයාට පුළුවන් මේ ටීම් එකට සම්බන්ධ වෙලා වැඩ කරන්න. ඒ මාක්ස්මෙන් ගෲප් එක ගැන කිව්වේ ඩෝම මැෂින් එක ලංකාවට ගේන්නේ. ආ අන්න එතන. දැන් දන්නවනේ. මාක්ස්මෙන් ගෲප් එක කියලා ගුවම දන්නවට වැඩිය දන්නේ ඩෝමා. ලංකාවේ ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍ර ලංකාවට හඳුන්වා දීලා මේ වෙනකොට වැඩිම නේද? ස්වයංක්‍රීය වීකටීමේ මධ්‍යස්ථාන ආරම්භ කරපු මාක්ස්මෙන් ගෲප් එක. ඒකට තමයි මං කිව්වා අර ජොබ් එකට එන්න කියලා. හරි. හරි මේ 8:20 වෙලා. අද උදේට මොනවද කැම එකට ගෙනාවේ? බත් එකක්. බතුයි පරිප්පුයි පොල් සම්බෝලයි හාල් මැස්සෙ බෙදුමක්, කරවල බෙදුමක්, ඊට පස්සේ තව මොනවාද ජනප්‍රිය උදේ කෑමවේ බිත්තරයයි පරිප්පුයි එහෙමත් තියෙනවා සමහරු. කියන්නේ ඔය බෝඩිම් කෝගේ වුණාන සෝයා මීටුයි පරිප්පුයි. ඊට පස්සේ තව මොනවාද කිරිබත් ලුණු මිරිසක් එක්ක. ආ ඒ ගෙදරින් හදාගෙන ආයි කඩෙන් ගන්න ආයෙත් ඉතින් ඔය පහන් කෑල්ලක් නේද කිරිමාළු කරියක් එක්ක. එහෙම නැත්තම් මේ මේදියප්ප පහලවයි මේ ගංගතුර හොද්දයි. ගංගතුර හොද්දයි කියන්නේ කඩවල හදන මාළ හොදි එක කන්න පුනුවන්ද කියන්නකො. වතුර වගේනේ නේ. කැම ටිකක් රස කරන විදිහ අත්ගුණේ වගේම ඒවට එකතු කරන අමුද්‍රව්‍ය විශේෂයෙන්ම කුළුබඩු දානකොට කුළුබඩු පාවිච්චි කරනකොට නියම රසය එන්න නම් දැන් අලකරියක් හදනකොට කහ ටික දානකොට ඒක ස්වභාවික කහ රසය තියෙන්න ඕනේ. ආ නැත්තම් ඔහේ දැන් ඒකට පොල් කිරි දාන්නෙත් නෑ. එහෙම ගත්තම ඕක රස නැහැනේ. ඒ නිසා තමයි ගෙදර හදන කෑම ටික අපිට මාර රස. ගෙදර අම්මා ඔබේ පිරිඳ ඔබේ සහෝදරිය ඔබේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්. උයන්නම ඉන්න වෙනම කෙනෙක් වෙන්න පුළුවන්. එයා රසට උයනවා. මොකද ඔයා දන්නවා එයා දන්නවා කෑම ටික රස කරගන්න නම් නියමිත විදිහට ප්‍රමිතියෙන් යුතු කුළුබඩු නිෂ්පාදන පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒ වෙනුවෙන් තමයි කියන්නේ විජය නිෂ්පාදන පාවිච්චි කරන්න කියලා. ලෝකෙම පිළිගත් කුළුබඩු සන්නාමය විජය නිෂ්පාදනය.

0: Lakhanda Radio ITN රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
1: නොතරයේ පෙරලි කරන NLB Mega Power දැවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට Super Motor රටයක් දිනන ලොකුම Super Tag ඉදෙන එකම නොතරයේ NLB Mega Power ඔබ අදම මිලදී ගන්න.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්කි කිවානේ මඩ මෙමරි ලොස් කීලා.
3: මෙමරි ලොස් කෝල්ද ඩොක්ට? යාද සුන්නද?
2: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 වෙද්දී tune කරලා තියාගන්න.
4: භූමිතෙල් පෙට්‍රල් සහ ඩීසල් ගැන කතාවක් පහුගිය දවසක මං කිව්වේ භූමිතෙල් ගහලා බස් දුවන කතාව. වදන්නද භූමිතෙල් කියලා මේක භූමිතෙල් වල තවත් වර්ගයක් කියලා ගමු. ප්ලේන් දුවනකොට, ඒ කියන්නේ ගුවන් යාන සඳහාත් භූමිතෙල් ගහලා දුවනවලු. මම දැන් ඔය පහුගිය දවස්වල බස් කතාවත් එක්ක මට මේ කතාව වෙන තැනකින් හම්බෙනවා. මේ ගැන පොඩ්ඩක් හොයනකොට ඔයා විශ්වාස කරනවද භූමිතෙල් ගහලා ප්ලේන් දුවනවා කියලා? නෑ, මෙහෙම එකක්. ඒක මෙහෙම කතාවක්. දැන් මුල් කාලේ 1930 1940 ගණන් වල දැන් කවුද ප්ලේන් එක හොයාගත්තේ? රයිට් සහෝදරයෝ. හරි, ඒගොල්ලන්ගේ පළවෙනි ප්ලේන් එක, එහෙම නැත්නම් මුල් කාලේ ප්ලේන් වල පළමු සහ දෙවන ලෝක යුද කාලවල හිටපු පයිලට්ලා පාවිච්චි කරලා තියෙන්නේ පෙට්‍රල්. හරිද? මොකද ඒ කාලේ ප්ලේන් වල තිබුණේ කාර් එකක් වගේ පිස්ටන් එන්ජින්. ඒක ඒ නිසා තමයි පෙට්‍රල් පාවිච්චි කරලා ඒ දවස්වල ප්ලේන් දිව්වා කියලා කියන්නේ. දැන් මේකේ දැන් ඔය සද්දයක් බද්දයක් නැතුව ටොන් ගානක් ඉන්ධන ප්ලේන් එකට පිරෙව්වට අර ඔයා දැකලා ඇති ප්ලේන් එක මේ නවත්තලා තියෙනකොට එයාපෝට් එකේ අර තටුවට යටින් ඉන්ධන පුරවන ට්‍රක්කයක් ඇවිල්ලා මෙතන නවත්තලා තියෙනවා. ඔය ඉන්ධන පිරවු මහලක තියෙන පෙට්‍රෝල් හරි ඩීසල් වල ප්‍රමාණයට වැඩිය මේක අතර ලොකු වෙනසක් තියෙනවා. මෙච්චර වටන ප්ලේන් එකක් කාර් වලට ගහන පෙට්‍රෝල් වලින් දුවන්නේ නැතුව ඇයි භූමිතෙල්, එහෙම නැත්නම් ඒ විශේෂිත වූ ඔයිල් එක, මේක භූමිතෙල් කියන කැටගරි එකට දාලා මේ කතා කරන්නේ. එතකොට ගුවන් යානා තෙල් කියලා කියන්නේ. හරි හරි, එතකොට ලෝකෙ වටේ යන මේ දැවැන්ත ගුවන් යානා පවා පියාසර කරන්නේ ඇයි මේ කියන ඔයිල් එකේ? හා, එතකොට පෙට්‍රල් සහ ගුවන් යානා ඉන්ධන දෙකම එන්නේ එකම බොරතෙල් බැරල් එකකින් වුණාට මේ දෙක පිරිපහදු කරන්නේ අරමුණු දෙකකට. පෙට්‍රල් හදලා තියෙන්නේ කාර්, මෝටර් සයිකල් සහ කුඩා ප්‍රමාණයේ මේ ගුවන් යානාවල තියෙන පිස්ටන් එන්ජින් වලට. ඔය එන්ජින් එකේ ස්වභාවය අනුව තමයි ඔය පාවිච්චි කරන ඔයිල් එක. ඊට පස්සේ බර කියන එක නේ, ඔයිල් එකේ බර කියන එකත් සැහැල්ලු වෙන්න ඕනේ කියනවා ගුවන් යානාවලට පාවිච්චි කරන්න. ඉතින් ඔය ජෙට් එන්ජිමක් කියන්නේ පිස්ටන් එන්ජිමකට වඩා සම්පූර්ණයෙන් වෙනස් මැෂින් එකක්. මේක පිස්ටන් නෑ, මේක කරන්නේ විශාල වාතය ප්‍රමාණයක් ඇතුළට ඇදලා ඒක සම්පිණ්ඩණය කරලා ඒකට ඉන්ධන විදලා නොනවත්තාම පුච්චන එක. ඉතින් මේකට ඕනේ පෙට්‍රල් වගේ එකපාර පත්තු වෙන එකක් නෙවෙයි. ඒක දිගට එක දිගට ශක්තියක් දෙන ඝනකම් ඉන්ධනයක් කියලාත් කියනවා. හරි, ඒ කොහොම වුණත් මේ නිකන් මේ ගැන තවදුරටත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා හොයලා බලන්න. ඉතින් ඉතිහාසයේ එකකත් තමයි මේක ටික ටික වෙනස් වෙලා දැන් ඇවිල්ලා තියෙනවා. දැන් පෙට්‍රල් නරක ඉන්ධනයක් කියලා නෙමෙයි මේ කියන්නේ. පොළොවේදී පෙට්‍රල් වල තියෙන හොඳම ගතිගුණ ආසට ගියාම නරකම ගතිගුණ බවට පත් වෙන්න පුළුවන් කියලා විද්‍යාඥයෝ කියනවා. ඒ නිසා මේ වින්ඩෝනේ කියන විශේෂිත තෙල් වර්ගය යොදා ගන්න. ඉතින් ඒ නිසා ඔයාලට මම කියනවා ගුවන් යාන තෙල් කියලා කියන එක ගැන තව ටිකක් හොයන්න කියලා. ලෝකේ අපි නොදන්න පුංචි පුංචි දේවල් මේ තියෙන. ඉතින් පොඩි ඉගියක් දෙකක් දුන්නම අපිට පුළුවන් නම් තව ටිකක් හොයාගෙන යන්න. අර මේ දැනුම පිපාසය කියන එක, යමක් හොයන්න තියෙන උමනාව කියන එක, නිකාන් ඉන්න මට මේ ඊයේ හම්බෙනවා මේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදී සහෝදරේ සහෝදර නාලිකාව. ඒ අයියක් මාත් එක්ක කීපයක් තා දැන් ඉන්න මේ කියන්නේ මාධ්‍යවේදීන්ට විතරක් නෙමෙයි දැන් ඉන්න ළමයින්ට මේ තොරතුරු දැනගැනීමේ දැන් කුතුහලය තියෙනවා. නමුත් මේ මේ කියන්නේ දැන් කුතුහලය තියෙන හැමෝම තොරතුරු හොයන්නේ නෑනේ. ඒගොල්ලෝ හොයන දේවල් කියන්නේ තොරතුරු වල විවිධ වර්ගීකරණයක් තියෙන නිසා දැනුම හොයනවා කියන එක ටිකක් අපි අතර ලොකු අඩුවක් තියෙනවා කියලා. මේක මේ ඒ සහෝදරයා මට කියනවත් එක්ක මම මතකුණ ඇත්ත. ඒ කතාවට ඔබ මම අපි හැමෝම නේ වදන්නවද මේ නුවන් ලියනගේ මාධ්‍යවේදී ජේෂ්ඨ මාධ්‍යවේදී නුවන් ලියනගේකින් මම දවසක් ඇහුවා ඔයා අයි ඔයා ඔයා හිතන විදිහට ඔයා කවුද? එයාමට දුන්න උත්තරේ තමයි මම ඇවිල්ලා ඩිස්කවර් කෙනෙක්. මම ඇවිල්ලා සොයන්නෙක්. සොයන්නෙක්. ඉතින් හැම වෙලේම මොනවා හරි දෙයක් හොයන කෙනෙක් වුණොත් ඔබ කොච්චර පෝසත් පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙයිද? අපි හොයන්නේ සල්ලිමයි. හැබැයි දැනුම හොයනවා කියලා කියන්නේ ඒක ඇත්තටම නෙක්ස්ට් ලෙවල් වැඩක්. 8යි විනාඩි 30යි.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: Lakhanda Radio ITN.
1: Sri Lanka ve pratham vatavata rhino roofing within handunwa dena rhino premier jala pratirodhi matupita arakshane sahita roofing sheet rhino roofing within handunwa dena rhino premier roofing sheet vedi vistara sandaha 13996 amathanna
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 479.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදු වුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරේ.

0: TVS XL 100 motorcycle ඔබ වෙනුවෙන්මයි.
1: 8:46 වෙලාව මේලා මතක් කරන්න ඕනේ වා බයිකේද යන්නේ කාරකේද යන්නේ. කාරකේ යන කෙනෙක්ගේ හීනය ඔය තියෙන කාරකට වැඩිය ටිකක් හොඳ වාහනයක් ගන්න එකනේ. ඒ කියන්නේ දැන් හැච්බැක් පොඩි වාහනයක් පදිනවනම් ඔයා කැමති පොඩි SUV එකකට වගේ එකට යන්න. හරි නැත්නම් EV vehicle එකකට යන්න. රයිට්. එතකොට බයික් එකක යන කෙනෙක්ගේ හීනෙ තියෙන්නේ කාරේකට යන්න. පයින් යන කෙනෙක්ගේ හීනෙ තියෙන්නේ බයික් එකකට යන්න. බයික් එකක් ගන්න හීනයක් මවන කෙනෙකුට මතක් කරනවා ඔයාගේ පරිස්සම කියන අංකයක. ඊට පස්සේ ඔයාගේ නේද ඒ අරමුණු දවසේ කටයුතුරික බයිකෙන් ගිල කරගන්න තියෙන පහසුව ඒ පැත්තෙන් ගත්තම ඉතින් සතුටට කාරණාව. හැබැයි බයික් එකක් ගන්නවා කියලා කියන්නේ බයික් එක හරි හොඳ කම්පැනි එකකින් බයික් එකක් ගත්තා. ඕක මේන්ටේන් ඒව නම් හරියට වෙන්න ඕනේ. කියන්නේ සර්විස් එකවත් හරියට වෙන්න ඕනේ. අපි ගොඩක් කලාට දන්නවා සර්විස් එක හරියට වෙන්නේ නැහැ. මාස ගණන් සර්විස් එක පැනලා ඒ සර්විස් කළා නැහැ වෙලාවට නේද. ඉතින් ටයර් ටික මාරු කළා නැහැ වෙලාවට. තාමාන්‍ය කාර්පදින අයත් ඉන්නවා මේ කියන ප්‍රශ්නෙට මේ කියන දේ විදිහටම මේ දේවල් කරන. හැබැයි මම ඔයාලට මතක් කරන්නේ සිය ටයර් එක ගැන. සිය ටයර් එක කියලා කියන්නේ ඔයා දන්නවා ලංකාවේ සිය ටයර් කියලා කිව්වම ඕනම වාහනයකට ගැලපෙන ප්‍රමිතිගත ටයර් එක තමයි සිය ටයර් එක කියලා කියන්නේ. එතකොට මේ සිය ටයර් එක දැන් ඇයි මම මේ වෙලාවේ කතා කරන්නේ බයික් එකට, විශේෂයෙන්ම බයික් එකයි ස්කූටර් එකටයි සිය ටයර් එක හරියටම ගැලපෙන ටයර් එක, ප්‍රමිතිගත ටයර් එක, ස්ටයිලිෂ් ප්‍රීමියම් ලුක් එකක් තියෙන ටයර් එක. ඒ තමයි Zoom X5 ටයර් එක සහ X5 කියන ටයර් එක. ඉතින් මේ කියන ටයර් දෙකම ඔයාලට දැන් මාකට් එකෙන් ගන්න පුළුවන් කමක් තියෙනවා. විශේෂයෙන් මතක් කරනවා මේකේ තියෙන ත්‍රෙඩින් පැටර්න් එක නිසා ඔයාලට හරි පරිස්සමක්, ඔයාලට ස්ට්‍රේට් ඩ්‍රයිව් එකකදී ස්ටැබිලිටි තියාගෙන ඩ්‍රයිව් කරන්න තියෙන අවස්ථාව, ඒ වගේම බෙන්ඩ් එකකදී නේද මේ ලස්සනට මෙහෙම කරලා නමලා ගන්න පුළුවන්. කිසි බයක් නැහැ, ලිස්සල යන්නේ නැහැ, වැටෙන්නේ නැහැ. පාර මොන තත්ත්වයේ තිබුණත් ඔයාව පරිස්සමට අරගෙන යන ওই බයික් එක, බයික් එකේ තියෙන වෙන කාර්මික දෝෂ කිසිම දෙයක් නැත්තම් ටයර් එක පැත්තෙන් දෙන්න පුළුවන් සපෝට් තමයි සිය ටයර් එක කියලා කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම සිය ටයර් එක ඔයා පාවිච්චි කරලා බලන්න. මේ වෙනකොටත් ඔයා පාවිච්චි කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. හරි. බයිසිකල් වලින් එහෙම වැටිලා අතපය කඩාගෙන තියනවද? අනිවාර්යෙන් පොඩි කාලේ අපි සාමාන්‍යයෙන් බයික් එකකින් වැටලාම් නේ දනිස්සක් දෙකක් තුවාල වෙලා මූණකට වැදිලා එහෙම තමයි. ඔය සමහරුගේ තාමත් එහෙම පැචස් තියෙන. හරි. වැටිලා තුවාලයක් වෙන්නේ නැතුව කොහේ හරි වැදිලා නේද තැල්මක් වගේ එකක් ඇති වෙලා එහෙම බේරෙනවා කියලා කියන්නේ වාසනාවනේ. දැන් එතකොට වහිතන දීර්ඝකාලීනව සමහර අය ඉන්නවා. දැන් ඔය අර ලංකාවේ තියෙන වෙනම බයිසිකල් සඳහා වෙනම වාට්ටුවක් හදිසි අනතුරු වල බයික් වෙනුවෙන් වෙනම එකක් තියෙනවා. බයිසිකල් නෙමෙයි බයික් වෙනුවෙන්. බයිසිකලයක් පැද්දත් කොහොම වුණත් ඔයා පරිස්සම් වෙන්න ඕනේ. ඔයාගේ විශේෂම ජොයින්ට්ස් කියන ඒවා එච්චර හයියයි කියලා හිතුවට එච්චරම හයිය නෑ. ගැළවිලා වුණත් යන්න පුළුවන් කමක් තියෙනවා. දැන් ඔයා හිතන්න ඔයාගේ ජොයින්ට් එකට එන පේන් එකක් ඒක කන්ට්‍රෝල් කරගන්නවත් ඔයාට තාම බෑනේ. තාම බෑ කියලා කියන්නේ ඔයා මෙච්චර කාලෙ එක එක දේවල් ට්‍රයි කරලා බැලුවා, එක එක දේවල් ගාලා බැලුවා, එක එක විදිහේ වෙද මහතුරු හම්බුණා, පත්තු බැන්දා, දනිස් අමාරුව, ආතරයිටිස් වගේ වට එක එක දේවල් කරලා බැලුවා. හැබැයි ඔයා ට්‍රයි කරේ නැති එකක් තියෙනවා. ඒ තමයි ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. මේක මාකට් එකේ තියෙන විද්‍යානුකූලව තහවුරු කරපු ප්‍රොඩක්ට් එකක්. මෙතන විශේෂත්වය වෙන්නේ ෆැඩ්නා ආයතනයේ පරීක්ෂණාගාරය ඇතුලේ විද්‍යානුකූලව තහවුරු කළා මේක හරියටම හරියනවා කියලා. ඒ නිසා තමයි දැන් මේකට ලොකු ඉල්ලුමක් තියෙන. රුපියල් 1920ට වාඩ තියෙන උරේස් සම්බන්ධව තියෙන වේදනාව, ඊට පස්සේ බෙල්ලේ වේදනාවක් වෙන්න පුළුවන්, වැලමිටේ වෙන්න පුළුවන්, මැණික් කටුවේ වලලු කරේ වෙන්න පුළුවන්, දනිස්සොල වෙන්න පුළුවන්, ඕනම සන්ධි වේදනාවකට මේක හරියටම හරියනවා. ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මම මේ කියන්නේ. ඉතින් ඔයා ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්, ගෘහණියක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වයසට ගිය නේද වයසත් එක්ක එන රෝග ටිකක් තියෙන ওই ජොයින්ට් ස්පේන් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. නිතර දෙවේල ඔෆිස් එකේ වැඩ කරනවා නම් දැන් ඔය කම්පියුටර් එකත් එක්ක වැඩ කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් යන්ත්‍රෝපකරණයක වැඩ කරන කෙනෙක් නම් අන්න එහෙම කෙනෙකුටත් මේ ප්‍රශ්න ටික තියෙනවා. ඒ නිසා තමයි ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මම මතක් කරේ. අනිවාර්යයෙන්ම මේක ගන්න ෆාමසි ඖෂධ මේ සල්ල, එහෙම නැත්නම් අපි කියන සුපර් මාකට්ස් වලදී මේක ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේ මතක් කරනවා පැල්වත නිෂ්පාදන ගැන, කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්නකොට පැල්වත අයිස්ක්‍රීම් එක ගැන මම කියලා ඉන්නම්. අයිස්ක්‍රීම් එකක් ගන්නකොට සාමාන්‍යයෙන් අපිට කන්න වෙලා තියෙන්නේ වැනිලා එකයි චොක්ලට් එකයි. හැබැයි වැනිලා එකයි චොක්ලට් එකයි එතනින් එහාට ගිහලා ඔයාලට පුළුවන් කමක් තියෙනවා පැල්වත කියන අයිස්ක්‍රීම් එක ගන්න. මොකද පැල්වත අයිස්ක්‍රීම් එක කියලා කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ වර්ග කීපයකින් ගන්න අවස්ථාවක් තියෙනවා කියලා. බ්ලූබෙරි, බටර්ස්කෝච්, ඒ වගේම වැනිලා, ස්ට්‍රෝබෙරි, බනානා, ෆ්‍රුටන්නා, ටොයි කියන ඕනම මේ ප්‍රොඩක්ට් රේන්ජ් එක ගොඩාක් වැඩි නිසා වඩ කැමති විදියට තෝරගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කතා කරේ අතුරුපස ගැන. අතුරුපස වලින් ඊට කලින් අපි මොන හරි කෑම ටිකක් කනවනේ සාමාන්‍යයෙන් රැයට. ඔයා කාර්ය බහුලයි, ඒ හින්දා ටිකක් වාගේ කෑම එක හදාගන්න වෙලාවක් නැහැ. කඩේට ගිහිල්ලා මොනව හරි ගේනෝ නැහැ. ගෙදර මොනව හරි දෙයක් හදාගන්න පුළුවන් කමක් තියෙනවා නම් ෂණිකව මං කියන්නේ ෂණික නූඩ්ල්ස් එකක් හදාගන්න. මොකද ෂණික නූඩ්ල්ස් එක කියලා කියපු ගමන් එක එකව මතක් කරනවා. මං කියන්නේ විජේ නූඩ්ල්ස් එක ගැන. ඉතින් විජේ නූඩ්ල්ස් එක තැම්බෙනකොට ඇලින්නේ නැහැ, බිරිවෙන්නේ නැහැ නේද? කරදර වෙන්න ඕනේ නැහැ. ඔයාට මේක හැදෙන්න තියලා ගිහිල්ලා වැඩක් කරගන්න පුළුවන්. වැඩේ කරලා එනකොට විජේ නූඩ්ල්ස් එක හැදිලා. ඒ නිසා ප්‍රමිතියෙන් යුතු නූඩ්ල්ස් එකක් තමයි විජේ නූඩ්ල්ස් කියලා කියන්නේ. මං ඉක්මනට මතක් කරන්නම් ඩීප් ටෙක් සෝලා ගැන. ඩීප් ටෙක් සෝලා කියලා කිව්වම ලංකාවේ අපිට මේ දවස්වල වැඩිපුරම කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ නේද? හිරු එළියෙන් වැඩ කරන දේවල් ගැන, සෝලා සිස්ටම් ගැන. ලෝකෙ ගොඩක් තැන්වල දැන් සෝලා සිස්ටම් ගැන කතා කරනවා. ඒ නිසා මං ඔයාලට මතක් කරනවා, ඔයාලට පුළුවන් කමක් තියෙනවා ඔයාගේ ගෙදර සෝලා පද්ධතියකට යනවා නම් ඒ සෝලා පද්ධතියේ අවශ්‍යතාවය වෙනුවෙන් ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙන්න. මොකද්ද නම්බර එක? 071 711 711 කියන නම්බර එකට කෝල් එකක් දෙන්න. ඩීප් ටෙක් ලංකාවේ ප්‍රමිතිගතම සෝලා පද්ධති සැපයුම් කරු. ඉතින් වෝටර් පම්ප් එකක් ගන්න ගියත් ඔයාලට මතක් වෙන්න ඕනේ ඩීප් ටෙක්. Facebook එකේ page එකට යන්න, වැඩි විස්තර බලන්න, කස්ටමර්ස් මොනවද කියලා තියෙන කියලා බලන්න, ඊට පස්සේ reviews බලන්න. මොකද මේ හැම එකක් ඇතුළෙම ඔයාට ඩීප් ටෙක් ගැන විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් කමක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒත් කතා කරන්න. 071 711 711 1.

0: උදෑසන විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත

0: වෙලාව දිනවයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: පලතුරය
1: සහයෝගීතා අනුග්‍රහය
0: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: කටුනායකදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ගෙනියාවිය රැගෙන පලා ගිය සැකකරුවන් දෙදෙනාගෙන් එක්කයිකු අත්අඩංගුවට තිබෙනවා. රථ වාහන පරීක්ෂාවෙන් නිරතව සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු යතුරුපැදිය පරීක්ෂා කිරීම සඳහා සංඥා කර තිබෙනවා. ඊට අවනතු නොවේ යතුරුපැදිකරු සහ පසුපැදිකරු නොනවත්වා ගමන් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. කෙසේ වෙතත් කටුනායක දැම්මුට්ටා ප්‍රදේශයේදී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. පොලිස් නිලධාරියෙක් සමග සිටි සැකකරු පොරබදා ගිනි අවිය පැහැරගෙන වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩිවැදීමෙන් සහ පොරබැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනා මීගමුව සහ මිනුවගුරු රෝහලට ඇතුළත් කර තිබෙනවා. අමෙරිකා ආරක්ෂක අංශය ඉරානයට යලි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. කශ්මීර දූපත බණ්ඩා අබ්බාස් සහ චබහාර් ප්‍රදේශවල පිපිරීම් ශ්‍රවණය වී ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. හෝමුස් සමුද්‍ර සන්ධිය සිට ඉරාන වරායක් වෙත ලංකාවෙමින් තිබූ නෞකාවකටද අමෙරිකාව ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඊට ප්‍රතිචාර ලෙස ඉරානය කුවේට් සහ ජෝර්දානයේ පිහිටි අමෙරිකා මධ්‍යස්ථානවලට පහර දී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ලක්න මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.
3: විසිහතර පෑම සීරුවෙන් ලක්කා.

උදේ 9 විනාඩි 6යි වෙලාව එංගලන්තේ පැත්තට යන්නේ. එංගලන්තේ තමයි මේ වෙලාවේ සතුටින්ම නැහැ, සමාවෙන් දුකෙන්ම ඉන්න රට නේද? එංගලන්තේ සහ ආජන්ටිනා ෆුට්බෝල් මැච් එක පැරදිලා එංගලන්ත ටීම් එක පරාජයට පත් වුණාට පස්සේ එංගලන්ත වැසියෝ නේද? ඉතින් අපේ නෑකමක් තියෙනවානේ. අපි 48 කලින් ඒගොල්ලොත් එක්ක තිබුණ සම්බන්ධෙත් එක්ක ඉතින් ඒගොල්ලන් කරදරයක් වුණාම අපි බලන්න එපා, හොයලා බලන්න එපා. එහෙම ඒකුත් ඕනනම් මේ කතාවට ගලපන්න පුළුවන්. හැබැයි මං කියන්න යන්නේ මේ පැය පටන් ගන්නකොට ඊට වැඩි වෙන කතාවක්, ඊට වැඩි වෙනස් කතාවක්. ඔබ අපිට ආඩම්බරයක්. ලෝක කුසලාන සිහිනය බිඳ වැටුණු එංගලන්ත පිලට වේල්ස් කුමරුගෙන් දිරියන්වීමක්. ඉතින් ලෝක කුසලාන අර්ධවසන් පූර්ව වටේදී ආජන්ටිනාව හමුවේ පෙරදුනා එංගලන්තේ. ඉතින් බ්‍රිතාන්‍ය විලියම් කුමාරයාට නේද, එහෙම ඒ වගේම මේ කවුද වේල්ස් කුමාරයාට මේ එයා මේ ආජන්ටිනාව හමුවේ එංගලන්තේ ලැබූ පරාජය ගැන, මේ පරාජය ගැන කට්ටියක් දුක් වෙනකොට ටීම් එක දිහා බලලා ඒගොල්ලෝ මේ රාජ්‍ය මං හිතන්නේ රජපෞලෙන් එහෙම නැත්නම් පාලනය කරන අයගෙන් රටේ ලොකුම තැන්වලින් කියනවා ඔබ අපිට ආඩම්බරයක්. පෙරදුනා තමයි. හරි. හා දෙකට එකක් ලෙස මේ සිද්ධ වෙච්ච පරාජය පිළිබඳ තමන් කනගාටු වෙනවා. හැබැයි ඔබ පෙන්වූ සටන්කාමීත්වය, විශ්වාසය අපි හැමෝටම ආශ්වාදයක්. තරංගාවලියකදී දැක ගන්න පුළුවන් වෙච්ච වඩාත්ම සම්පූර්ණ එංගලන්ත කණ්ඩායම මෙයයි කියලා කොන්ස්ටන්ටන් මාලිගේ විසින් නිකුත් කරපු ප්‍රකාශයේ සඳහන් කරලා තියෙනවා. ඔබේ හිස් ඔසවා තබා ගන්න, ඔබ ඔළුව පාත් කරගෙන ඉන්න ඕනි නැහැ. ඔය පාපන්දු සංගමේ අනුග්‍රාහකවරයා තමයි විලියම් කුමාරයා ඍජුව මේකට කිව්වා නේද, මේ විදේශ මාධ්‍යමය ගැන සඳහන් කරලා තිබ්බා. ඇදහිය නොහැකි තරගාවලියක් වෙනුවෙන් ඕගොල්ලෝ පිටනියට ආවේ. ඒක කරා ඕගොල්ලෝ. කප් එක ගන්න එකම නෙමෙයි දිනනවා කියලා කියන්නේ. කප් එකත් ගත්තා නම් හොඳයි. ඉතින් හරිම වැදගත් ප්‍රකාශයක්. අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාමර් එයා එංගලන්තේ පරාජය ගැන දැඩිසේ කනගාටු වෙනවා වගේම කිව්වා, රට නියෝජනය කරමින් ඕගොල්ලෝ පෙන්නපු අතිශය මේ ආඩම්බරකාර ක්‍රීඩා රටාව, ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව, ඒක මරු කියලා. ඉතින් බලන්න පරාජයකදී එහෙම නේද අගේ කිරීමක් ලැබෙන්න, එහෙම ලබා දෙන්න තරම් නේ. ඉතින් අර කොටස මරු. අපි ගොඩාක් කාලවලට පෙරදුනාම ඔළුව පාත් කරගන්නවා. ඕනම තැනක අපේ ජීවිතේ අපි පාපන්දු පැත්තකින් තියමු. ජීවිතේ පෙරදිච්ච ඕනම තැනක අපේ බෙල්ල අඩාගෙන වැටෙනවා. අපේ අර හිස කිලින් තියාගෙන ඉන්න තත්ත්වයන් සියල්ල ඉවරයි. අපි කඩා වැටුණු මිනිහෙක් බවට පත් වෙනවා. හැබැයි මේ එංගලන්තේ රට කරවන අය කියනවා එහෙම වෙන්න එපා. ඕගොල්ලෝ එහෙම වෙන්න ඕන නෙමෙයි. ඕගොල්ලෝ ප්‍රබල ආජන්ටිනාවට ෆයිට් එක දුන්නේ. ෆුට්බෝල් වල ගෝඩ් ඉන්නේ. ලයනල් මෙසිලා එක්ක ඕගොල්ලෝ ෆයිට් කරේ. ඉතින් ඒකට මේ අභිමානේ අපි එහෙම මැච් එකක් බලන්න හිතලා තිබ්බේ නැහැ. දෙනසයි වටිනාකම යගේ කිරීම. ඉතින් පාපන්දු ලෝකයේ විතරක් නෙවෙයි, පාපන්දුව මේ අලුතින් ෆෑන්ස් අවෙච්චයි පාපන්දු වල ඒගොල්ලෝ පවා අගේ කරන ඒ වගේම හරි ප්‍රශංසාවෙන් දැක්කම නියමයි නේද කියලා හිතෙන ප්‍රවෘත්තියක් මේක. ඉතින් ඔබට පුළුවන් නම් ඔබ අවට ඉන්න කෙනෙක් පෙරදුනහමත්, ජීවිතේ කඩා වැටුනමත්, එහෙම තැනකදී ඔවුන්ව දිරිගන්නන් ඔබ අසමසම කෙනෙක්. පරදින්න පුළුවන්. අවසාන ඉලක්කය ඔබේ අතේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබේ උත්සාහය එහෙම කවුරු හරි කෙනෙක් අගේ කරන්න ඕනේ.

0: නවයයි විනාඩි 18යි. එදා දවස උදා වෙලා තියෙත්. ආයෙත්ින් එහෙම දවසක් එයි කියලා නේද? හිතේ තින්නට වැඩි හොඳ නැද්ද අද දවසේ? අද තමයි මේ දවස කියලා හිතනවා නේද? හරි. අද දවසෙත් දැන් උදේ 9යි විනාඩි 18යි වෙලාව. මම මතක් කරනවා ඔයාට ඔයාගේ අතේ තියෙන සල්ලි ටික හොඳ පරිස්සම් තැනක තියන්න කියලා කට ඇරලා කියන්න පුළුවන් නම් RDB බැංකුව නෙවෙයිද තැන? RDB බැංකුව රාජ්‍ය මොකද ඒකට කියන්නේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව තවපටි වෙන මොකක්ද කියලා. හරි, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව. හරි, මෑතරමඩ වෙන්නේ මොකක්ද කියන්නේ? ආ, එකපාරට ඔළුවට RDB ගේ සිංහල වර්ෂන් නේ. RDB බැංකුව ඉතින් දැන් ඒගොල්ලෝ වෙනස් වුණා කියලා කිව්වේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඔය ව්‍යාපාරික ස්ථාන මං කියන්නේ මේ බ්‍රාන්චස් තිබ්බ තැන් ගොඩක් වෙනස් කරා, පොතුවිල්ල වෙනස් කරා, ඊට පස්සේ මැදිරිගිරි බ්‍රාන්ච් එක වෙනස් කරා. ඒ වගේ ගොඩක් නේ අලුත් විදිහට හොඳ සර්විස් එකක් දෙන්න. ඉතින් ඒගොල්ලෝ සෑහෙන දේවල් මේ දවස්වල කරමින් ඉන්නේ. ඉතින් ඒ අතරේ FD එකට හොඳම රේට් එක දෙනවා. ඉතින් ඒකත් පොඩක් ඔළුවේ තියාගන්න. දන්න කියන කෙනෙකුට නම් පණිවිඩය කියන්න. මේ දවස්වල FD එකක් දාන්න ඉන්නවා නම් RDB එක තමයි තැන. හරි, රයිට්. ඒ වගේම රයිනෝ රූෆින් ගැන මම මතක් කරානේ නේ උදේ ඉඳන් කිව්වා. ඔය කොච්චර කිව්වත් සමහර විතර නෑ, මේ හරියන්නේ නෑ, අලුත් එකක් හරියන්නේ නෑ. හැබැයි තව ටික කාලයක් යනකොට ඔයාලට දැනෙනවා ඔය ෂීට් එකේ රස්නේ වැඩි වෙනකොට රෑට ෆෑන් 3ක් 4ක් දාලත් නිදාගන්න බැරි වෙන තත්යකට ඉස්සරහට ආවොත් දැන් ආසියාවට මේ එල් නිනෝ එක වැඩි මෙවෝයි කියලා ගොඩක් අය කියනවා. හරි, අපි මේවට කලින් ඉඳලා ලෑස්ති වෙමු. රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක යට තියෙනවා මැටි ලේයර් එකක්. ඒකෙන් තමයි ඔකේ මේ හැමතිස්සෙම මම මතක් කරන්නේ ඔකේ උණුසුම කන්ට්‍රෝල් කරලා දෙන්නේ ඇතුළට, ගේ ඇතුළට. ඊට පස්සේ ලස්සන පෙනුමක් තියෙනවා. උඩ තියෙන ජල විකර්ෂක ආලේපනය. ඒකෙන් වෙන වැඩි දන්නවනේ වතුර ටික වැටුණාට පස්සේ අර නෙළුම් කොළියට වතුර ටික වැටලා ඒක රැඳින්නේ නැහැ වගේ. අන්න එහෙම මේ තත්යකට ෂීට් එක පත් කරලා තියෙන ඔන්න ඔය ආලේපනය නිසා. එතකොට වතුරක ෂීට් එකේ රැඳෙන්නේ නැහැ, ෂීට් එකට බරක් එන්නේ නැහැ, පිඟෙන්නේ නැහැ, DSL පාසි වගේව බැඳෙන්නේ නැහැ, ෂීට් එකේ පෙනුම ආරක්ෂා වෙනවා. ඉතින් අවුරුදු 60ක විශ්වාසයත් එක්ක තමයි රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක දැන් විලඳපොළට එවලා තියෙන්නේ. ඉතින් අනිත් ෂීට් එක සංසන්දනය කරලා බලන්න. දීර්ඝකාලීන පැවැත්ම, ලස්සන පෙනුම, ගාන, ඊට පස්සේ ඔය උෂ්ණත්වය හරියට කන්ට්‍රෝල් කරලා දෙන එක, ෂීට් එකේ මතු පිට පෙනුම, මේ වගේ ගොඩාක් ඒවා තියෙනවා. ඔයාලට හිතන්න දැන් ඔයාගේ වහලෙට ලස්සන පෙනුමක් ගන්නවා නම් රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක. ඒ වගේම තමයි පැල්වත්ත නිෂ්පාදන අතරේ තියෙන පැල්වත්ත ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන් තැනට කියන්නන්නේ ස්ටැලිතිරකරත්න මහතු නුගේගොඩ, ගාලුපාර, කොළඹ තුන, කොල්ලුපිටිය, අරංගල, හන්දිය, මාලබේ, ඒ වගේම අනුරාධපුර, මරදන් කඩවල. එතකොට තව අපේ ගේලං කඩේ නැද්ද? තියෙනවා. වාගේ ගේලං කඩේ තියෙනවා. ඉතින් හැමතැනම තියෙනවා. සුපර් මාකට් ඕන මේක තියෙනවා. පැල්වත්ත කිරිපිටි රාක්ක ඔව් අනිත්‍ය ඔක්කොම හිස්සුනොත් පැල්වත්ත තියෙනවා. පැල්ලත හිස් වෙනවන අධික ඉල්ලුමක් එන්න ඕන. අර කිරිපිටි මිල ඉහලයි වගේයක් ඇවිල්ලා එකපාරට එක්කෙනා හතර පහ අරන් යන්න ඕනේ. එහෙම තත්ත්වයක් එන්නේ නැහැ. ඔය දන්නවා දේශීය කිරිපිටි මිල නේද හරි බැලන්ස් එකේ අල්ලගෙන යනවා. පැල්ලත වලට තියෙන මේ ඉල්ලුමත් ඒක කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ක්‍රිමිරාජ නිෂ්පාදනය ගැන මතක් කරොත් අවුරුදු 77යි කියන්නේ සෑහෙන කාලයක් පරම්පරා ගන්නව තිස්සේ අපිට තියෙන ඔය විශේෂයෙන්ම අපේ මේ බඩේ තිබුණ අපහසුතාවයන් වලට ක්‍රිමිරාජ කරල් ගුලි මේකනේ හරියටම හරියන මේ විසඳුම් වෙලා තිබ්බේ. තවදුරටත් මේක අවුරුදු 77කට පස්සෙත් ගත්තම ඒකේ විදියම තමයි. ඉතින් වාඩ ළඟම තියෙන ෆාමසි එකකින් ඖෂධ සල් වලින් මේක ගන්න පුළුවන් කමක් තියෙනවා. 9යි විනාඩි 22යි.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: casa.
1: ත්වයේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල් තැන්ගේ ජයගත් විජය
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
5: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: උදේ 9යි විනාඩි 24යි වෙලාව සින්දුවටෙන් සින්දුවෙන් පස්සේ අපි යන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයට. වා ටැටූ එකක් ගහලා තිනවද? ගහන්න ඕ ටැටූ එකක්. එපා කියලා දිනා. ගෙදරි ආයෙනම්පා ටැටුවේ ගාමනේ රස්තිය දුකාරයෙක් වගේනවා අපේ ගෙදරුත් මට කියලා දෙන ඕනනම් මම ටැටුවේ ගාන තියෙන්නේ නෑ නෙමෙයි පොඩි ලස්සන කතාවක් තියෙනවා මම එතෙන්ට එන්න සින්දුව කහලා ලොතරැයි අහලා ඊට පස්සේ කියන්නම් ඈ

නවය විනාඩි 31යි වෙලාව. මේ මෙන්න WhatsApp එකේ කීප දෙනෙක් මගෙන් නිකන් හැලා මැසේජ්. මට එහෙම ගොඩක් අය මැසේජ් කරන්නේ නැහැ බොරු කියන්න ඕනේ නැහෙනි. මට එහෙම මැසේජ් හෝ ගාලා ඉනවා කියලා එකක් නැහැ. මේ කීප දෙනෙක් අහලා තියනවා මේ මගේ ඇයි ටැටූ එකක් ගහලා ඉන්නේ කියලා. මම කියන්නම් හරි. මේ මගේ ටැටූ එක නෙමෙයි මම මේ ටැටූ ගැන වෙන කතාවක් කියනවා. මම එක ටැටූ එකක් ගහලා තියෙනවා. ඒක දැන් ආසාවට කරපු එකක්. ටැටුවක් ගැහුවට පස්සේ කරන්න බැරි වෙන ටිකක් තියෙනවා නේද? දන්නවද? ලේ දන් දෙන්න බෑ. එහෙම අදහසක් තියෙනවනේ. ඒ වගේ ටිකක් තියෙනවා. හරි. මම ජාතික ලොතරැයි මණ්ඩලයට ගිහිල්ලා එන්නම් ඉක්මනටම. ජාතික ලොතරැයි මණ්ඩලයේ ඒ දවස් ටිකට් එකේ වාසනාවන්ත අංක ටික බලන්න යන්නේ. මුලින්ම බලමු අපි මහජන සම්පත U අක්ෂරයත් එක්ක අංක 5 අංක 4 අංක 6 අංක 9 අංක 9 සහ අංක 7. ඒ වගේම ගොවිසත ලොතරැයිය I අක්ෂරයත් එක්ක අංක 14 අංක 27 අංක 42 සහ අංක 65. ඊට පස්සේ මෙගා පවර් P අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 13 ජයග්‍රහ අංක 18 අංක 49 අංක 55 අංක 59. ධන නිදානය M අක්ෂරයත් එක්ක අංක 7 අංක 8 අංක 39 සහ අංක 62. ඊට පස්සේ කුම්භ ලග්නය සහිතව හඳහන ලොතරැයිය ජයග්‍රහ අංක 3 අංක 5 අංක 15 සහ අංක 34. අද සම්පත ගතනම් අංක 9 අංක 7 අංක 9 අංක 9 අංක 7 අංක 6 අංක 9 අංක 9 7 7 තියෙනවා. ඊට පස්සේ U අක්ෂරය තියෙන්න ඕනි. ජය ලොතරැයිය ගතනම් C අක්ෂරයත් එක්ක අංක 6 අංක 8 අංක 1 සහ අංක 8. සුබ දවසක් ලොතරැයිය ගතනම් ඔයා තුලා ලග්නය සහිතව ජයග්‍රහයන් අංක 29 අංක 49 සහ අංක 65 තමයි වාසනාවන්ත ප්‍රතිඵලයේ බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මම ඔයාලට කිව්වා නේද? ජාතික ලොතරැයි මණ්ඩලය නිරන්තරයෙන්ම සුවිශේෂී කාරණාවන් ගණනාවක් කරනවා. දැන් ඊයේ දවස විශේෂයිනේ. ඔයදන්නව රක්ෂණ ඔප්පු පිරිනැමුව මේ අලෙවි නියෝජිතයින්ට. ඉතින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපතිතුමා එතන හිටියා. ඉතින් මේ සාමාන්‍ය අධිකාරීතුමන් මේ ඔක්කොම එක එකතු වෙලා ජාතික ලොතරැයි මණ්ඩලයේ අපිට ටිකට් එක විකුණන අය වෙනුවෙන් ජීවිත රක්ෂණ ඔප්පු පිරිනමන. ඉතින් හරිම වටිනවා. මොකද අපිට වාසනාව ගේන අපේ නේද, අපේ ගේ ළඟට, බස් එකට, අපේ කඩේ ළඟට, සමහරට හැම ටවුන් එකකම මේ ලොතරැයියක් විකුණලා කෝටිපතියෝ ලක්ෂපතියෝ දහස් ගාණක් බිහි කරන. ඉතින් ඒ අයට හරියන්නම ඕනේ, අනිවාර්යයෙන්ම හරියන්න ඕනේ. ඉතින් දැන් ඔයා දන්නවා රුපියල් 40යි කියලා කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් මිලදී ගන්න ඔයාව නිරන්තරයෙන්ම වාසනාවන්ත ජයග්‍රහකෙක් කරනවා. හැම ලොතරැයි පතකින්ම මුදල් ජයග්‍රහණයක් හිමි නොවුනත් රටේ සංවර්ධන කාර්ය සඳහා ඔයා දායකත්වය දෙනවා. රජ ඒකාබද්ධ මුදල, කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසන අරමුදල වගේම ජාතික වකුගඩු අරමුදල සඳහා රාජ්‍ය සේවය පවත්වාගෙන යන ඕනකන සපෝට් එක දෙන්නේ වාගේ රුපියල් 40. ඉතින් සතුටුයිනේ, මතක තියාගන්න. වාසනාවට කියන එකම නම තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. 9:35 සින්දුවට යනවා.

0: උදේ 9යි විනාඩි 39යි.
1: විලාප ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: විජේ කෝපි එකක් සුවඳ කෝපි එකක් රස කෝපි එකක් මේක හදාගෙන නේද පොතක් බලන්න ෆිල්ම් එකක් බලන්න ඔෆිස් එකේ වැඩ කරන ගමන් වුණත් නේද අද දයමාරට තේ එකක් බොන්න නැතුව කිරි කෝපි එකක් බොමුද ඒත් හොඳයි හරි විජේ කෝපි ගැන මතක් කරේ සිරසියක් ස්වභාවික කෝපි රසය විජේ නිවසින් දැන් යමු අපි ටැටු කතාවට ටැටු එකක් ගහපු අයට මේක මේ අපේ ගෙදර 3D එක වැඩි කරලා ගත්තා හොඳයි මේ පාපන්දු කතාවකින් මෙන්නම් ආජෙන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණු කඳවුරක් අතරතුර ක්‍රීඩකයෝ එකතු වෙලා විහිළු තහළු කරමින් ඉන්නකොට හැමෝගෙම අවධානය එකපාරම ගියා ජූලියන් අල්වාරෙස්ට. එතකොට ඒ කියන්නේ ඔතන හිටිය මෙසි හිටියා, රොඩ්රිගෝ ඩේ හිටියා, ඊට පස්සේ නිකලස් ඔටමෙන්ටි හිටියා. මේ වගේ මේ කියන්නේ මේගොල්ලෝ ඔක්කොම මෙතන නිකන් පොඩි දන්නේ නැද්ද? පොඩි නිකන් පොඩි කතාවක් හිටියේ. මේ හැම ඔය කියපු නම් තියෙන හැම කෙනෙක්ගේ මතේ මොකක් හරි ඇඟි ටැටු එකක් තියෙනවා. සමහරුන්ගේ ඇඟ පුරාම ටැටු එකක් තියෙනවා. දැන් ඔය අල්වාරිස්ගේ සිරුරේ එකම එක පච්චයක්වත් තිබුණේ නැහැ. උතන හිටියා අනිත් ඔක්කොම. මොකද ජූලියන් අල්වාරෙස්ට එක පාරටම අවධානය යොමු වෙන්න හේතුව වුණේ එයාගේ ඇඟේ පච්චයක් තිබ්බේ නැහැ. මේක පුදුමයට හේතුවක් වුණා. දැන් හැමෝම කියන මේ මගෙත් තියෙනවා මේ මගේ බෙල්ලේ මේ බලන්න මගේ පිටේ හා මේ මෙතන මේක දැන් සාමාන්‍ය ෆුට්බෝල් කියලා කකුලට අවධානය කකුලේ ඇඟ පුරාම පච්ච ගාලා හිටියේ. හැබැයි මෙයාගෙන් ඇහුවා මේ අල්වාරිස් මල්ලි එයි ඔබ පච්චක් ගහලා නැත්තේ. එතකොට එයා හිනා වෙලා කිව්වා

සහෝදර සහෝදරයන් නිතර මතක් කර මෙන්න මේ ටික කරන්න එපා කියලා. මත්පැන් පානය කරන්න එපා, දුම් පානය කරන්න එපා, වච්ච කොටන්න එපා කියලා. ඉතින් පොඩි කාලෙම මේක මගේ හිතට කාවැතුණා. ඉතින් මං දැන් වැඩිහිටියෙක් වුණත් මට ඒ කතාව අමතක කරන්න බෑ. ලෝක ප්‍රසිද්ධ පාපන්දු තරුවක් වුණත් නව ප්‍රවණතා ට්‍රෙන්ඩ් එක පිටුපස හඹා නොගොස් එයා ඒ නිවසින් ලැබුණු සදාචාරාත්මක වටිනාකම් වලට විශ්වාසවන්ත විදිහට නේද අනුගත වුණා කියන එකයි මේ කතාවෙන් අපිට පේන්නේ. හැබැයි අල්වාරිස් ඒ ඔක්කොම කියලා මෙහෙම කතාවක් කිව්වා. මේ එහෙමයි කියලා ඕගොල්ලෝ පච්ච ගහලා ඉන්න එකට මම මුකුත් කියන්නේ නැහැ. ඒකට මම උපරිම ගරු කරනවා. හැම කෙනෙක්ම තමන් කැමති විදිහට ජීවත් වීමේ නිදහස තියෙනවා. ඒ නිසා පච්ච කොටන තමන්ගේ කණ්ඩායමේ සගයින් හෝ වෙනත් කෙනෙක් කිසිම කෙනෙක් දිහා එයා වැරදි අහිම් බලන්නේ නැහැ කියලා. ඉතින් වැඩිහිටියෝ විදිහට ඕනම කෙනෙකුට ස්වාධීන තීරණ ගන්න අයිතියක් තියෙනවා. ඉතින් තමන් තෝරගත්තේ තමන්ගේ තාත්තා කියපු එක කියලා තමයි එයා නියතමානීව කිව්වේ. ඉතින් දැන්ට ලංකා ලෝකේ පාපන්දු ලෝකේ පච්ච කෙටීම සාමාන්‍ය සිදුවීමක්. ඉතින් අල්වාරිස්ගේ මේ අවංක සහ නිහතමානී කතාව ලෝකේ පුරායින පාපතු ලෝලීන්ගේ ප්‍රශංසාවට ලක් වුණා. අන්න අයගේ තේරීම් වලට ගරු කරනවා කියන එක අපිට නැති මේකනේ. ඔයා කොණ්ඩෙ කැපුවොත් ඔයා කැමති විදියට ඔය කොණ්ඩෙට කී දෙනෙක් කතා කියනවද? නැද්ද මම කියන්නේ? ඔයා රැවුල කැපුවොත්, ඔයා ෆැෂන් කරොත්, ඔයා ඇන්දොත් කී දෙනෙක් කතන්දර කියනවද? ඉතින් අනිත් අයගේ මතයට ගරු කරන්න. එයා ජීවත් වෙන්නේ එයා හම්බ කරන සල්ලි වලින් නම් කාලා බීලා අපිට මොකටද කියලා අපි හිතන්නේ. ඔයා වගේ එයත් ඉන්න ඕනේ කියලා තමයි ගොඩක් වෙලාවට හිතන්නේ. අන්න ඒ නිසා මේ අල්වාරිස්ගේ මේ කතාව මම කියන්න හේතුවේ අපේ ගෙදරවොත් මට කියලා තියෙනවා පච්චයක් ගහන්න එපා කියලා. පරම්පරාව කණ්ඩ තදන්නේ පච්ච කොටාගෙන කණේ කරාබු දාගෙන කියලා. මොනවා කරන්නද? සමහර දැන් තියෙනවා අපි හරි හිතුවක්කාරයි. පච්චයක් ගැහුවයිද? සමාවෙන්න. අම්මේ තාත්තේ මට ඒකට සමාවෙන්න. එහෙම තමයි කියන්නේ. 9:44

0: නවයයි විනාඩි 48යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
5: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
7: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
6: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
8: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
9: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB.

0: விஷயத்துல
1: நவே வினாடி பண சேகாய் என்ன புத்தே கீழ එහෙම කියලා යන්නේ කවුද? සාමාන්‍යයෙන් අපි ගර්ල්ට මම මෙඩිටිටි කියනවනේ යන්නම් පුතේ ඊගින් නම් මයම්ම පරිස්සමෙන් ඉන්න ඕනේ රයිට්. ඒ වගේ මමත් කියන්නේ ගින්ගෙන් නම් පරිස්සමෙන් ඉන්න අපි ආයෙට උදේ අතර හම්බ වෙනවා. මේ පැය තුනක් දැන් දීර්ඝ කාලීනව මම මෙතන දැන් මොකද ඒක කියන්නේ? ඒ කියන්නේ තනි වෙලා සති දෙක තුනක් වෙනවනේ. ඒත් ඔබට බැරි වුණානේ ඔබට බැරි වුණානේ මේ කරදරින් ගැලවෙන්න දැන් කාව්‍ය නම් ගැලවිලා කියා. හරි. කොහොමනත් තනි නොකර මාත් එක්ක හිටපු හැමෝටම ස්තුති. මේ එහෙමනම් යන්න කලින් මතක් කරනවා මාත් එක්ක හිටපු අනුග්‍රාහකය අතරි සී ටයර් එක ගැන කිව්වනේ මතකයිනේ. සී ටයර් එක කියලා කිව්වම X5 එකයි ග්‍රිප් X5 ටයර් එකයි සූම් එක X5 එකයි. ඉතින් ඔය කියන ටයර් දෙක වට ගන්න පුළුවන්කම තියෙනවා මාකට් එකේ. ඉතින් දීර්ඝ කාලීන එක්ස්ට්‍රා මයිලේජ් එකක් ඔයාගේ දුර යන්න ආස හිතෙන ඔයාගේ ජීවිතේ නැමති බොහොම ලස්සන ගමන පරිස්සමට යන්න සේ ටයර් එක මාකට් එකේ තියෙන වැඩිම කාලය පාවිච්චි කරන්න පුළුවන් ටයර් එක කියලා මතක් කරනවා. ඉතින් ඔය මං කිව්ව මේකේ තාක්ෂණය ගැන ත්‍රෙඩින් පැටර්න් එක ගැන කිව්වා. වංගු ගන්නකොට තියෙන නේද ලිස්සන් නැතුව හොඳ ග්‍රිප් එකක් එක්ක හොඳ ස්ටැබිලිටි තියාගෙන ඩ්‍රයිව් කරන්න පුළුවන් අවස්ථාව ඒ සියේ ටයර් එක. ඒ වගේම ඇඟේ පතේ තියෙන ඕනෑමනේ සන්ධි වේදනාවකට හරියටම හරියන විසඳුම මොකද්ද? ෆැඩ්නා ඕතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. නම මතක තියාගන්න. කාට හරි ඔයාට මේ වෙලාවේ හන්දි වේදනාවක් නැති වෙන්න පුළුවන්. හැබැයි කවුරු හරි දන්න කෙනෙකුට උනත් දැන් මෙහෙම ඉන්න මෙහෙම එකක් තියෙනවා කියලා මෙසේජ් එකක් දාන්න. මෙතන ඉඳන් දැන් ඔතන ඉඳන් මෙසේජ් එකක් දාන්න. මෙන්න මෙහෙම එකක් තියෙනවා ෆාමසි වල සුපර් මාකට්ස් වල. ඒක අරගෙන ට්‍රයි කරලා බලන්න. ආයි ට්‍රයි කරලා බලන්න දෙයක් නැහැ. මේක විද්‍යානුකූලව ඒගොල්ලෝ ට්‍රයි කරලා බලලා තමයි මාකට් එකට දාලා තියෙන්නේ. මේක හරියටම හරියනවා කියලා. ඉතින් ඒ නිසා ෆැඩ්නා පරීක්ෂණාගාරය තහවුරු කරපු විශ්වවිද්‍යාල විශේෂඥින් එක්ක මේකේ රසායනාගාර පරීක්ෂණ මේ සියල්ල කරලා ඉවරලා වගේ අතටපත් කරලා තියෙනවා. රුපියල් 1920යි. ඔයාගේ තියෙන ඕනම පේන් එකකට ජොයින්ට් පේන් එකකට මේ බෙල්ල වේදනාව උර හිස වැල මිට දන හිස වලලු කර මැනි කටුව ඕන තැනකට මේක හරියනවා. ෆැඩ්නා ඕතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මම මේ කිව්වේ. ඉතින් ඕනම තරාතිරමක කෙනෙකුට වයස අවුරුදු 18න් වැඩි 18ට වඩා වැඩි ඕනම කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කෑම බීම අතර අපි හැමතිස්සම කියනවා ඒක ස්තනම විදියට කන්න ඕනේ. කන බත් එක නේද රසට කන්න ඕනේ. කන රොටිය සමහර විට කුරක්කම් පිට්ටුවයි දියාප් එක හරියමං විදිහට හදාගන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන නිෂ්පාදන ගොඩක් වෙළඳපොලේ විජේ නිෂ්පාදන කියන නම සන්නාමයෙන් තියෙනවා. වට ගන්න පුළුවන් කමක් තියෙනවා. RDB එකට ගිහිල්ලා අද ඔය FD එකක් ඕපන් කරනවා. මොකද ඔයා දන්නවා ලංකාවේ මේ වෙනකොට හොඳම රේට් එක දෙන ෆික්ස් ඩිපොසිට් එක දෙන්නේ RDB එකේ කියලා. ළඟම ශාඛාවට යන්න රාජ්‍ය සුරක්ෂිතතාව සහිතව ඔයාලට සල්ලි ටික තැන්පත් කරන්න පුළුවන්. පැල්ලොත්ත නිෂ්පාදන ගැන කියනවා නම් කියන්න තියෙන්නේ පැල්ලොත්ත අපේ රටේ අපේම නිෂ්පාදනය. ඉතින් ලංකාවේ ආඩම්බරයත් එක තමයි ඔය කිරි වීදුරුවක රස බලන්නේ දවස පටන් ගන්නකොට. ඩෝමා මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් මාත් එක්ක හිටියා. ඉතින් ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍ර කලාව ලංකාවට අඳුන්නා දුන්න. දැන් ඔය ගොඩාක් අය කේකේව කරන පොඩි පොඩි ඔය තහඩු කෑලි වගේ ඒවා ගෙනල්ලා නේද? ඒක නෙමෙයි ප්‍රමිතියකින් යුතු ඉහළම තාක්ෂණයේ ලෝකේ තියෙන අන්න ඒවා ගෙනල්ලා ඒ ප්‍රමිතිගත නේ කාර්මික විප්ලවීය වෙනස කරන්න ඒ අයට අවස්ථාවක් හම් වෙලා තියෙනවා. 01176679579 මාක්ස් පෙන් ගෲප් එකේ නම්බර් එක. එච්චරයි නේද කියන්න තියෙන්නේ? ඔව් හරි. ඒ ඔක්කොම මතක් කරා. එහෙමනම් මං යන්නම්. ආයි අපි හම් වෙනවා හෙට උදේ 7ට. පරිස්සමට ඉන්න.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
5: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
6: මම නම් දැන් මාරම රිලැක්ස්
0: දශකහතක
7: ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: 95.5 anutunaitashmahata lakhanda radio itn sabha sri lankiya handa
1: vela ude 10 vinadi kai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: අඩුව තමනාබී පවුල් වල තරුණ තන්යන් වෙනුවෙන් වෘත්තීය පුහුණු වැඩසටහන් ඇතුළු ව්‍යාපෘති රැස්සක් ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නලගේ මහතා සඳහන් කළා. ප්‍රජා සෞඛ්‍යයට නව බලයක් කරන තේමාව යටතේ සෞඛ්‍යලකෙන් මේ මාසය ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මාසයක කාලයක් තුළ ග්‍රාමධාරී වසම් මට්ටමින් අඩු ආදායම්ලාභීන් නිවැරදිව හඳුනා ගැනීම ඇතුළු ව්‍යාපෘති ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
4: ප්‍රජා සයිබල මාසය ප්‍රකාශය පත්කල නිසාවෙන්ම ඒ වගේම අපේ තේමාව ප්‍රජා සවියට නව බලයක් වන නිසා මහිතන්නේ ඒ සඳහා වඩාත්ම යෝග්‍යම ආයතනය තමයි අපේ සමුන්දි සංවර්ධන දෙපාර්තමේන්තුව. ඔබ සියලු දෙනාම දන්න විදිහට අපේ රටේ දිළිඳුකම තුරන් කිරීම සඳහා විධිමත් දෙපාර්තමේන්තුවක් එහෙම නැත්නම් මුලින්ම අධිකාරියක් විදිහට ආරම්භ කරා නම් ඒ දෙපාර්තමේන්තුව ඒ අධිකාරිය තමයි සමුද්‍රි සංවර්ධන දෙපාර්තමේන්තුව. ඊට කලින් ජනසභාවේ වැඩසටහන තිබුණත් 1994 කාලේ පුරා සමස්තයක් වශයෙන් දිවයින පුරා මේ වැඩසටහන ක්‍රියාත්මක වුණේ නැහැ. එනිසා අපේ රටේ දිළිඳුකම තුරන් කිරීමේ වඩා පුළුල් අර්ථයෙන් ක්‍රියාත්මක වෙච්ච ආරම්භ කරපු ප්‍රධානතම වැඩසටහන තමයි සමුද්‍රි වැඩසටහන. අපි තේරුම් ගන්න ඕන ප්‍රධාන කාරණයක් තියෙනවා. සමුද්‍රි සංවර්ධන දෙපාර්තමේන්තුව අද යුගයට ගැලපෙන විදිහට අපි ව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම අපි මේ ප්‍රජාසවියට නව බලයක් නමින් මේ දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම නිලධාරී මහත්මා මාත්‍රීන් හමු වෙලා ඔවුන් සමග සාකච්ඡා කරමින් ඔවුන් දැනුවත් කරමින් මේ වැඩසටහන ආරම්භ කරලා තියෙනවා.
3: ඒ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නලගේ මහතා.
2: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
3: යුක්‍රේනයේ කිව් අගනුවරට රුසියාව ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. බැලස්ටික් මිසයිල් ඇතුළු ප්‍රහාර ඒ අතර වෙනවා. ඉන් දෙදෙනෙකු මියගොස් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. නිවාසික නොවන ගොඩනැගිල්ලක සහ ගබඩාවක ප්‍රහාර හේතුවෙන් ගින්නක් හටගෙන තිබෙනවා. මිසයිල් සුන්බුන් වලින්ද ස්ථාන රැසක ගිනි හටගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. යුක්‍රේනය සහ යුරෝපා සංගමය අතර නව ඩ්‍රෝන ගිවිසුමක් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුවයි රුසියාව ප්‍රහාර එල්ල කළේ. ලකුණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ රේඩා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මේක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මේක අපව
2: උදේ 10 විනාඩි 6

good morning. උදේ 10 විනාඩි 12 වෙලාව. ඔන්න මං ඇවිල්ලා ඉන්නේ උදේ 10 වෙනකොටම ලස්සන සින්දු ගොඩක් එක්ක. ඔයාලට ඉතින් මාව අහගෙන ඉන්න පුළුවන් FM 93.5 93.7 ලස්සනම සින්දු ගොඩක් එක්ක. ඉතින් ඔයා කැමතිම කෙනෙක්ව එකතු කරගන්නත් පුළුවන්. අද ඉතින් ඔෆිස් එකට හැම යනකොට උදේම ගියාද වැඩ ටික හරියට කරගන්න හැම පුළුවන් වුණාද මේ වෙනකොට. කොහොම හරි ඉතින් වැඩ ටික කරන ගම ලස්සනම සින්දු අහන්න ඔයාට පුළුවන්. හයින් චුටක් සද්ද වැඩි කියලා තියාගෙන කන ළඟින්ම. ඔයා කැමතිම සින්දු අහන ගම ඔයා කැමති කෙනෙක් එකතු කරගන්න ඉක්මනට මට මැසේජ් එකක් තියන්න. 07.03.93.5.93.7 කියන ෆෝන් නම්බරයකට ඉක්මනින් මැසේජ් එකක් එවන්න ලවල් එක වෙන්න කලින් ඉතින් ලස්සන සින්දුවක් ලෑස්ති කරන් ඉන්නවා මේ පැත්තට ඔයත් එන්න.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: විනාඩි 27යි. ඉතින් වෙලාව එහෙම බලලා අපි ආවනේ ඉතින් හાર્ට් බීට් එක පැත්තට. ඔයාට හැමතිව කෙනෙක් එකතු කරගත්තද? 93.5 93.7 වාවා වහගෙන ඉන්න ගමන් ආ කැම්පති කෙනෙක් එකතු කරගනවට පුළුවන්. අර තනියම ඉන්නකොට වඩා කැම්පති අයත් එක්ක ඉන්නකොට ටිකක් සතුටින් ඉන්න පුළුවන් නේද? අනේ කැම්පති අයත් එක්ක සින්දුවක් ගන්නකොට එහෙම. ඔයාටත් එහෙමද? එහෙනම් ඉක්මනට මේ පැත්තට එන්න දවල් එක වෙන්න කලින් මේ වෙලාවේ සඳ ලංකාව පැත්තට යන්න තමයි මම බැලුවේ. ආත් වෙනවද යන්න? පෝර්ණිමාම බලන්න යන්න. පෝර්ණිමා සෙවන් දිනව සඳ ලංකාව යාව එකතු කරගන්න කියන මාලස්සන සීතුවකට වඩා පුළුවන් ලස්සනම සින්දුව හඳ හાર્ට් බීට් අහගෙන ඉන්න. ගුඩ් මෝර්නින්. ආද මාතලෙන් තමයි මැසේජ් එකක් දාලා තියෙන ජානක. ලස්සන සින්දුවක් දෙන්න කියනවා නිරෝෂිමා යගේ අම්මා. පුතා කෝකිලව එකතු කරගන්න කියලා තියෙනවා. සුබ දවසක්. ඔයාටත් ඉතින් සුබ දවසක් වින්න ඕනේ. මේ උදෙන්ම වැඩ ටික පටන් අරගෙන ඉන්නකොට දවසම සුබ වෙයි. මේ වෙලාවේ කවුද මේ අහගෙන ඉන්නේ? ට්‍රින්කෝ පැත්තට යමුද? ලංකා පුරාම යන්න ඕනේ. ඒක පැත්තක විතරක් ඉඳලා හරියන්නේ. ලංකා පුරාම ගිහලා කවුද මේ වෙලාවේ හાર્ට් බීට් අහගෙන ඉන්නේ කියලා බලන්න ඕනේ. අහනවා ලස්සන සින්දුවක් දෙන්න ට්‍රින්කෝ පහේ කනුවෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාවත් එකතු කරගන්නයි හරිම ආදරෙයි. ඔයාට WhatsApp එක පැත්තර වගේම normal messages එවන්න පුළුවන්. මේ කියන්නේ ෆෝන් නම්බර් එකට 0703935937 මේ ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න WhatsApp හරි normal message එක කරිය කැම්බත්ම විදිහකට. ඒ වගේම HKDA සමරසිංහ එකතු කරගන්න කියලා දෙන බෞල හැමෝමත් එක්ක එයා මේ වෙලාවෙ ලක්කන අහනවා කියලා තමයි තියන්නේ. මියුරු ගීතයකට මියුරු ගීතයක් දෙන්නද මම වෙනුවෙන්ම ඉන්න අහගෙන ඉන්න දවල් එක වෙනකන් උදේ 10 වෙනාඩි 29යි.

0: රටට වග කියන රේඩියෝ
1: උදේ 10 විනාඩි 38යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
4: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
5: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ් නේ
4: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
5: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියට් රෝලිස් වර්ස්
6: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9
7: අපේ අම්මා ගෙදර ආවද

0: උදේ 10 විනාඩි 46.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

දෙ 10 වෙනි 46 වෙලාව ජීවිතේ කියන්නේ තින් අලුත් අලුත් බලාපොරොත්තු ගොඩාක් එක යන ගමනක් නේද? ඔයාට තින් ඊට තිබ්බට වඩා බලාපොරොත්තු ගොඩක් සමහරක් විතර අද තියෙන්න පුළුවන්. එමෙ නැත්තම් හෙට අලුත් බලාපොරොත්තුක් ජීවිතේට එකතු වෙන්න පුළුවන් නේ. බලාපොරොත්තු කිර හැංගිමත් එක ජීවිතේ ලස්සනට ඉස්සරහට අරගෙන යන්න පුළුවන් හරි ලස්සන කතාවක් නේද? හැබැයි ජීවිතේ ලොකු ජයග්‍රහණ ලැබෙන්නේ ඔයාගේ තියෙන උත්සාහයෙන්නේ. ඔයා උත්සාහ කරොත් ජීවිතේ අනිවාර්යෙන්ම කැමැතිම දේවල් ලං කරගන්න පුළුවන් නේද? හැබැයි මේ ජීවිතේට පුංචි ලක් එකක් කියලා තිය දෙයක් තියෙනවනේ. වාසනාව ඉතින් දොරට තට්ටු කරනකන් ඉන්න එපා, දොර ගාවට එනකන් ඉන්න එපා. වාසනාව ඔයා හොයාගෙන යන්න, කවුරුත් ළඟට ගෙනත් දෙනකන් ඉන්න එපා. ඒතර චුටක් වටිනාකම අඩු වෙනවනේ. ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ වටිනාකමක් එකතු කරගෙන ඔයාගේ හීනෙට පුංචි තල්ලුවක් ලබා ගන්න. ඒ තල්ලුවට NLB මෙගා පවල් ලොතරැයි පත්‍රයක් අරගෙන බලන්න. ඔයා ළඟම තියෙන ලොතරැයි කුඩුවේ වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාගේ ජීවිතේට තියෙන මුදල් හීනෙ හැම නැත්නම් සුපිරි මෝටර් රථයක හීනෙ හැබෑ කරගන්න පුළුවන්. පුංචි රුපියල් 40ක් කියන්නේ දැන් කාලේ හැටියට ලොකු ගාණක් නෙමෙයි. ඔයා කඩ චෝරුවක් කන්න මේ වගේ මුදලක් වියදම් කරනවා වෙන්න පුළුවන් දවසට. ඊට වඩා වැඩි ගාණක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ කොහොම වුණත් ජීවිතේ හීන හැබැයි කරගන්න නම් NLB මෙගා පවර් ලොතරැයි පත්‍රය අරගෙන බලන්න. දැන් කොයි හරි ගමනක් යනකොට හැම දැන් බස් එක ගිහම යනකොට පොඩ්ඩක් අපිට තිභාග්‍යය වෙනවනේ. වතුර බෝතලයක් එහෙම අරගෙන

මතකුණොත් එහෙම මොකද කරන්නේ? ආ? පස්සේගෙන් බහලා දුවන්න? බෑ නේද? ඒක නිසා ඉතින් කොහරි ගමනක් යනවා නම් පොඩක් රිෆ්‍රෙෂ් වෙන්න කැමති නම් බඩගින්න චුට්ටක් අඩු කරගන්න කැමති නම් වාත් මතක් කරලා පැල්වත්ත ඩ්‍රින්කින් යෝගට් එකක් අරගෙන බලන්න. උදේ කෑමක් එක්ක කුංචි බඩගින්නක් නිවා ගන්න හොඳම දෙයක්. ඔයාට පැල්වත්ත නිෂ්පාදනත් එක්ක කිරිපිටි යෝගට් අයිස්ක්‍රීම් එකේ කියන ඕනම දෙයක් මිලදී අරගන්න පුළුවන්. ඔයා මතක් කරලා ගන්නකොට පැල්වත්ත කියන නමින්ම අරගන්න අමතක කරන්න එපා. දැන් ගමනක් යනවා කියනකොට දැන් කෙනෙකුත් මට ඉස්සලා කතා කර එයා ටිකක් දුර ගමනක් යන්නේ රත්නපුරේ ඉඳලා නෝර පැත්තට. ඉතින් පරිස්සමට යන්න ඕනේ මාව අහගෙන. එයා ඉතින් එයාගේ දුව බලන්න තමයි යන්නේ තඹරා කුමාරයාගේ ආදරණීය දුව. ඉතින් දුව බලලා ඉක්මනට එනවා කියලා කිව්වා. ඉතින් එයාගේ දුවත් එක්කම යාවත් එකතු කරගන්න කියනවා. ලස්සන සින්දුවක් අහන්න යනකම හරි ඉතින් මට කතා කර චුට්ටක් ඉතින් ආදරේ බෙදා ගන්න. ඔයාටත් පුළුවන් ඉතින් මේ පැත්තට එන්න මේ පැත්තට කතා කරන්න. ඔයා කැමතිම කෙනෙක්ව එකතු කරගන්න ලස්සනම සින්දුවක් අහන්න. ආදරේට කෝල් කරාම ෆෝන් එක ආන්සර් කර ඉන්න එපා. පස්සේ බැනුම් අහන්න වෙනවනේ. එහෙම කෙනෙක් තමයි සංජීව. ඔන්න මට කෝල් කරලා බලනවා. දැන් මන් දන්නා ඒවා තින් ඒගොල්ලොත් එක බේරගන්න ඕනේ. හරිද? ඔයාව එකතු කරගන්න ඊළඟ සින්දුවට ලස්සරම සින්දුවක් දෙන්න කියලා කිව්වා. ඔච්චරක් විතර අසදීප වෙලා ඉන්නේ. හැබැයි ඉක්මනට බෙහෙත් ටිකක් අරගෙන හොඳ වෙන්න. හරිද? ඒගොමන් අපි යමුද? තව කවුදම හාන් බීට් එක පැත්තට ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න. ආදර බෙදාගන්න චූටි වෙලාවක් වෙන් කරලා ඔයා ඉතින් මං වෙනුවෙන් මේ වගේ මැසේජ් එකක් එවනවට ඉතින් ගොඩක් ආදරෙයි. ඒකම මල්කි මැසේජ් එකක් දැල්ලා තිනවා ගාලේ න්යාම වෙලාවේ කැම්පස් එක වැඩ ගොඩාක් කරන ගමන් ලක්කන හගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ලස්සනම සින්දුවක් දෙන්න කියනවා. කොහොමද අනේ ඔය හොමිල්ලනකට නොදී ඉන්නේ? එස්කේඩි ගාපන්තකින් මාෂා දිල්හානිත් එක්ක දිශාන්ත දමිකා විනීතා ගොඩක් අයින හැමෝම එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියන්නේ. ආ වැඩ කරන තැනක වෙන්න පුළුවන්, මෙයා ඉන්න ඕන තැනක වෙන්න පුළුවන්. කැම්පසෙම සින්දුවක් අහද හාට් බීට් අහගෙන ඉන්න. ඒ වගේම සේපාලිකාව මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ගෙදර සද්දෙටම දාලා තියෙන එක ලක්කන හැමෝටම ඇහෙන්න. එයාගේ පවුල හැමෝමත් එක්ක ඔයාගේ අක්කවත් එකතු කරගන්න. හරි මාදරෙන්.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතු පිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071711711
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

රුපියල් 1 කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: වරයි සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඉදිරි වසර 30ට ගැළපෙන පරිදි වසර 3කින් අවසන් කිරීම නියමිත කරුණායක ජාත්‍යන්තර ගුවන් තුරුපලේ ගුවන් මගී ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්ම පිළිබඳව එහිදී අවධානය යොමු වුණා. වසර 2055 වන විට වාර්ෂික මගී ධාරිතාව මිලියන 24.2 දක්වා ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් ඒ සකස් කර ඇති බවයි නිලධාරීන් සඳහන් කළේ. 2027 වන විට කටුනායක ගුවන්තුරුපල සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ පවතින පැමිණීම සහ පිටවීමේ පරයන්ත පුළුල් කිරීම සහ නව පරයන්ත ඉදිකිරීම අතර කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඊශ්‍රායල් අත්අඩංගුවේ සිටි පලස්තීන ජාතිකයන් 12 දෙනෙකුට නිදහස හිමිව තිබෙනවා. ඔවුන් මධ්‍යම ගාසා තීරයේ පිහිටි අල් අක්සා රෝහලට ඇතුළත් කළ බවයි සහන කණ්ඩායම් ප්‍රකාශ කළේ. පලස්තීන ජාතිකයන් 9000ක් පමණ මෙවැනි විටත් ඊශ්‍රායල් අත්අඩංගුවේ පසුවනවා. ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා පවුල්වල සමාජිකයන් රැඳී සිටින බවයි සහන කණ්ඩායම් පෙන්වා දුන්නේ. ලක්නෙ ප්‍රධාන පෙවති ප්‍රකාශයේ දහවල් 12ට බලාපොරොත්තු වන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

සද්දට ලක්කන දාලා තියෙන දිශිනි ලාබ කඩේ. ඉතින් දැරණී කල කටු තමයි තියෙන්නේ වැඩේ. කඩේ වැඩ කරනකම මේ වෙලාවේ සද්දට දාලා තියෙන කන ලක්කන. ඔයාගේ නෝනා පුංචි දුව එකතු කරගන්න කියනවා ඊළඟ සෙන්දුවට. මේ වෙලාවෙ ඉතින් කඩේ තින් චුට්ටක් විතර බිසීන කට්ටිය ඇවිල්ලා හැමද කට්ටි මොකද වෙන්නේ කියලා කියන්න බලන්න. Good morning. Good morning ඉතින් ඔයාට ලස්සන සෙන්දුවක් දෙන්න පැල්වත් ඔයා වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න කියනවා මේ වෙලාවේ. රංගන, නාලින්ද, සුදත් එක්කම ලාල් නාම ගොඩක් අය ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්න කියනවා ඊළඟ සෙන්දුවට. ඔයා කැමතිම සෙන්දුවක් තමයි ලෑස්ති කරගෙන අහගෙන අහගෙන ඉන්නකොට ඔයාට. ඉතින් ඒ වගේම තමයි කවුද මේ වෙලාවේ ඉන්නේ ජය මාම අහලා තියෙනවා. මොකද ඔයා ඊයේ නිවාඩුවක් ගත්තේ කියලා. එහෙම තමයි ඉතින් නේද? නිවාඩුවක් ඉතින් ගන්න වෙනවනේ හදිසි වැඩක් එහෙම ආවොත්. චුටි නිවාඩුවක් ගත්තා ඉතින් හැබැයි මං අදාවනේ. හාඩ්බීට් සද්දට දාගෙන ඉන්නවා කියලා තමයි තියන්නේ කොට්ටාම වීරා කොඩි බේකරි එකේ. මේ වෙලාවේ වැඩ කරන හැමෝම එකතු කරගන්න කියනවා. ඒ වගේ වර්කොලියා පිටිය පැත්තට යන්න තමයි හදන්නේ කරුණායගලි. කරුණායගලින් හැරිලා යන්න ඕනනේ. වාත් එනවද යන්න? වර්කොලියා පිටිය තෝරකටුව පාරේ ඔයා වැඩ කරන තැන හැමෝම. ඒ වගේම අනුර, නිපුන ඔයාගේ පුතාවත් එකතු කරගන්න කියනවා. නිරෝෂණවත් එක්කම නාරම්බල කිව් කලෙක්ෂන් එකේ ගොඩක් අයින හැමෝමත් එකතු කරගන්න ඊළඟ සින්දුවට. ලෑස්ති කරන් ඉන්නේ කවිද්‍යාගේ සින්දුවක් පෙම් හේන. අහලා බලන්නකෝ මේකේ තරම්ම ලස්සන සින්දුවක්. උදේ 11 විනාඩි 12.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
0: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි
5: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
6: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ් නේ
5: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
6: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුමිට්ස් 5 සියල් තරෝඩි සුවර්ස් පටස්කාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි මේවා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය ගනු දෙනුවයි රත්තරන් පල්ලිය ගුරුගේ රන් අය
7: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

වෙලාව පනන් ඉතින් කොහොමද කියලා අල්ලලා නවත්ත ගන්න බෑනි. පුදුම වේගකින් තමයි ගෙවෙන්නේ. ඒ වෙලාව අතරතුර දිවා ඉතින් මොනවද කරගත්තේ කියලා හිතන්න පුළුවන්ද? වෙලාව ගෙවිලා යනවා. එයාට ඕන වැඩ ටික හරියටම වෙලාවට කරගත්තද? කඩේක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආගම බිස්නස් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔෆිස් එකක වැඩ කරනවා වැඩ පුළුවන්, එහෙම නැත්නම් කොච්චර වැඩ කරත් ඉවර වෙන්නේ නැතිව තියෙන ගෙදරක ඉන්නවා වෙන්නත් පුළුවන්. එක වැඩක් කරලා ඉවර වෙනකොට තව වැඩක් එනවා වෙන්න පුළුවන්. එහෙම තමයි ඉතින් ගෙදර ඉන්නකොට අම්මට එහෙම නේද? එක වැඩක් කරලා ඉවර වෙනවා, ඊට පස්සේ තව වැඩක් මතක් වෙනවා. ඉතින් එක දිගටම දවසම වැඩ කරනවනේ. මගේ අම්මටත් එහෙම වෙන්නේ නැති නේ, ගොඩක් අය අම්මලා එහෙමනේ. දැන් ගෙදර වැඩ කරනකොට හැම සමහරක් වෙලාවට අපි හිතන්නේ නැති විදිහට අපිට දැන් වේදනාවක් ගන්න පුළුවන් නේ. ඔයාගේ සන්ධි වේදනාවක් කියෙබ. ඔයාට බෙල්ලේ, එහෙම නැත්නම් ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් නම් එක දිගටම මැෂින් එකක් දිහා බලාගෙන ඉන්නකොට බෙල්ලේ වේදනාවක්, දන්න හිස, උර හිස, මේ වලලු කර, මේ කින ඕනම තැනක වැඩ සන්ධි වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඔයාට සන්ධි වේදනාවක් තියෙන කෙනෙක් නම් ඔයාට විසඳුමක් කියන්න තමයි මේ හදන්නේ. ආ දන්නවද, දැන් අවුරුදු 18ට වඩා වැඩි කෙනෙක් නම් ඔයාට පුළුවන් ෆැඩ්නා වෙතින් හඳුන්වලා දෙන ඔතුෂීල් ඇක්ටිව් ප්ලස් එක මෙලදී අරගෙන බලන්න. ඔයාගේ සන්ධි වේදනාවට හොඳම විසඳුම තමයි ෆැඩ්නා වෙතින් හඳුන්වලා දෙන ඔතුෂීල් ඇක්ටිව් ප්ලස් එක. ඉතින් ඔය අවුරුදු 18ට වඩා වැඩි නම් ඔයාට බය වෙන දෙයක් නැහැ. මේක අරගෙන පාවිච්චි කරලා බලන්න. මෙල රුපියල් 1920ක් විතරයි වෙන්නේ. ඔයා ළඟම තියෙන ෆාමසි එක, එහෙම නැත්නම් සුප්‍රි වෙළඳ සැලකින් නම්ම කියලාම ඉල්ල ගන්න. හරිද? ඒ වගේම තමයි දැන් ඔයාට සමහරක් වෙලාවට හිතන්න පුළුවන්, සමහරක් වෙලාවට සන්ධි වේදනාවක් එහෙම නැත්නම් වේදනාවක් ඇතුණම ඔයා සමහරක් වෙලාවට වෙන බාම් එකක් එහෙම නැත්නම් මොන හරි තෙල් එකක් පාවිච්චි කරනවනේ. ඒතර සමහරක් වෙලාවට ගොඩක් යන්න හැම අමාරුනේ දෙලියට, හැම අය නාල හැම තමයි යන්න වෙන්නේ. ඒ වගේ දෙයක් ගාගත්තම් හැබැයි ඔතුෂීල් ඇක්ටිව් ප්ලස් එකෙන් එහෙම කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ. ඔයාගේ ගාපු ගමක් හැමද ඉක්මනින් ඇබ්සෝබ් වෙනවා. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට ඔෆිස් එකක එහෙම නැත්නම් ඔයා යන්න ඉන්න තැනකට ගමනක් යන්න පුළුවන්. ඉතින් බය වෙන්න එපා, ඔයාගේ සන්ධි වේදනාවට හොඳම විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕනේ මේ වෙලාවේ දැන් 11:31 කියන්නේ පොඩක් කෑම එහෙම හදන්නනේ. ලෑස්ති වෙලා ඇති සමහරක් වෙලාවට ලන්ච් එක ගන්න තචුටි වෙලාවක් තියෙනවා. ඉතින් මේ ඕන දෙයක් වුණාම කෑම ටිකක් කාලා වට රසට යෝගට් එකක් කනකොට, එහෙම නැත්නම් අයිස්ක්‍රීම් එකක් කියම කනවනම් මතක් කරලාම පැල්වත්ත නිෂ්පාදන මිලදී අරගෙන බලන්න. පැල්වත්ත යෝගට් එකක්, පැල්වත්ත අයිස්ක්‍රීම් එකක්, මේ ඕන දෙයක් ඔයාට මිලදී අරගන්න පුළුවන්. 100%ක්ම දේශීයව වකිම ස්වභාවික හදන නිසා ඔයාට කිසිම බාක්ස් එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒකනත් ඉතින් ඔයාට මතක් කරන්න ඕනේ. අපි අමුතු හාඩ් බීට් චැට් එක පැත්තට. අපි වැඩ කරන ගමන් තමයි ඉන්නේ. කවුද මේ වැඩ කරන්නේ? කොහොමද ඔයා වැඩ කරන්නේ කියන බලන්න. අපි අහගෙන ඉන්නේ ආව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියන මහරාණි, වගේම දිල්හානි, රත්නායක, අවිසාවෙලින් තමයි රේඩු මැසේජ් දාලා තියෙන්නේ. සුබ දවසක් කියලා හාට් ගොඩාක් දාලා තියෙනවා හාට් බීට් එකට. එහෙම තමයිනේ. හාට් බීට් එකට තින් හාට් එවන්න නැතුව කොහොමද? ඔයාව එකතු කර ගන්නම්. ඉතින් වැඩ කරන ගැන සත්තර දාලා දෙන ඔයාට වැඩ කරන ගමන් කිසිම පාළුවක් තනිකමක් නැතුව වැඩ ටික කරගෙන යන්න පුළුවන්. අපිත් ඉන්නම හොඳේ. හරි හොඳේ. කවුද මේ? කෑගල්ලෙන් ඉඹුල් ගස් දෙනියෙන් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. නිලු ටෙලස් එකෙන් උදේශිකා, නිරූපම මාලා. ඔයාව එකතු කර ගන්නම් මේ වෙලාවෙ. ඉතින් මැෂින් එක ගහවර වෙලා ඉතින් මහනවා නේද ඔයා මේ වෙලාවෙ? ඉතින් ඔයාගේ ටෙලර් එක ඉතින් වැඩ ටිකක් ඒ විදිහටම හිතන විදිහටම ලස්සනට කරගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම. ඒ වගේම මතක් කරන්න ඕනි තුසිත් ඔයාවත් මේ වෙලාවේ සද්දටම ලක්කන දාලා දෙනවා කියලා තමයි තියෙන්නේ. අක්ක අපිවත් එකතු කර ගන්න. හානේ ඔයාව එකතු කර ගන්න කොහොමද ළමයි? අපි හවමගමින් ඉන්නේ එනුරි. මං හිතනවා මට මෙතන කලින් මැසේජ් එකක් දාලා තියෙනවද? මට පොඩ්ඩක් විතර ආව මතක නැහැ. එහෙම කියලා හරියන්නේ නැහැ නේ. දැන් ඔහොම මම මතක තියාගන්න නේද? එනෝරි ආව එකතු කර ගන්නවා. ඊළඟ සින්දුවට හින්දි සින්දුවක් තමයි ඉල්ලලා තියෙන්නේ. ඔයා ඉතින් හින්දි සින්දුවක් ඉල්ලනකොට මං කොහොමද නොදී ඉන්නේ? ඔයාටත් පුළුවන් ඔය කැමතිම කෙනෙක් වහන්න ලස්සන සින්දුවක් අහන්න එකතු කරගන්න. ඒ වගේම මඩපද සුබෝධි වැඩිරි සංගමේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. හැමෝම එකතු කරගෙන යන්න හදන්නේ මේ වෙලාවේ. නැට වෙන සින්දුවක් අහන්න, හින්දි සින්දුවක් අහන්න. හින්දි සින්දුවක් ඉල්ලුවම ඉතින් නොදී බෑනේ. මේ සින්දුව අහලා බලන්නකෝ.

0: ratata vagakiyana radio
1: lukayya mare vedene uni dokki vaane made memory loss kila
2: memory loss
1: call the doctor
2: yaadu sonnadu
1: mama kirike bunne ayya sini vedene muku tatta pai vidukrene ayya mata
3: oh my god
2: super doctor ne
4: සම අනුග්‍රහය
5: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන 01176779
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: 11:46
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: උදේ කළහයි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්.

11 පැයක් ටික ටික ගෙවිලා යන්න ඇවිල්ලා තින තා විනාඩි 15ක් වගේ තමයි තින් දවල් 12 වෙන්න තියෙන්නේ. වෙලාවකින් කොහොම ගියත් අපි අපේ වැඩ ටික කරගන්න ඕනේ නේද? ආ පොඩ්ඩක් ඉතින් ස්ට්‍රෙස් වෙලා අදින්නේ වැඩ කරනකම ඔෆිස් එකේ වැඩ පුළුවන් එහෙම නැත්නම් ඔයා ඔයකින් වැඩක් පටන් ගත්ත කෙනෙක් වෙන්න පුළුවන් මේ කොහොම වුණත්. සමහර වෙලාවට අපේ ජීවිතේට අලුත් දේවල් එකතු වෙනවානේ. ජීවිතේ හැම දවසක්ම කියන්නේ අපේ ජීවිතේට අලුත් බලාපොරොත්තු ගොඩ ගැහෙන දවසක්නේ. සමහරක් වෙලාවට ඔයාට අද උදේ හම්බුන කෙනෙක්ගේ ඔයාට එයාගේ ඉගෙන ගන්න දෙයක් තියෙන පුළුවන්. ජීවිතේ සමහරක් වෙලාවට අපිට හම්බෙන ඕනම මිනිස්සෙකින් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවානේ. ඒ වගේම තමයි ඉතින් සමහරක් අයගෙන් අපි ජීවිතේට ගන්න ඕන නැති දේවලුත් අපිට ඉගෙන ගන්න පුළුවන්. මේ කොහොම වුණත් අපි ඉස්සරහට යන්න ඕනේ නේ. ඉස්සරහට යනකොට අපේ ජීවිතේ කැමතිම දේවල් අපි කොහොම හරි ලබා ගන්න ඉතින් පුළුවන්කමක් තියෙනවා නේද? ඔයා හිතනවාද අපි කැමතිම දේවල් අපේ ජීවිතේට ලං කර ගන්නකොට සමහරක් වෙලාවට පුංචි කොළ කෑල්ලක ඔයා කැමතිම දේවල් තියෙන පුළුවන්. ඔයාගේ ජීවිතේ වෙනස් කරන දෙයක් තියෙන පුළුවන් පුංචි කොළ කෑල්ලක. ඒක සමහරක් විට ඉලක්කමක් වෙන්නත් පුළුවන්. ජීවිතයේ ඉලක්කෙමකින් ඔයාගේ ජීවිතේම වෙනස් කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ අංක කිහිපයක් එකතුනහම ජීවිතය ඔයාගේ ලොකු වෙනසක් කරයි. ඉතින් ඔයාට පුළුවන් ජීවිතේ වෙනස් කරගන්න හීන හැබෑ කරගන්න ඔයා කැමතිම NLB මෙගාපවල් උතුරේ ප්‍රතාරගිරුම් බලන්න පුංචි රුපියල් 40කින් ඔයාගේ ජීවිතේ වෙනස් කරන ඉලක්කම අරගෙන බලන්න. ඔයා ළඟම තියෙන ලොතරැයි කූඩුවට මේ දැම්ම යන්න එහෙම නැත්නම් වැඩ ඉවර වෙලා යන ගමන් වෙන්න පුළුවන් ඔක්ක හැරි යන ගමන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ලොතරැයි පතක් මිලදී ගන්නම යන්න වෙනවා පුළුවන්. මේ කොහොම වුණත් ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න මේ පුංචි ඉලක්කමකට පුළුවන් කියලා මතක තියාගන්න. NLB මෙගාපවල් උතුරේ පත්‍රය අරගෙන බලන්න. එවගේම තමයි ඉතින් මේ වෙලාවෙ පොඩි රස කෑමක් එහෙම තිබ්බොත් කොහොමද? ලතරයි බැටරිය අරගෙන ඉවරද රස කෑමක් කන් යන එන ගමන් කඩේට ගිහිල්ලා අපහු ගෙදර යන ගමන් වෙන්න පුළුවන්. මේ කොහොම වුණත් ඔයාට පුළුවන් රසට යෝගට් එකක් ගන්න එහෙම නැත්නම් අයිස් ක්‍රීම් එකක් ගන්න. එහෙමනම් ඔයා ගන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදන. රසට උකුවට ගුණට කන්න කැමති කෙනෙක් නම් ඔයා මතක් කරලා හොඳ කිරි රසයක් එක්ක තියෙනවා නම් පැල්වත්ත නිෂ්පාදුන්ම කියලා ඔයාට මතක් කරන්න ඕනේ. අපි අමුද බලන්න මේ වෙලාවේ හાર્ට් බීට් එක පැත්තෙන් කවුද ඉන්නේ කියලා. ලස්සන හાર્ට් ගොඩක් එක කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ? සද්දෙන් ලක්කන දාගෙන FM 93.5 ගන්න.

ഇത്രയും ദുഷ്മഹത്തിങ് ആയിബോവൻ കേളവയാട്ടത്തിങ് ആയിബോവൻ ලක්ෂණ වෙනද වගේම හාඩ් බීට් අහගෙන ඉන්නු ලස්සනම සින්දුවක් දෙනව පුතා ඒ වගේම යාගේ දුව මහත්තයාත් එක්කම නිටවින් ජයමාලි තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ ජයමාලි ඒවා එකතු කරගන්නම් ඔයගෙම ලක්ෂණ රේඩියෝ කහන හැමෝමත් එක්කම නිරෝගී දවසක් වෙන්න කියලා තියෙනවා ආට තේ විදිහටම හිතියරත් වඩා හොඳට ඉන්න පුළුවන් වෙන්න ඕනේ එවගේ මේක මැසේජ් එක දාලා තිනේ හලවතු පැට්‍රික් කර්ණෝපල එයා කියනවා ඈන් මේ වගේම සහන් රශ්මි දුව ලිලි මේ හැමෝම එකතු කරගන්න කියලා අපි ඉතින් හැමෝම එකතු කරගෙන අහමු ලස්සන සින්දුවක් නේද සමන්ත ඔයාවත් එකතු කරගන්න ලස්සන ස්ටික් එකක් දාලා තියෙනවා අද චූටි බබෙක්ගේ බර්ත්ඩේ එකක් තියෙනවා අශෝයන්කි. එයා චූටි බබාගේ බර්ත්ඩේකට සුවපත්නයාගේ අම්මා තාත්තා වගේම එයාගේ අක්ක සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා. එයාට සුබම සුබ උපන්දිනයක් වේවා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා හાર્ට් බීට් එකේ චූටි බබාට. සුබ දහවලක් සින්දුවක් ඕනේ වයි වගේම නේතු එකතු කරගන්න කියනවා හස්බන්ඩ් සමින්ද වගේම තාත්තා අයියා මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනෝ පින්න වලින් චන්දි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ චන්දි ඉතින් ඔය ලස්සන සින්දුවක් ඉල්ලන අපිට මං ඉතින් කොහොමද නොදී ඉතින් ඔයාට පුළුවන් ඔය කැම්පතුම සින්දුව අහන්න FM 93.5 93.7 හાર્ට් බීට් අහගෙන ඉන්න

0: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: රස්තල
1: වසර 30කට ගැලපෙන ලෙස කටුනායක ගුවන්තොටුපළ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ජනපතිගෙන් උපදෙස්. ඩෙංගු අධි අවධානම් වන විට දිස්ත්‍රික්ක 11ක විශේෂ වර්ධන මෙහෙයුම්. මූල්‍ය ප්‍රතිපත්තිය ජනපතිගේ ඍජු අධීක්ෂණයෙන් සිදුවන නිසා ආර්ථිකයේ පිබිදීමක් ඇති බව මහාචාර්ය අතුකෝර්ල කියයි. යෝෂිතර සහ ඩේසි ආචිට එරෙහි පූර්ණ නඩු විභාග සම්මන්ත්‍රණය අගෝස්තු 31. ඉදිරි වසර තුල බහනුවර දැවැන්ත සංවර්ධනයකට ඇමති ලාල් සූදානමින්. මැද ප්‍රදේශ යුද උණුසුම ඉහළ යති බොරතෙල් මිල යලි ඉහළට. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි වසර 3කින් අවසන් කිරීමට නියමිත කරුණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් මගී ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලසුම පිළිබඳව එහිදී අවධානය යොමු වුණා. වසර 2055 වන විට වාර්ෂික මගී ධාරිතාව මිලියන 24.2 දක්වා ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් ඒ සකස් කර ඇති බවයි නිලධාරීන් සඳහන් කළේ. 2027 වන විට කරුණායක ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාප්තියේ දෙවන අධිරටතේ පවතින පැමිණීම සහ පිටවීමේ පරයන්ත පුළුල් කිරීම සහ නව පරයන්ත ඉදිකිරීම අතර කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. මතර ගුවන්තොටුපළ සඳහා ආයෝජන යෝජනා දැන්ටමත් කැඳවා තිබෙනවා. 2027 වසර වන විට ඊට අදාළ කටයුතු අවසන් කළ හැකි බවටයි එහිදී සාකච්ඡා වුණේ. යාපනය ගුවන්තොටුපළ මගේ පරයන්ත නවීකරණය කර ඒ පාසුකම් වැඩිදුණු කිරීමද මෙවැනි විට ආරම්භ කර ඇති බවයි එහිදී හෙළිවුණේ. අමාත්‍ය අන්බු කන්නාතුලක මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය ජනාධිපතිවරයාගේ ඍජු අධීක්ෂණයට ලක්වීම තුළ පෙරනුදුටු ආර්ථික පිබිදීමක් ශ්‍රී ලංකාව අත්පත් කරගනිමින් සිටින බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ප්‍රකාශ කළා. සාධනෝපානී 7 වැනි පැය වැඩසටහනට එක්වීමෙන් ඒ මහතා කියා සිටියේ බදු කිවන ජනතාව තුළ බදු කිවීමට වත්මන් රජ රටේ විශ්වාසයක් ගොඩනැගී ඇති බවයි.
2: මහබැංකු වාර්තා අනුව 2026 ජනවාරි ඉඳලා මැයි දක්වා කාල සීමාව තුළ ගත්තාම රජයේ ආදායම රුපියල් බිලියන 2536.9ක් කියන කාරණය පෙන්වනවා. මේක අපි ප්‍රතිශතයක් විදිහට ගත්තාම 30%ක වැඩිවීමක්. මේ වර්ධනයට බලපාපු හේතු ඔබතුමා කොහොමද දකින්නේ?
3: පළවෙනි කාරණය තමයි 2025ට සාපේක්ෂව 2026 ආර්ථිකයේ වර්ධනය ක්‍රමක්‍රමයෙන් වැඩිවීමක් පෙන්වුම් කරනවා. ආර්ථික වර්ධනයත් එක්ක අපි දකිනවා ක්‍රමක්‍රමයෙන් රජයේ බදු ආදායම වැඩි වෙනවා. ඒක එක කාරණයක්. දෙවන කාරණය තමයි අපි දකින්නේ මේ වෙනකොට රාජ්‍ය මූල්‍ය විනය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන නිසා රටේ ජනතාව බදු ගෙවීම නිසියාකාරයකට කරන්නට පෙළඹිලා තියෙනවා. ඒක අපි දන්න 2024ට සාපේක්ෂව 2025 රජයේ බදු ප්‍රතිපත්තිය තුළ මිනිස්සු බදු ගෙවීම සඳහා පෙළඹීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම 2025ට සාපේක්ෂව 2026 තුළ මේ බදු ගෙවීම ඉහළ මට්ටමක ක්‍රියාත්මක කිරීමක් දක්නට ලැබෙනවා. ඉතින් මේ රාජ්‍ය ආදායම තුළ අපි දකින්නේ අර බදු ආදායම තමයි ප්‍රධාන කොටස බවට පත් වෙන්නේ. රජයේ ක්‍රමක්‍රමයෙන් ඇත්තටම අර බදු දැල පුළුල් කිරීම සඳහා ක්‍රියා කරනවා. ඒ වගේම බදු පදනම ක්‍රමක්‍රමයෙන් පුළුල් කිරීම සඳහා ක්‍රියා කරනවා. මහජනතාවගේ පැත්තෙමුත් මහජනතාව දකිනවා දැන් මේ රජයේ අපි බදු ගෙව්වට කමක් නැහැ. ඒකට හේතුව රජයේ මේ බදු මුදල් අකාර්යක්ෂමව මේ හොරකම් කිරීමට හෝ වෙන දෙයකට පාවිච්චි කරන්නේ නැහැ. එහෙනම් මේ රටේ සංවර්ධන කාර්යය සඳහා තමයි මේ බදු මුදල් පාවිච්චි කරන්නේ.
1: නිවැරදි ක්‍රමවේදයක් රට තුළ ක්‍රියාත්මක බවත් මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පෙන්වා දුන්නා.
3: මුදල් අමාත්‍යාංශය පැත්තෙන් ජනාධිපතිතුමා ප්‍රමුඛ ඒ ටීම් එකේ ඍජු අධීක්ෂණය යටතේ මේවා සිද්ධ වෙනවා කියන එක අපිට පැහැදිලි වෙනවා. අපි බාහිර නිතරම මේවා විශ්ලේෂණය කරලා බලනකොට අපිට නිතරම පේන දෙයක් තමයි ඉස්සර නිලධාරීන් තමයි මේ ඩිසිෂන් අරගෙන ක්‍රියාත්මක කරේ. දැන් එහෙම නෑ. දැන් හුඟක් වෙලාවට රටේ ෆිස්කල් ප්‍රතිපත්තිය ඒක රාජ්‍ය මූල්‍ය කියන එක ජනාධිපතිතුමාගේ ඍජු අධීක්ෂණය යට. මුදල් සැපයීම කියන එක මහ බැංකුව ඇතුළේ එතන නිලධාරීන් දක්ෂ නිලධාරීන් පිරිසකගේ ඍජු අධීක්ෂණය යට තියන්නේ. දැන් මේ එතකොට රජය මධ්‍යම බැංකුව හරහා බාණ්ඩාගාර බිල්පත් බාණ්ඩාගාර බැඳුම් කර අලෙවි කරනවා. මේවා මිලදී ගන්න බොහෝ වෙලාවට ලාංකිකයන්. දැන් ඒ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙලා තියෙනවා. දැන් අපේ රටේ බාණ්ඩාගාර බැඳුම් කර වගේ දේවල් වල ආයෝජනය කරන්න විදේශිකයන් පවා පෙළඹෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මේක තමයි අපිට අවශ්‍ය දේ. අපි හැමදාම දුප්පත් වෙලා ආධාර ගැනීමේ බලාපොරොත්තුෙන් එක තැන ඉන්න එක නෙවෙයි. අපි ක්‍රමක්‍රමයෙන් ඉහළට යන්න ඕනේ.
1: මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පන්ති යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝජිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 31 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. නඩුවේ දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරයේ එහිදී දැනුම් දීමට අපේක්ෂා කරන බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා. ඒ අධිචෝදනා පත්‍රයට සිදු කරන සංශෝධන එහි දැනුම් දීමට කටයුතු කරන බවද පවසමින්. ඉදිරි වසර තුන ඇතුළත මහනුවර නගරයේ දැවැන්ත සංවර්ධනයට ලක් කරන බව අමාත්‍ය කේඩි ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළා. ඒ නගරයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ගැටමේ ගුවන් පාලම විලියම් ගොපල්ලව මාවත සහ මහියාව දිත්ත උමන් මාර්ගයේ ඉදිකිරීමද නිරීක්ෂණයට ලක් වුණා.
0: අපි මේ නගරේ සම්පූර්ණයෙන්ම නැවත සකස් කිරීමක් කරනවා. මේකේ ඓතිහාසික වටිනාකමත් ආරක්ෂා වෙන විදියට ඒ වගේම සංස්කෘතික වටිනාකම් තියෙන ගොඩක් අපිට මහනුවරත් එක්ක ඒ ඔක්කොම ආරක්ෂා වෙන විදියට දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මකයි. අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ වාහන තදබදී වැඩ පමා වෙනවා, වෙලාවකට ගමනක් යන්න බෑ, බරපතල හිරවීමක් තියෙනවා. විශාල ජනතාවක් දවසකට නගරයට ඇතුල් වෙනවා, පිට වෙනවා. හැබැයි ඒත් රෑ වෙනකොට කවුරුත් සංචාරකයෝ නුවරට ආවොත් ඉන්නේ නැහැ, නතර වෙන්නේ නැහැ, ඒගොල්ලෝ යනවා. ඉතින් මේ ඔක්කොම සලකලා බලලා අපි මේ අවුරුද්ද අවසන් වෙනකොට අවසන් කරන වැඩ ප්‍රමාණයකුත් තියෙනවා. ලබන අවුරුද්දේ මාර්තු විතර වෙනකොට අවසන් වෙන වැඩ ප්‍රමාණයක් තිබෙනවා. කොහොමත් අවුරුදු දෙකක් විතර ගත වෙනකොට අපිට සම්පූර්ණ මේ වැඩසටහන අවසන් කරන්න පුළුවන්කමක් තියෙනවා.
1: නියෝජ්‍ය මාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එම අවස්ථාවට එක්ව සිටියා.
4: ව්‍යාපෘති ගොඩක් සිද්ධ කරනවා. ඇත්තට මේක කරන්නේ සැලැස්මකට අනුව. අපි ගත්තොත් මේ මනුවර නගරයට විසින ප්‍රවේශ මාර්ග තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒ ප්‍රවේශ මාර්ග තුන පිළිබඳ මූලික අවබෝධයක් ඇතුව ජාතික සැලැස්මකට අනුව තමයි මේ සැලැස්ම හැම දෙයක්ම පාරවල්, බෝක්කු, මේ උමං මාර්ග, බහුවිද ප්‍රධාන පරයන්ත සියල්ල ඉදි වෙන්නේ ජාතික සැලැස්මකට අනුව. ඒ සැලැස්මෙන් ප්‍රතිලාභ එමෙතුමා කිව්වා වගේ මේ අවුරුද්දේ අවසානයේ ඉඳලා එකින් එක අපිට ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මේ මහයියා උමග, දිත්තු උමග ඒක අපිට මේ අවුරුද්ද අවසන් වෙනකොට ලැබෙනවා. ලබන අවුරුද්ද මාර්තු වෙනකොට තව පාරවල් කීපයක් අපිට විවෘත කරගෙන මේ හැකියාව ලැබෙනවා. ලුයි පීරිස් මාත
1: කටාරී හිටපු එමීර් වරයා වන ෂේක් හමාඩ් බින් ඛලීෆා අල්තානි මහතාගේ අභාවි වෙනුවෙන් ශෝකයේ පළකල අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිය අද යළි දිවයින්ට පැමිණියා. දොහනුවර ලොසයි මාලිගයට ගිය අග්‍රාමාත්‍යවරිය කටාර වත්මන් එමීර් වරයා වන අමීර් ෂේක් බින් හමාඩ් අල්තානි මහතා හමුවේ ශෝකයේ පළ කළා. අනතුරුව අල් වජ්බා මාලිගය වෙත ගිය අග්‍රාමාත්‍යවරිය කටාර එමීර් වරයාගේ මව සහ සොහොයුරියන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත ශ්‍රී ලංකා රාජ්‍යයේ සහ ජනතාවගේ ශෝකයේ පළ කර තිබෙනවා. අඩුවාදාම් ලාභී පවුල්වල තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය පුහුණු වැඩසටහන් ඇතුළු වෘත්තීය ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නලිගේ මහතා සඳහන් කළා. ප්‍රජා සවිධ නව බලයක් යන තේමාව යටතේ සවිපලිකෙන් මේ මාසය ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මාසයේ කාලයක් තුළ ග්‍රාමධාරී වසම් මට්ටමින් අඩු ආදායම් ලාභීන් නිවැරදිව හඳුනා ගැනීම ඇතුළු ව්‍යාපෘති ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
5: ප්‍රජා සයිබල මාසය ප්‍රකාශයට පත් කළ නිසාවෙන්ම ඒ වගේම අපේ තේමාව ප්‍රජා සවියට නව බලයක් වන නිසා මම හිතන්නේ ඒ සඳහා වඩාත්ම යෝග්‍යම ආයතනය තමයි අපේ සමුන්දි සංවර්ධන දෙපාර්තමේන්තුව. ඔබ සියලු දෙනාම දන්න විදිහට අපේ රටේ දිළිඳුකම තුරන් කිරීම සඳහා විධිමත් දෙපාර්තමේන්තුවක් එහෙම නැත්නම් මුලින්ම අධිකාරියක් විදිහට ආරම්භ කරා නම් ඒ දෙපාර්තමේන්තුව ඒ අධිකාරිය තමයි සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුව. ඊට කලින් ජන සමය වැඩසටහන තිබුණත් 1994 කාලේ පුරා සමස්තයක් වශයෙන් දිවයින පුරාම ඒ වැඩසටහන ක්‍රියාත්මක වුණේ නැහැ. එනිසා අපේ රටේ දෙලදුකම තුරන් කිරීමේ වඩා පුළුල්ලන්තයෙන් ක්‍රියාත්මක වෙච්ච ආරම්භ කරපු ප්‍රධානතම වැඩසටහන තමයි සමුද්‍රයේ වැඩසටහන. අපි තේරුම් ගන්න ඕන ප්‍රධාන කාරණයක් තියෙනවා, සමුද්‍රයේ සංවර්ධන දෙපාර්තමේන්තුව අද යුගයේ ගැළපෙන විදිහට අපේ ව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම අපි මේ ප්‍රජාසභයට නව බලයක් නමින් මේ දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම නිලධාරී මහත්ම මහත්මීන් හමු වෙලා ඔවුන් සමග සාකච්ඡා කරමින් ඔවුන් දැනුවත් කරමින් මේ වැඩසටහන ආරම්භ කරලා තියෙනවා.
1: මේකම බන්ධනාගාරගට මෙන් තුවාල් ලබා සිටියේදී ජීවිතක්ෂයට පත් වූ තවත් දරිද්‍රකුගේ දේහයන් බන්ධනාගාර නිලධාරීන්ගේ ආචාර මැද වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආවා. ගැටමින් තුවාල් ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි පසින්දු මදුසර සහ PDSL ගුණමදරයන් නිලධාරීන් දෙදෙනාගේ දේහයන් වැලිකඩ බන්ධනාගාරයේ පරීක්ෂණ සහ විශෝධන පුහුණු මධ්‍යස්ථානට රැගෙන ආවා. එදී බන්ධනාගාර නිලධාරීන්ගේ ආචාර්ය දේහයන්ට පිරිනමා තිබෙනවා. මුල්ලමාවේ රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතියේ දෙවන දින ප්‍රධාන වැඩසටහන අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ පිළිබඳ ජාතික සතිය ක්‍රියාත්මක වන්නේ විකසිත වන ළමාලුවට හිර්මකින්ින් සොඳුරු පොළන තේමාවෙන්. ඒ මුල්ලමාවේ සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ගම්පා සිරිමාවෝ බණ්ඩාරනායක ක්‍රීඩාංගණයේ පැවති දෙවන දින උත්සවයේ සඳහා නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.
6: මුල්ලමාවිය සංවර්ධනයේදී අපි ඉතාමත්ම වැදගත්ම දේ උපතේ සිට උපතටත් පෙර පිළිසිඳ ගැනීමේ පටන්ම මේ දරුවා සමාජයට බිහිවන විට ධනාත්මක දක්ෂ දරුවෙක් බවට පත් කරගන්න හැම අම්මා තාත්තා කෙනෙකුටම සොඳුරු පවුලක් දායාද කළ යුතුම වෙනවා. ඔබ ප්‍රතිචාර දක්වන විදිය, ඔබ ආවේගවලට සංවේදී වන විදිහ, ඒ වගේම තමයි දරුවන් කෙරෙහි ඔබ පවත්වන ආදර්ශය, ඔබ ලබා දෙන ආදර්ශය මේ දරුවන් පුරුදු පුහුණු වෙනවා. ආග්‍රඩ් මීඩ් කියන සමාජ විද්‍යාඥවරිය කියනවා, ළමයින්ගේ අධ්‍යාපනය කියන තීරණය වෙන්නේ පොතෙන් පතෙන් ලබන දැනුමට වඩා ආරය හා පරිසරයෙන් තමයි දරුවන්ගේ චර්යාව කියන එක තීරණය වෙන්නේ. ඒක නිසා පෙර පාසල් දරුවාට පරිසරයෙන් අපි දිය යුතුම දේ තමයි කොයි විදියටද අපි සාමූහික ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ, සහකම්පණයෙන් යුතු පිරිසක් බවට පත් වෙන්නේ, ආදරෙන් දේ බෙදා හදාගන්නේ, අපි හැම වෙලාවටම අනේකා කෙරෙහි සංවේදනය වෙන්නේ කියන එක. ඒක නිසා පෙරපාසල් ගුරුවරු බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසාම අපි තම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා පෙරපාසල් දරුවාගෙන් අසීරු ඉලක්ක, නැටුම වෙන්න පුළුවන්, නිර්මාණයක් වෙන්න පුළුවන්, අමාරු ඉලක්කවලට දරුවන් ගෙන යාම නෙමෙයි දරුවාගේ නිසඟ කුසලතාවට වේදිකාවක් සකස් කිරීමයි අවශ්‍ය වෙන්නේ කියන එක ඉතාමත් ගෞරවයෙන් අපි ඉල්ලනවා. ගුරුවරයාගේ සිතුවිල්ල දරුවා මතින් කලෙලි නැංවීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ, අභ්‍යන්තරික දරුවාගේ පරිකල්පනය විකසිත වීමට වේදිකා සකස් කිරීම කියන එක අපි මුල්ලමාවිය සංවර්ධනයේ අධ්‍යාපනයේ පදනම බවට පත් කරගන්න ඕනේ.
1: දිස්ත්‍රික් 11ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් අද සිට ක්‍රියාත්මක වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළා. මෙවැනි විට රෝගීන් 72,430ක් වාර්තා වී තිබෙනවා. 49 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මේ මාසය තුල පමණක් රෝගීන් 10,051 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
7: විශේෂයෙන්ම බස්නාහිර පළාත තවමත් වැඩිපුරම රෝගීන් වාර්තා වෙන්නේ. ඉතින් ඒ සඳහා මා ජනතාවගේ සහාය බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේ දවස්වල තමන්ට දින දෙකකට වඩා උණ පවතිනවා නම් ඇඟපත කැක්කුම, වමනේ ඔක්කාරය, හිසරදය වැනි රෝග ලක්ෂණ සමග වෙනත් බෙහෙත් පාවිච්චි කරන්න නැතුව සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වෙලා තමන්ට තියෙන ඩෙංගු රෝගයද නැද්ද කියලා සැකහැර දැනගෙන වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරනවා නම් හොඳයි. ඊට අමතරව අද දින සිට දිස්ත්‍රික්ක 11ක විශේෂ මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. අධ්‍යාවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 63ක මෙහිදී සෞඛ්‍ය කණ්ඩායම්, පොලිසිය, ත්‍රිවිධ හමුදාව, රතු කුරුස සංගමයෙන් එන වොලන්ටියර්ස්ලා, ග්‍රාම නිලධාරීන්, පළාත් පාලන ආයතන මේ හැමෝම එක්කහු වෙලා ඩෙංගු මර්ධන කටයුතු වලට සහාය දෙනවා. ඉතින් අපි මහජනතාව විදියට ඔබගේත් සහාය බලාපොරොත්තු වෙනවා.
1: ජනතාව දක්වන සක්‍රීය දායකත්වයේ හේතුවෙන් ඉදිරි සතිවලදී රෝගීන් වාර්තා වීමේ අඩුවක් අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා සඳහන් කළා. ඒ මහනුවර දිස්ත්‍රික්කයේ රෝහල් ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී
8: තාම තියෙන්නේ ඩෙංගු වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ අවසාන සති කිහිපය තුළ විශේෂයෙන්ම මහජනතාව දක්වපු සක්‍රීය දායකත්වය තුළ ඉදිරි සතිවලදී රෝගීන් ප්‍රමාණය අඩු වෙයි කියන බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් අපිට බලාපොරොත්තු වෙන්න බෑ එක සැරේටම අඩු වෙයි කියලා. නමුත් තව සති අධ්‍යයයක් යනකොට රෝගීන් ප්‍රමාණය අඩු වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. රෝගීන් ප්‍රමාණය වැඩි වෙච්ච අවුරුදු වල දැකපු නිරීක්ෂණය තමයි මැයි, ජූනි, ජූලි මාසවල වැඩි වුණත් නොවැම්බර් දෙසැම්බර් මාසවලත් ඒ වගේම ලොකු පීක් එකක් එනවා. ඒක නිසා අපි මේක මෙයා දැන් ඉවරයි කියලා ඉන්න අපි කාටවත් බෑ. මේ අවුරුදු පුරාම අපි අවදියෙන් ඉන්න ඕනේ. ඒ වගේම අපි ඩෙංගු සම්බන්ධව කරන වැඩ ටික අපේ දෛනික ජීවිතයේ කොටස් බවට පරිවර්තනය කරගන්න ඕන. දෛනික සමාජ ජීවිතයේ කොටස් බවට. එහෙම කරොත් තමයි මේ ඩෙංගු වදුරෙන් අපිට රටක් විදියට සාර්ථකව මුණ දෙන්න පුළුවන්.
1: ඩෙංගු මර්ධනය සඳහා පාසල් මට්ටමින් හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නානක කළුවැව මහතා ප්‍රකාශ කළා.
9: ඩෙංගු මර්ධනය පිළිබඳව පාසල් වල තියෙන තත්ත්වය පිළිබඳව අපිට සෞඛ්‍යාංශ වාර්තා කරලා තියෙන්නේ. මුල් කාලේ වාර්තා කරේ අපිට ඩෙංගු බෝ වෙන ස්ථාන වලින් 40%ක් පමණ සමන්විත වන්නේ පාසල් වල කියලා. ඒතකොට ඒක සම්බන්ධයෙන් අපි ජාතික වශයෙන් ජනාධිපති කාර්යාලයේ තියෙන කාර්යසාධක බලකාය වශයෙන් ඩෙංගු මර්ධනයට අවශ්‍ය පාසල් මට්ටමින් ගත හැකි සියලු පියවර අරගෙන පවතින්නේ. ඒක අඛණ්ඩ ක්‍රියාවලියක්. ඒක එක දවසක් කරලා අවසන් වෙන එකක් නෙමෙයි. ගන්න පුළුවන් සියලු පියවර ගන්න කියන එක විදුහල්පතිවරුන්ට සහ ඒ සියලුම පාර්ශ්ව දැනුවත් කරලා පාසල් හැකිතාක් දුරකට පිරිසුදුව මදුරුවන්ගෙන් මදුරු ගහනේ අඩු කරමින් පවත්වාගෙන යාමට අපි කටයුතු කරනවා. ඒ අතරම තව දුරටත් මේකේ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන බවට සෞඛ්‍යංශ වාර්තා කරන නිසා අපි ඒක සම්බන්ධයෙන් විශේෂයෙන්ම දරුවන් ආරක්ෂා කර ගැනීමට ගත යුතු සියලුම පියවර අපි ගනිමින් සිටිනවා. ඒ අනුව තමයි විශේෂම සෞඛ්‍යංශයේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරේ විශේෂම මදුරු දෂ්ටනේ අවම කිරීම සඳහා දෙපා සහ අත් ආවරණය වන විදිහකට දරුවන්ට සුදුසු ඇඳුමකින් ඇඳගෙන ඉස්කෝලට එන්න අවසර දෙන්න කියන එක. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ යම් ආකාරයකින් මේ තියෙන අවධානය තවදුරටත් අඩු කිරීම. ඒ වගේම මදුරු විකර්ෂකයක් භාවිතා කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
1: 2030 වසර වෙන විට මෙරට නිමිති නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 40 දක්වා වැඩි කර ගැනීමේ අරමුණින් සෙලෝටි විලේජ් හෙවත් තේකමාන 500ක් පිහිටුවීමේ ජාතික වැඩසටහන නිල වශයෙන් ආරම්භ වුණා. තේ අපනන ආදායම ඇමරිකා ඩොලර් බිලියන 2.5ක් දක්වා ඉහළ නංවා ගැනීමයි අරමුණ. වැඩිපුරට සමකාමීව බදුල්ල උඩගම ගම්මානයේදී ව්‍යාපෘති ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය පැවැත්වුණා. ඒ නියෝජ්‍ය මාත දිනිඳු සමන් හෙන්නායක මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්
10: ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට හොඳ නම් සන්නාමයක් තිබුණා, සිලොන් ටී. ඒකට සිලොන් ටී සන්නාමේ දැන් අපි ටික කාලයක් ඔය අපේ රජයට කලින්නේ විවිධ රජයන්වල තිබ්බ ක්‍රියාකාරකම් එක්ක ඔය සන්නාමේ කඩා වැටිලා තියෙනවා. පිටරටින් තේ ගෙනල්ලා අපේ රටේ තේත් එක්ක මිශ්‍ර කරලා ආයේවා ප්‍රතිපනයන එකල ඒ වගේ වැඩපිළිවෙළ එක්ක අපේ ක්වොලිටි අපි බස්සගෙන තියෙනවා. ඉතින් අපි හිතනවා ලංකාව නැවතත් ඉස්සරහට ගන්නකොට අපිට විදේශීය විශේෂයෙන් අපේ අපනයන ආදායම අපි සැලකිය යුතු ප්‍රමාණයක් වර්ධනය කරගන්න ඕන. ඒ වර්ධනය කරගන්න යද්දී මේ තේවරට සුවිශේෂී ඉඩක් තියෙනවා. සිලොන් ටී කිව්වම තාමත් ලෝකෙ ප්‍රසිද්ධයි, තාමත් ලෝකෙ පිළිගන්නවා. ඒක නිසා ඒ තේ කර්මාන්තේ උඩට ඔස්ස ගන්න ඕන, ඒක සංවර්ධනය කරගන්න ඕන, ඒකට මැදිහත් වෙන්න ඕන කියලා කණ්ඩායම් සියල්ල එකතු වෙලා මැදිහත් වීම කරමින් ඉන්නවා.
1: කටුනායකදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ගිනි අවිය රැගෙන පලා ගිය සැකකරුවන් දෙදෙනෙක්ගෙන් එකෙක් අත්අඩංගුවට තිබෙනවා. රත්වහන් රාජකාරිණිතව සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු යතුරුපැදියක් පරීක්ෂා කිරීම සඳහා සංඥා කර තිබෙනවා. ඊට අවනත නොවී යතුරුපැදිකරු සහ පසුපැදිකරු නොනවත්වා ගමන් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. කෙසේ වෙතත් කටුනායක දෙමුට්ටා ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. පොලිස් නිලධාරියෙක් සමග සිටි සැකකරු පොරබදා ගිනි අවිය පැහැරගෙන වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩිවැදීමෙන් සහ පොරබැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනා මීගමු සහ මිනුවන් රෝහල්ට ඇතුළත් කර තිබෙනවා. අමෙරිකා ආරක්ෂකංශ ඉරානයට යළි ප්‍රහාර එල්ල කර තිබෙනවා. කශ්මීර දූපත බණ්ඩා අබ්බාස් සහ චබහාර් ප්‍රදේශවල පිපිරීම් ශබ්ද ශ්‍රවණය වී ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. හෝමු සමුද්‍ර සන්ධියේ සිට ඉරාන වරායක් වෙත ළඟා වෙමින් තිබූ නෞකාවකටද අමෙරිකාව ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඊට ප්‍රතිචාර ලෙස ඉරානය කුවේට් සහ ජෝර්දානයේ පිහිටි අමෙරිකා මධ්‍යස්ථානවලට පහර දී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මැද ප්‍රතික යුද වාතාවරණය උත්සන්න වීමත් සමග ඉන්ද නිමිල කරන්ද ඉහළ ගොස ඇති බවයි වර්තා වන්නේ. පාපන්දු ලෝක කුසල තරගාවලියේ අවසන් තරගයේ සුසුකම් ලැබීමට අර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණා. එංගලන්තයේ රිහිව ගෝල 2ට 1ක් ලෙස තීව්‍ර ජයග්‍රහණයක් ලැබීමෙන්. ඒ අනුව අර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤ අතර තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඉරිදා පැවැත්වෙනවා. තුන්වන ස්ථානයේ සඳහා එංගලන්තයේ සහ ප්‍රංශය අතර තරගයේ පැවැත්වෙන්නේ ලබන සෙනසුරාදා. වසර 30කට ගැලපෙන ලෙස කටුනාක් ගුවන්තොටුපළ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ජනපතිගෙන් උපදෙස්. ඩෙංගු අධි අවදානම් වන විට දිස්ත්‍රික් 11ක විශේෂ මර්ධන මෙහෙයුම්. මූල්‍ය ප්‍රතිපත්තියේ ජනපතිගේ ඍජු අධීක්ෂණයෙන් සිදුවන නිසා ආර්ථිකයේ පිබිදීමක් ඇති බව මහාචාර්ය අතුකෝරල කියයි. යෝෂිතර සහ ඩේසි ආචිටේරිහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අගෝස්තු 31. ඉදිරි වසර තුල මහනුවර දෙවන්ත සංවර්ධනයකට ඇමති ලාල් සූදානමේ. මැද ප්‍රදේශ යුද උණුසුම ඉහළ යද්දී බොරතෙල් මිල යලි ඉහළට. ලක්නිය මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු 1ට බලාපොරොත්තු වන්න.
11: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
1: දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
12: අත ඉට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. ඉකොනොමික් ගෝල්.
13: ඉකොනොමික් ගෝල්.
14: ලංකාවේ මුල්‍ය හා රාජ්‍ය මුල්‍යංශයේ සැලකිය යුතු වර්ධනයක් 2026 වසරේ මුල් මාස 5 තුල රුපියල් බිලියන 197.3ක සමස්ත අයවැය අතිරික්තයක් වාර්තා කිරීමට රජය සමත් වෙලා තියෙනවා. මේ කාරණාව සරලව පැහැදිලි කර ගැනීම සඳහා අපි සම්බන්ධ කරගත්තේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එච්.එම්. නීල් වසන්ත මහත්මයා.
15: ලංකාවේ රාජ්‍ය මුල්‍ය කළමනාකරණයේ ප්‍රතිඵලයක් විදිහට තමයි සමස්ත අයවැය අතිරික්ත වාර්තා වෙලා තියෙන්නේ මේ මුල් මාස 5 ඇතුළත. එතෙන්දී මේ ජාතික ආදායමේ ගෙවීම් ශේෂයේ ප්‍රාථමික ගණනේ අප්‍රේල් මාසය වන විට එහි අතිරික්තයක් වාර්තා වෙලා තිනවා ට්‍රිලියන 1.13. මෙතෙන්දී බාණ්ඩහා සේවා මත අපේ රට ලැබෙන ආදායම වැඩිවීමක් කියලා තියෙනවා. ඒ වගේම මේ මත යන වියදම අඩුවීම. ඒකට ප්‍රධාන හේතුව තමයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ කාර්යක්ෂමතාවය සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අවශ්‍ය වේදම් අවම කරමින් රාජ්‍ය ආයතන යම්කිසි පාලනයකට නතු කරගෙන මේ අත්‍යවශ්‍ය කටයුතු වල පමණ ප්‍රයෝරිටික මූලිකත්වය දිය යුතු ප්‍රමුඛතාවය දිය යුතු වැඩවලට පමණක් මූල්‍යකරණය කිරීම තුළ මේ සමස්ත අයවැයේ අතිරික්තයක් වාර්තා වීම සිදුවෙන්න පුළුවන්. මෙතනදී රටක් වශයෙන් මේක සුබදායි ලක්ෂණය. ඇත්තටම මේක තවදුරටත් වියදම කළමනාකරණය කිරීම තුළින් රාජ්‍ය ආදායම තවදුරටත් අභිප්‍රේරණය කරලා ප්‍රොමෝට් කරලා මිනිස්සු බාණ්ඩහා සේවා නිෂ්පාදනය යෙදවීම තුළින් තවදුරටත් මෙය ප්‍රගතියක් කරාගෙන යන්නේ හැකියාවක් තියෙනවා.
14: අප්‍රේල් මාසයේ බිලියන 105ක සටහන් වූ මේ අයවැය අතිරික්තය මැයි මාසයේ අවසන් වන විට මෙලෙස කැපී පෙනෙන ලෙස ඉහළ යාමට හේතු වූ විශේෂ කරුණු මොනවාද?
15: අප්‍රේල් මාසයේත් එක්ක සංසන්දනය කරද්දී අප්‍රේල් මාසයේ වැඩ කරන දින ගණන ඇත්තටම අඩුයි. හැබැයි මැයි මාසය ගත්තොත් එහෙම මැයි මාසයේ තුල වැඩ කරන දින ගණන වැඩි. මෙතනදී අපි හොඳට මතකයි අර කළමනාකරණය මැටීරියල් පර්චේසින් ඉන්ඩෙක්ස් එකක් කියන එකක් අපි කතා කරා. ඒ කළමනාකරණයේ මිලදී ගැනීම හැකියාව වැඩිවීමක් සිදු වෙන. ඒකෙදි පෙන්වීම කරේ මැයි මාසයේ තුල වැඩ කරන දින ගණන වැඩිවීම තවදුරටත් අපේ රටට බාණ්ඩහාර සේවා නිෂ්පාදනය ඇනවුම් වැඩිපුර ලැබීමක් කියන මේ කාරණාවත්. ඒ වගේම තමයි රජයේ නැවතත් මට කියන දෙන රජයේ මුදල් කළමනාකරණය කිරීමේ කාර්යක්ෂමතාවය තමයි මේකට බලපෑවේ. එතනදී රටට ලැබෙන ඇනෝම් ප්‍රමාණය වැඩිවීම, ඒ වගේම තමයි ඇනෝම් කරලා ඉක්මනින් ලබා දීමේ හැකියාවත් අපේ රට තුළ වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම සේවා නියුක්තිය වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. එහි පැහැල්ලේම ප්‍රතිඵලයක් විදිහට තමයි මිනිත් ප්‍රගතිය පෙන්වන්න කළ තියෙන්නේ මේ මාසෙම.
14: මෙවැනි අය වැය අතිරික්තයක් පවත්වා ගැනීම හරහා ඉදිරියේදී ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?
15: තවදුරටත් මේ විදිහටම පවත්වාගෙන යාමට හැකියාව ලැබුණොත් ඇත්තටම අපේ අය වැය හිඟය යම් කිසි ප්‍රමාණයකින් අඩු කර ගැනීම හැකියාව තියෙනවා. විශේෂයෙන් භාණ්ඩ හා සේවා ගිණුමේ අතිරික්තයක් පැවතීම ඇත්තටම රටට වාසිදායක හේතුව තමයි අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ මත ලැබෙන ආදායමක් පින් සඳහන් වෙනවා. ඒ වගේම තමයි අපේ එතන සංක්‍රාම ගිණුම කියන ගැතින සංක්‍රාම ගිණුම තුළ අපේ ලැබෙන සංක්‍රාම වැඩිවීම තුළින් සමස්ත ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කරහොත් මෙහි ප්‍රතිඵලය වශයෙන් අර අයවැය අතිරික්තය තවදුරටත් පවත්වා ගැනීම තුළින් රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යාමේ හැකියාවක් වාර්තාගත වෙනවා. හැබැයි මේ ජීවන තත්ත්වය වාර්තාගත වෙනවා නම් මෙහි තියෙන්නේ මූල්‍යම අගයක් පමණයි. හැබැයි මූර්ත අගය ගම්ම මිල දර්ශක ගැලපීමෙන් පස්සේ අපිට ලැබෙනවා මූර්තාගයක්. ඒ මූර්තාගය තුළ සැබවින්ම ජීවන තත්ත්වය ඉහළ යාමට බලපානවද නැද්ද කියලා පෙන්නුම් කරනවා. නමුත් මෙහි අයවැය අතිරික්තය පවත්වා ගැනීමම රටේ උද්ධමනය අවම කර ගැනීමටත් රටේ නිෂ්පාදනය වැඩි කර ගැනීමටත් ඒ වගේම මිනිසුන් ජීවිතත් ඉහළ දැමීමටත් පිටුවහලක් වෙනවා. දැනට මේ මහා බැංකුව ලබා දෙන තුන තොරතුරු අනුව මේ තියෙන්නේ දැනට පවතින මිල ගණන් අනුව. මේ තවදුරටත් පවත්වා ගැනීමට හැදිලිවම ජනතාවගේ ජීවිතත් ඉහළ දැමීමට හේතුවක් වෙනවා හැදිලිවම.
14: ආදායම් මාර්ග ශක්තිමත් කරගන්නා අතරම වියදම් සීමා කරගනිමින් රජය පවත්වාගෙන යන මේ මූල්‍ය ස්ථාවරත්වය රටේ අනාගත ආර්ථික සංවර්ධනයට ශක්තිමත් පදනමක් වන ආකාරය පිළිබඳවයි අද අපි ආර්ථික අනාවරණය තුළින් විමසීමට ලක් කළේ.
12: Economic Goal. Economic Goal. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: ඔබටෙල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: දවල් 12:28.

0: දවල් 12 විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක. ලක්හඬ Heartbeat.

නිවුස් එහෙම අහලා අපි මේ වත්තට ආවනේ නේද? හිත හිරි වත්තන ඇස් දෙකක් වාටක් තීරවද? තේන කෙනෙක් එහෙම ඉන්නවද? අයිටි කරගෙන ඉන්නානම් කියන්න බලන්න ඉක්මනට මේ පැත්තට එකතු කරගන්න. මේ වෙලාවේ කවුද හાર્ට් බීට් චැට් එක පැත්තේ ඉන්නේ කියලා බලන්න යන්න තමයි මේ හදන්නේ. මේ වෙලාවේ ලස්සන සිද්දුවකට එකතු කරගන්න කියනවා යමී ප්‍රොඩක්ට් එකේ පොත පිටියේ වාද්දුවෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ සමන්ත ලක්කන්නට ජය කියනවා. ඉතින් ආගේ විශ්වාසකත් වහිතන විදිහටම ලස්සනට අදටත් වැඩි හෙටට කරගන්න පුළුවන් වෙන්න කියලා අපි විශ් කරනවා නේද? රද්දලකම පැත්තේ ෆැෂන් එයාගේ වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. සාරාගේගේ සාගරීගේ බර්ත්ඩේ එක එයාගේ බර්ත්ඩේ එකට විශ් කරන්න කියලා තියෙනවා. මෙච්චර නම් ගොඩක් මං කොහොමද කියන්නේ? මගින් තාතේ සම්බන්ධී නිර්මාලි සිරානි මේ ගොඩාක් ඉන්නවා. අෆ්‍රා සන්ධ්‍යා මේ ඔක්කොම එකතු කරගන්නා නේද? නම් ගොඩාක් තියෙන එහමෝම සාගරිගේ බර්ත්ඩේ එකට විශ් කරන ඔයාට සුබම සුබ උපන්දිනයක් වෙන්න ඕනේ සාගරි. අද වගේ සන දවසක් නේද වාගේ ජීවිතේ. ඉතින් ඒ විදිහට මා හිතන පතර හැම දෙයක්ම ඒ විදිහටම කරගන්න පුළුවන් වේ ඔයාට මේ බර්ත්ඩේ එකත් එක්කම. ෆස්ට් ඔෆිස් එකක් පැත්තට යට තමයි හදන්නේ. ගිනිගත් හේන තැපල් කාර්යාලය මේ වෙලාවේ සද්දර ලක්කන දාගෙන ඉන්නట్లా තියෙනවා. ඒවා ඔෆිස් එකේ වැඩි කරන උඩ දෙනී වගේම චාන්දරී මිස් රිෆ්කා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මංජල තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. මේ වෙලාවේ කවුද ඉන්නේ මාතලේ පැත්තට යමුදම්? මාතලේ පැත්තේ මොකද වෙන්නේ මේ වෙලාවේ? කියන්න බලන්න. රම්මුතුගම පැත්තෙන් HB කොටුවේ ගෙදර එවගේම මැසේජ් එක දාලා තියෙන නම මොකක්ද කියන්න හොයන්න අමාරුයි. කමක් නැහැ. යාම සුන්දර දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන. ඉතින් ආටත් ඒ විදිහටම සුන්දර ලස්සන දවසක් වෙන්න ඕනේ. කොටුවේ ගෙදර හැමෝමත් එක්කම රම්මුතුගම මිතුරු යාළුවෝ මිතුරු කැලත එකතු කරගෙන කියලා තියෙනවා. විශේෂයෙන්ම මගේ ආදරණීය මිනිපිරියත් එක්කම සිතූ යතුලි මෙදෙනවත් එකතු කරගන්න කියලා තිනවා ඊළඟ සින්දුවට. ඔයාටත් පුළුවන් මාව අහන ගම ලස්සන සින්දුවක් ඉල්ල කරගන්න. සීන් කරලා මේ මැසේජ් එක කිව්වේ නෑ කියලා තිනවා. එහෙම තමයි තින්නේ. මම බැලුව ඔයා අවධානයෙන් ඉන්නවද කියලා. හරි හරි අවධානයෙන් තමයි ඉන්නේ. ඔයාගේ ජීවිතේ ඉන්න හැම දුකකදීම හැවනල්ලක් වගේ ඉන්න කෙනෙක් ඉන්න ඔයාගේ ජීවිතේ. ඒ වගේ ආදරණීය හස්බන්ඩ් ඉතින් සංජිත සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙනවා. ඉරේක තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ලක්වින් සස්මින් ගැත්මින් එකම ජන කිවද කරගන්න කියලා තියෙනවා. මහත්තයාට සුබම සුබ උපන්දිනයක් කියලා හાર્ට් බීට් එකෙන් අපි ප්‍රාර්ථනා කරනවා නේද? අක්කේ අයත් තව වහින්ද සින්දුවක් ඉල්ල ගන්නානේ. මම දුන්න නෑ අහගෙන හිටියේ නැද්ද? ඔන්න ඉතින් අහුවෙනව හොර වැඩ. ඔයා අහගෙන හිටියේ නෑ කියලා. නෑ වහින්ද සින්දුව මේ වෙලාව දෙන්න අපි බලමු පුළුවන් වෙයිද කියලා. අපි කලින් සීනි සින්දුවක් ඇහුවානේ. අපි බලමුකෝ මේ වෙලාවේ ඔයා ඉල්ලන සින්දුවත් අපිට දෙන්න පුළුවන් වෙයිද කියලා. චානු එකතු කරගන්න ඕනේ රත්තර පැත්තෙන්. අපි හැමෝම එකතු කරගෙන යමුද පොඩ්ඩක් ලස්සන ෆැන්ටසි ලෝකෙක තනි වෙන්න. ෆැන්ටසි හීනයක් එක්ක ඉන්න ඉතින් කවුද අක්කෝ මැති නේද? මැසින්දු අහලා බලන්නකෝ.

0: 12 විනාඩි 45
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

හට් බීට් අහගෙන ඉන්න ගමන් අපි ඉතින් ලෝකෙ පුරා ලංකාව පුරා යනවනේ ඔයාවත් එකතු කරගන්න. ඔයාව එකතු කරගත්තේ නැත්නම් ඉතින් ගම් හරි නෑ වගේනේ, කෑවේ නෑ වගේනේ. ඒකෙහිඳ තමයි ඉතින් ආවම මිස් නොකර එකතු කරගන්නේ. දුබයි පැත්තට එනවද යන්න? ලංකාවේ විතරක් ඉඳලා හරියන්නේ නෑනේ. ඉතින් මටත් යන්න වෙලාව ඇවිල්ලා තියෙන. හැබැයි යන්න කලින් දුබයි පැත්තට යන්න කියලා මම බැලුවේ. දුබයි වලින් සචින් දින්න ඔයාව එකතු කරගන්න කියලා තින යාගේ ආදරණීය ගෑනු ළමෙක් කිනෝ මල්මල් ළමෙක්. ඒ මල්මල් ළමයා තමයි මල්කි. මල්කිව එකතු කරගන්න කියනවා ඊළඟ ලස්සන සියඳුව. අපි හැමෝමත් එක්කම දන්නවලින කොච්චර දුරක හිටියත් සමහරක් වෙලාවට අපිට ළඟින් ඉන්නා වගේ දැනෙනවනේ සමහර සින්දු ඇහෙනකොට. ඉතින් නා කැමතිම සින්දු අහන්න මේ පැත්තට එන්න පුළුවන්. තාචුටි වෙලාවයි මං ඉන්නේ. පුලස් සිංහලින් දහර ඔයාව එකතු කරගන්න ඊළඟ සින්දුවට සුබ දවසක් යෂ්ණංගෝ. එයාටත් ඉතින් සුබ දවසක් වෙන්න ඕනි. පුලස් සිංහලින් යගේ අම්මා තාත්තා ඉදුනිල් ප්‍රනීත් මදු කෞෂි අය හැමෝම එකතු කරගන්න කියනවා. තුහින බබාවත් එක්ක ආදි බබයි මතිකම පැල්වත්තේ රංගවත් එකතු කරගන්න කියලා තියෙන. යගේ චුටි බබා ඉනු කිවත් එකතු කරගන්න ඕනි. දහර කියනවා අපි අවංක වුණාම වරදිනවා වැඩි, අපි හොද වුණාම රැවටිනවා වැඩි. මේ ඔක්කොම කරද්දි අපිට තේරෙනකොට පරක්කු වැඩි. ඇත්ත ඇත්ත මේ හැමදේම අපිට තේරෙන්නේ අපිට පරක්කු වැඩි කියලා හිතනවා නේද? පරක්කු වෙන්නේ සමහර දේවල් ඉක්මනට තේරුම් ගන්න. ඉතින් මං අතට ගිහින් එන්නද? පරිස්සමට සතුටින් ඉන්න. ලස්සනම සින්දු හන්න හෙටත් වාට උදේ 10 වෙනකොට එන්න පුළුවන්. ඉතින් දැන් ලැස්ති කරන් ඉන්නේ කාංචනාගේ රෝමියෝ. අහලා බලන්න. මං අතට ගිහින් එන්න. පරිස්සමට සතුටින් ඉන්න. මම යෂ්.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත අත්තරේ තත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: I beat it with a mix winner. Heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ 2 ක ටැග් සමග සුපිරි අංකයකට ටැග්. මෙගා පවර්.

අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ බෞද්ධ චිකිත්සක තනතුරු 101ක් සම්පූර්ණ කිරීමට සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කටයුතු යොදා තිබෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාව ගුණාත්මක සහ කාර්යක්ෂම කිරීමයි අරමුණ. ඒ අනුව කාර්මික විද්‍යාඥ තනතුරු 41ක් සහ බෞද්ධ චිකිත්සක තනතුරු 60ක් සඳහා බඳවා ගැනීම අද සිදු කරනවා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. බහරීනී පීටි අමරිකා මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කළ බව ඉරානය සඳහන් කළා. සන්නිවේදන සහ රේඩාර් පද්ධති ඔවුන්ගේ ඉලක්කය වී තිබෙනවා. ඇතැම් ස්ථාන සම්පූර්ණයෙන් විනාශ වන ආකාරයේ ප්‍රහාර එල්ල කළ බවයි ඉරාන ආරක්ෂකංශය සඳහන් කළේ. අමරිකාවෙන් එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමට එම මෙහෙයුම් සිදු කළ බවත් ඔවුන් පෙන්වා දෙනවා. ලකන මීළඟ ප්‍රති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: வக கியன ரேடியோ
1: தன்னவாத டைம் பாஸ் කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සෙ

එකයි විනාටිය 11 වෙලාව 0.7 0.3 93.5 93.7ට හවස 4 වෙන්න කලින් මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Ekaya venadi da hatarai.
2: Mama nande maram relax.
3: Anam manangala vaduna neda. Me expert hariyadam harini.
4: Onama sandivedanawakata prabalama vidyanukula visanduma Otu Shield Active Plus.
5: Lukayya mare vedene une. Dokki giwane mare memory loss kila.
6: Memory loss.
5: Call the doctor. யாரு சொன்னது? மம கிரிக்கு புண்ணிய சீனி வெடுனு முக்கு தத்த போய்
6: விடுக்கிறேன்.
7: மார்க்ஸ்மென் சமூக வியாபாரி விதின் கேன்வாபிதாரின்
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
9: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
1: එකයි වෙනාඩි 16යි වෙලාව කාගේවත් ජීවිතවලට ලස්සනයි කියලා දවස් වෙන වෙනම උදා වෙන්නේ නෑනේ නේද අපේ ජීවිත උදා වෙන දවස් ලස්සන කරගන්න ඕනේ අපි විසින්ම තමයි ඒක නිසා මේ ලස්සන දවස ලස්සන සිදු ටිකක් අහන්න වාසනාව ලැබිලා තිනෝ මං ආපු නිසා. හවස හතර වෙනකම් ආවහන් ඉන්න පුළුවන්. ඕල් ටයිම් වෙට්ස් ඉට් චාමි. අපි එවලා තින මැසේජස් ටික මේ සෙද්දෙන් පස්සේ බලමු. යට ලක්කඩ Facebook page එකට අද අපි post එකක් දෙනවා. Like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් පුළුවන්.

0: දවල් එකයි වෙනාට 21යි.
1: ලොතරැයියේ පෙරලිකරණ NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: Live, beat, equator, mix winner.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්රමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්රමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.
3: ලකන්ඩ රේඩියෝ ITN
4: දවල් එක පහු වෙලා විනාඩි 23යි වෙලාව. සෑහෙන වෙලාවක් ගියා නේද අපි මුණ ගැහෙන මේ විදිහට. 0.7 0.3 0.3 5 0.3 7 හවස 4 වෙන කලින් ඔයාලට මැසේජ් එකක් අදත් එවන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ලක්කඩ Facebook page එකට ගියාම all time bets set charm අපි අදත් post එකක් තියෙනවා. ඒකට like එකක් අතහලා අනක කැමති සෙන්දුවක් තියෙනවා නම් එකතු කරගන්න කැමති අය ඉන්නවනේ comment එකක් විතර දාගෙන යන්න. මම බලන්න මම බල්ලා තුනේ පැයදීගෙන මතක් කරනවා. බලමුද කාගෙන්ද අද පළවෙනි මැසේජ් එක මම දකින්නේ කියලා. කෝඩි වාසනාවන්ත. හෝ වාසනාවන්තිය. කවෂි, ආගේ තමයි පළවෙනි මැසේජ් එක. ඔයා ඉන්නේ කොහෙද? මානදේ කියලා තියෙන අලුත් යාළුවෙක් දිගටම අපි වහගෙන ඉන්න ඕනේ. FM 93.5 හරි 93.7 හරි ඇහක් විදියට. හයි ජාමි, අපි වාසෙන් දෙකට එකතු කරගන්නවද? මේ මැසේජ් එක සමන්ත වාද්දුවෙන් එපු මැසේජ් එක. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? හයි නංගා, සුබ දහවලක් වේවා චන්දේ. පොත ඉස්කෝලේ ගියේ නැහැ කියලා අහනවා. මොකෝ ගියේ නැද්ද? සනේප නැද්ද? ලස්සන සින්දුවක් අහන්න ඕනේ. සිතුව නැතුව එකතු කරගන්න, සමියව එකතු කරගන්න. පුතාගෙන මොකක් හරි විස්තරයක් කියලා තියෙනවා. මම පොඩ්ඩක් හිමිසරේ බලන්නම් හන්දේ. චාමියක්ගේ කොහොමද ලස්සන හින්දි සින්දුවක් ඕනේ කියලා තමයි කියන්නේ. හින්දි සින්දු අලුතෙන් සින්දු මම දෙනේවා. එයා ඩවුන්ලෝඩ් කරලා අහන්න තරම් පුරුදු වුණා කියලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක නිසා. ආන් එකයි වෙන්න ඕනේ. ධර්ණිය කළ තරුෂි වස්නායක අපි ලස්සන සින්දාගේ ළඟටත් අහන්නයි යන්නේ. සුබ දවසක් චාමිනාගේ හින්දි සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා මෙයාත් අහනවානේ. යටි අතට ශිවන්ති දමන් ඊළඟට ලෑස්ති කරගත්ත සින්දුවෙන් පස්ස දෙන්නම් හරිද? සුබ දවසක් චාමි. රානාලේන ක්‍රිෂ්ලි අපිට ලස්සන හින්දි සින්දුවක් දෙන්න කිමද මේ? ඒක දෙකට මැසේජස් තුනකම තියෙන හින්දි සින්දුවනේ කියලා නේද? පහන්දී දුලන් රුවන් සමන්තිකා චමින්ද එෂ්මික වැකට කරගන්න. ගුඩ් ආෆ්ටර්නූන් චාමි. අපිට ඉන්නව සින්දුවකට බර්දල් පොලින් මේ මැසේජ් එක. ලහෙරෝ ශහනේ නතාලි ෂනාරා දුමින්ද සවිරි ෂනාල් මෙරොන් ඇන්ටන් වසන්ත මැක්සිමස් ඔයාලා වැකට කරගන්නවා. මම ඉතුරු අයගේ මැසේජස් ටිකට මම ඔහොම පොඩ්ඩක් ඉන්න කියනවා. ඒක පස්සේ කියන්න. එකයි විනාඩි 25යි. සින්දුවක් අහලා යන්නම්.

0: 95 FM 93.7 Lakhanda Radio ITN
1: දවල් 1:00 වෙනකට 35යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: නිවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
2: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චින් එකේ බයික් එකේ වයින්ද ගමන
1: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
1: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5 සියට් ද රෝඩිස් වර්ස්

ආණ්ඩුව හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: එකයි වෙනට දෙස්නවයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: සුපතව සච්චා මිනංගා. ධර්ණිය කල වෙලකම සෙනකම්ලා තවගේ මැසේජ් එක. පත්මලාල් මින්දක යසේන්ද්‍ර සශිකා සඳරුවන් කොරියාවෙන් අවන්තත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඊට පස්සේ මේ කවුද මේ? හයි චාමියක්ක, සුබ දහවලක් ඔයාට. ඔන්න මම වාගේ ලස්සන කතා දහනාව කියලා තියෙනවා. ශාම් එකතු කරගන්න කියලා තියෙනවා. අවාරේ ඇවිදින් සින්දුව දෙන්න කියලා තියෙනවා. නම කියන්න බෑ හොඳේ කියලා තියෙනවා. හොඳ වෙලාවට ඒක කිව්වේ. හරි හරි හරි, ඔතන හංගින්නකෝ. සිරි කුමාර කොහොමද? මැසේජ් එකක් අදත් එවලා තියෙනවා. SKD කමෙන්ටකෙන් මාෂා දෙල්හනේ, කමල් දේශාන්ත, දමික, විනීත, චන්ද්‍රලත, ශ්‍රියානි, ඉරංගේ, කාන්ති, චාන්දනී, හර්ෂණී, හැමෝම අද වැඩනේ මිසි වගේ. එකතු කරගන්න අපි ලස්සන සින්දුවක් අහමු. මේ මැසේජ් එක සුපුන්, අද නම එවලත් නැහැ. මොකද මේ කියන්නේ? සංසාරේ කොහේ හරි මං ඉල්ලපු එකම ප්‍රාර්ථනාව නුඹ වෙන්න ඇති. ඒකයි අදත් හමුණු දහස් ගණන් මුහුණු අතරින් හිත නතර වුණේ නුඹ ළඟමයි. ආදරය කියන වචනයට අර්ථයක් ලැබුණේත් නුඹ නිසාමයි. ඒ නිසාම ආදරය මං හැමදාමත් හිතේ එකම තැන වෙන් කළේ නුඹ තමයි. කී දිනට මේ පෝස්ට් එක යවුවද? හරි හරි, තැන්ක් යූ. හන්දේ අසමහද ආවා කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. ඔයා කවුද, කොහෙන්ද කියලා නෑ. හැබැයි ඒක ඕනම් මට වටිනවා කවුද කියලා බලාගන්න. හරිද? අකට 112 ආලයි මුදු මේ බය හිතන සින්දුව. එකයි වෙනාටි 41.

එකයි වනාටේ හතලිස්සාතයි. අසම හඳ ආව කියලා කියලා තියෙන කවුද දන්නවද? අන්ඩ්‍රෝ ටේලර්ස් එකේ අපි ආලෝ ටික කුලියා පිටින් එකතු කරගන්න තග්ගල එව්වා. කවුද එව්වේ කියලා මං අහුවානේ. ලස්සන ගේ මල් මිටා කරියා පොඩොයි කියලා මේ මැසේජ් එක මුංගේනින් වසන්ත කුමාර තැන්ක් යූ ආගේ කමෙන්ට් එකට. ඊට පස්සේ මේ ඉන්නේ කවුද කියලා බලමු. මතුශංක මොකද්ද කියන්නේ? පිරිමියෙකුගේ වටිනාකම කියන මැයින් තමයි මේ පෝස්ට් එක තියෙන්නේ. හරිද? සල්ලි වලින් මනින්න එපා. අද හිස් අතින් ඉන්න කෙනා හෙට ලෝකෙම දිනන්න පුළුවන්. සල්ලි භාගෙ නැති ආතරෙන් පිරිච්ච පිරිමි ආත්ම ලබන්න පින් කරන්න ඕනේ. පින් කරන්න ඔයාලත්. හරිද? හරි හරි, ලස්සන පෝස්ට් එක. චාමි කොහොමද අද පහන් කාමන්ට් එක අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න? නදේශානේ මාතලෙන් ආව එකතු කරගත්තා උන ලස්සන සින්දුවක් ඕනේ. අපි හැමදාම හරි මාසාවෙන් ආවහගෙන ඉන්නවා කියලා තියෙනවා. මොරගහ හේනෝ ප්‍රසාදී ඉනෝකා සෙව්වන්දි ඇතුළු ලක්කඩහන හැමෝම එකතු කරගන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ මේ කවුද? මහියංගනේ නේහ. අදත් නමේ වල නෑ මං හොයලා කිව්වේ. හරිද? කියනවා ඕනවට වඩා වතුර දැම්මොත් ගහක් වුණත් කුණු වෙනවා. ඕනවට වඩා හොඳ කරන්න ගියාම අපි වුණත් මිනිස්සුන්ට නරක් වෙනවා. ඕමෝකයි ප්‍රශ්නේ. අයි බොහෝ වේවා කියලා තියෙන ඊළඟ මැසේජ් එක බලන්න. ලක්ෂ්මන් තමරා නිශානේ තේජාවර චේතනා පුංචි පුතා භාග්‍ය අවිෂ්කව එකතු කරගන්න. ඊට පස්සේ මේ මොකද මේ කියන්නේ? දකින සිහින බොහෝ දුරට ඉටු නොවුවද ඒ සිහින තමාට සතුට විය හැකි දේවල් පෙන්නුම් කරනවා. සිහිනයක් හිතේ තියෙනකොට අපි සාමාන්‍යයෙන් එහින හැබෑ කරගන්න උත්සාහයක් දරනවානේ. එතකොට අපි හිතන පතන විදිහටම ඒ රූපෙම ඒ හීනේ හැබෑ කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි

අපේ හීන ගවට යන්න දන්න උත්සාහයේදී තව හීන කීපයක් කර අපිට ඉටු කරගන්න පුළුවන්. ඒක ලැබෙන තව වෙන වෙන චාන්සස් ටිකක්. ප්‍රධාන ඉලක්කයට අමතරව තවත් ඉලක්ක කීපයක් ඔබට සපුරා ගන්න පුළුවන්. සරච්චන්ද්‍ර ඩයස් වගේ මැසේජ් එකටයි මං මේ වැඩිපුර දෙයක් කිව්වේ. එකතු කරන් යනවා සින්දුවකට ඔන්නෝ.

0: ලකන්න රේඩියෝ ITN
1: වෙලාව කීයයි කියලා හිතාගෙනද ඔය හිමීට හිමීට වැඩ කරන්නේ? එකයි විනාඩි 53යි. මේ සින්දුව අහගෙන මම යනවා අපේ දෙවනි පැයට. එනවනේ. ඒ එන ගමම් මැසේජ් එකකුත් එවාගෙන වෙන්න. 0.7 0.3 93 5 93 7.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: මධ්‍යවජවර මැඩ පැවැත්වීම සඳහා පොලිසිය ආරම්භ කළ මෙහෙයුමෙන් තව සැකරුවන් 788 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. එක් සැකරුවක සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළා. රැඳුම් නියෝග ලබාගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 8. 6 දෙනෙකු පුනරුත්ථාපනයට යොමු කර තිබෙනවා. හෙරොයින් සහ අයිස් ඇතුළු මධ්‍යවය තොගයක් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. හොමු සමුද සංධ්‍යාශිත කලාපයේ ඉරානයෙන් ඉවත් කිරීමට කිසිදු රටකට හැකියාවක් නැති බව එරට ආධ්‍යාත්මික නායකයාගේ උපදේශක අලි අක්බාර ප්‍රකාශ කළා. එම කලාපයේ පාලනය කිරීමේ හැකියාව ඉරානයේ සතුවනවා. ආධ්‍යාත්මික නායක අයතුල්ලා මොජ්ටාගේ මග පෙන්වීම යටතේ අවශ්‍ය ක්‍රියාකාරකම් සිදුවන බවයි ඔහු සඳහන් කළේ. ඒ නිසි වේලාවට ප්‍රතිචාර දක්වන බවට ප්‍රකාශ කරමින් ලක්නෙ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

දෙකපහ වෙලා විනාඩි 5 වෙලාව ඕල් ටයිම් බෙට්ස් ඉට් චාමි අපි අපේ දෙවනි පැය පටන් ගන්නවා 0.7 0.3 0.3 5 0.3 7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: යන්න කියලයි ඒ කිව්වේනේ. හවස දෙකයේ විනාඩි 12යි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
5: ලුකයා මාරේ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
6: මෙමරි ලොස්
5: කොහොමද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපේ වෙඩ කරන්නේ අයියා මට. සුපරි ඩොක්ටර්නේ.
6: ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
4: hina baby sindu hanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
7: batamisu batamisu batamisu maridam maridam
8: even drive with chamit and charu

හවස දෙකපහ වෙලා විනාඩි 16යි වෙලාව 0.7 0.93 0.7 එයාගේ මැසේජ් නම්බර් එකනේ නේද දැන් ඒ නම්බර් එක දන්න ඕනේ හුඟක් අය ලක්කට ගිලා සේව් කරලා තිනා ඩක්කල අපි ආපු ගම මැසේජ් එකක් එවන එක නිසා නේද බලමුද මැසේජස් කීපයක් හෙලෝ චා මිතුව මාත් ඉන්නවා හොඳේ කියලා ඉතාලියෙන් වෙන්ඩිස් මහත්මයා මැසේජ් එකක් කියලා තිනු අදත් අපි අවහගෙන ඉන්නේ චාමී හොරණ බටගොඩ සිරෝෂන් ගාමට්ටකෙන් සුමනා ලීනා පියුමි ලතා ශ්‍රියානි නිරෝෂා දෙලානි නිරෝෂලා අදත් ගොඩක් ආදරෙන් ජීවක්කවත් එකතු කරගන්නවා කියලා තියෙනවා සුබ දවසක් ඔයාලට හායි ජය මාමා මොකද උනේ අයියාවද ඊයාව නෑ මට මතක විදිහට නම් මතක අමතක වෙලා දන්නේ නැහැ හැබැයි වාසනාවත සුබම සුබ දවසක් වේවා අද දවස සුබදායක ලස්සනම ලස්සන දවසක් වේවා කියලා තියෙනවා කොටාව වේරක් කොඩි බේකරියකේ ලොක බොස්ස පුල්ලෙනෝ පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් දෙස්නා මිස් මදුශංකර් ජගත් එකතු කරගන්න කියලා ජය මාමා තමයි මට ඒ මැසේජ් එක එවලා තිබුණේ ඊට පස්සේ තෙරුණි ඔයාව මාතලෙන් එකතු කරගන්නවා පවුල හැමෝම එකතු කරගන්න හොඳ සුබදාවලක් ලක්හඳ සුබදාවලක් ත්‍රිකුණාමලේ පැත්තෙන් මේ මැසේජ් එක පහේ කණුවේ පුංචි බණ්ඩා ගෙදර හැමෝම එකතු කරගන්න ඊට පස්සේ අක්කේ අක්කේ චාමි අක්කේ අපිට හින්දි සින්දුවක් ඕනේ හොඳේ කියලා තියෙනවා බැරිය බැරිය ඉස්සරහට සින්දුවක් අහන්න දෙන්න හින්දි සින්දුවක් හොඳේ විශේෂයෙන්ම වර්ණ බොස්ස අපේ එකතු කරගන්න කියලා තියෙනවා හෝමාගමින් තමයි මැසේජ් එක එවලා තියෙන මැසේජ් එක ඌව කෙනාගේ නම හොයන්න මට පේනයක්වත් බලන්න වෙනවා ගමේ වේදකින් උතහල බලන්නම්කෝ මීට පස්සේ නම එවන්නේ හොය හොය හොය ඉන්න බෑනේ දැකයි විනාඩි 17

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රතයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
3: හවස දෙකයි විනාඩි 22යි. මේකින ගමරාල ගම මහගේ කවුරු වෙන්න පුළුවන්ද බලන්න කවුරු වෙන්න ගලප ගන්න පුළුවන්ද කියලා.

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Tommy.
2: Suno na sange mal mal.
0: හවස දෙකයි විනාඩි 29යි වෙලාව. දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තල් නිෂ්පාදනය කරගන්න තියෙන හොඳම විසඳුම ඩෝමා හෝම් ඔයිල් මේකක කියලා දන්න අය ඒ වාසිය ලබා ගන්න. නොදන්න අයටයි මම මේ වාසිය ගැන කියන්න හදන්නේ. දැන් වෙළඳපළේ තියෙන පොල්තෙල් වෙනුවට වට ගෙදරදීම පහසුවෙන් අලුතෙන්ම පොල්තෙල් ඉතා ඉක්මනින් හදාගන්න පුළුවන්කමක් තියෙනවා. සිංගල් පේස් විදුලියෙන් තමයි ඩෝමා හෝම් ඔයිල් මේකක ක්‍රියාත්මක වෙන්නේ. ධර්තාවය ගතුදින් පැයට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. දැන් පොල්තෙල් කියලා කිව්වට ඒ එක දෙයක් විතරයි. තව තියෙනවා ඒ කියන්නේ සමහර කෑම වර්ගවලට සමහර බෙහෙත් වර්ගවලට අපිට ඌමනා වෙන කජු සූර්යකාන්ත වට්ටක අබ කොහොඹ එඬරු මේ දේවල් වලින් උනත් තෙල් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකදවලින් ඒක නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසය තියාගන්න. මිලවෙන රුපියල් 88000යි 0.1176979579. ඒක තමයි කතා කරලා ඩෝමා හෝම් ඔයිල් මේකක ගැන දැනගන්න පුළුවන් විදිහ. කොලකදින බලන්න හවස දෙකයි විනාඩියේ

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 34යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනෝ තුනයි පහයි අනෝ තුනයි හතට මැසේජ් එකක් එවලා තියන්න. මේ සෙන්දුවෙන් පස්සේ අපි මේ මැසේජස් ටික බලනවා.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වෙන්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.76

0: හවස දෙකයි වෙනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. FM 93.5 FM 93.7 ලකන Radio ITN.
0: හවස දෙකයි වෙනාඩි 40කට තුන වෙලාව. චාමි අපිට සින්දුව කොනේ බොයකට සුමනා. ඔයා වැගද කරගන්නම්. මනමාල කතා සින්දුවට ඒව මෙව කියලා තියෙනවා. දුම්මල ගහලා යක්කු එලෝලද ආවේ කියලා අහලා තියෙන්නේ නේද? ඒවා හැමයි. චාමි සුබදහවලක් වේවා කිව්වොත් දැන් ඉතින් හැන්දෑව වැගෙන තනවා. මේ ගොඩ නදීකාගේ මැසේජ් එක. මොකද ලස්සනචන කියන්නේ ඇසට නොපෙනෙන තුවාල සුව කරන හදවතේ නිහඬ ඔසුවක්. අපේ වචන කෙනෙකුගේ දවස ලස්සන කරන්න පුළුවන්, හිතක් බෙදින්නත් පුළුවන්. ඒ නිසා හැමදාම ලස්සන වචන තෝරමු කියලා ලස්සන පෝස්ට් එකක් ඔයා අපිට ෂෙයා කරලා තියෙන නදීකාගේ වෙලෙන් අපේ ස්තුතිය. ඊට පස්සේ චානු රත්තටින් ඔහ මැසේජ් එකක් එවලා තියෙනවා. අපි බලමු සින්දු අහන්න හොඳේ. තැන්කියු. ශාන්ත කියලා ලස්සන කවියවනවා. නගේ ඔයාගේ නම මොකද්ද? මම කියන්න දැනගන්න නිකන් අහන්නේ. ඔය ලස්සන පෝස්ට් එකක් එවලා තිනවා කියන්න කියලා. අයිතියක් ඕනමද නුබට පෙම් කරන්නට? දොර ඉඳන් හැකිය මට නුබට පෙම් කරන්නට. හැම දිනම ඔය මුවට සිනහාවක් ගෙනෙන්නට හැකිවයන් මගේ හිතට නුබව නොරිදා ඉන්න කියන තමයි තියෙන්නේ. ඔච්චරයි ඉතින්. ඊට පස්සේ හයි චාමි, මහවත් ලස්සන සින්දුකට එකතු කරගන්න පදිය තලාවෙන් නිශාන්ත මදුශංකෝගේ මැසේජ් එක. ඔය ටික දවසකට පස්සේ දද මැසේජ් එකක් කියලා තියෙන්නේ. ඊට පස්සේ ඔපල් ෆැෂන් එකේ යාළුවෝ ටික කොහමද? මං අද එන්න පණක් වුණාද? ඔයාලා ඔයාගෙන මැසේජ් එක නෑනේ ළඟල ගෙවලා තියෙන. විමලසෙන මහත්මයා කවුද ඉන්න බලමු. ඩිලංක ඉන්නව, නදීෂාන් ඉන්නව. ඩිලංක නදීෂාන් ගැන එක්කෙනෙක් දන්නේ කලමනාකරතුමා. මං වැරද්දුවද? සමාවෙන්න ඕනේ. රසික චරිත වූ පසිද්ධ චමෝද් ගයන් සිරිවාච ගාමිනී ලසිත චුට්ටි අනුර කුමාරේ ශාන්ති නිරෝෂා හර්ෂණි සුභා දිනෝෂා කමනි චන්ද්‍රානි ඉරේෂා නයනි දෙල්ප චිත්‍රවත් එකතු කරගන්නෝ. ඊට පස්සේ අයිබෝවන් චාමි වාට කියලා ආසිරි සම්පත් එඩේර මුල් ඔයා මැසේජ් එකක් කියලා තියනවා. මොකද මේ කියන්නේ කියලා බලමුද. හම රැලි වැටෙලා අත්පා වැවුලනකොට නුඹ මේ ලෝකෙට දීපු දහසක් දේවල් කරපු කැපකිරීම කාටවත් මතක නැහැ. දරුවන්ටත් නුඹව මහා වරක් කරදරයක් වෙන දවසක් එනවා. මිනිස්සෙක් ජීවිතේ කේතනීයම හරිය තියෙන්නේ තමන්ගේ මුළු හයියම අනුන් වෙනුවෙන් දෙය කරලා අවසානයේ තමන්ගේම අයත් කෑම පිඟානක් ආදරණීය වචනයක් යදින්න වෙන තැනදී. ඒක හරි ලස්සනයි වගේම සංවේදී. ඒක හැම නොවෙන්නේ ඉතින් නේද? තමන්ට පුළුවන් කාලේ තමන්ගේ ජීවිතේ කලමනාකරණය කරන්න ඉගෙන ගන්න. මොන වුණත් ඉතින් නේ අපි මූණ දෙන්න එපේ. දරුවන්ව ගුණ යහපත්කමට හදන්න. එතකොට මං හිතන්නේ ඔය ගැටලුව අවම කරගන්න පුළුවන්. මටත් දුක හිතුණා. දෙකයි විනාඩි 43යි.

ඇඟිතින් එච්චර කිව්වකේ මතක තියාගන්න. හරිද? හස දෙකයි විනාඩි 52යි වෙලාව. රහස කියන්න කලින් සිය පාරක් හිතන්න. මොකද්ද මේ කියන්නේ කියලා බලමු ශහම්. ඒක අහන කෙනා සමහර විට ලවුඩ් ස්පීකර් එකක් වෙන්න පුළුවන්. ඊට තපන් ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහරු හොඳට අහගෙන ඉඳලා ස්පීකර් වෙනවා. සමහරු ඔයාගේ ට්‍රූ ස්ටෝරි එක එඩිට් කරලා මසාලා දාලා ස්ක්‍රිප්ට් එකක් ලියලා ඩ්‍රාමා එකක් හදනවා. ඉතින් හිත විවෘත කරන්න කලින් මිනිස්සුන් ස්කෑන් කරන්න කියලා තමයි ෂහම් මේ මැසේජ් එකේ කියලා තියෙන සහතික ඇත්ත. නියමයි. ඒක නිසා ඔයා හැමෝටම කියවන්න ඕනේ දේවල් නොකියයි. ලේසියෙන් පහසුවෙන්නේ නේද? මාත් ඉන්නවා කියලා තියෙනවා ගාන්ධි සෙල්වා ඔයා කොහෙන්ද කියලා නැත. සුබ දවසක් ෂාමි. සුබ දවසක්. ලස්සන සින්දුකට අපිවත් එකතු කරගන්න පොහොර බාව වියානා ක්‍රියේෂන් එකේ බොස්සෙන්නව තිලක් කුමාර, සුසන්ත, සුරේෂ් රුක්මන්, අංජලි, හෂීම්, කවිදු බණ්ඩාර, කුරුවිට ෂෝරූම් එකෙන් අයේෂ් රන්තිකවත්, අවිස්සාවෙල ෂෝරූම් එකෙන් උදේෂාත් එකතු කරගන්න කියලා තියෙනවා. ඕකලන් ෂෝරූම්ස් එකන තුනක් තියෙනවා කියලා කියාගන්නේ උමනාව තිබුණේ. හරි, ඉතින් මං කිව්වා. ඊට පස්සේ මේ ඉන්නේ කවුද කියලා බලමු. මේ මොකද්ද මේ? කවුද? සපුන්. මේ මොකද්ද මේ තියෙන්නේ? පැහැදිලිව නේද? සබදාසක් ශාවියක් අපි වැඩ කරන ගමන් ඔයව අහනවා. හස්බන්ඩ් ඉන්නවා බුද්ධික, බබාලා තුන් දෙනාවත් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. බෙන්තර කුෂි, හයි, thank you message එකක් කියවුවද? ශාමි දවස් දෙකකින් ඔයාලට message එකක් දාන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා ප්‍රියා බණ්ඩාරගමින්. මොකද උනේ පහුගිය දවස් දෙකේ? ඔබතුගේ වෙලා ඉන්න ඉපැ message එක කියවන්න කලින් චුට්ටක් ඉන්න. හස්බන්ඩ් ඉන්නවා තුෂාර, දෝනි, නෙතුවත් එකතු කරගන්න. ඊට පස්සේ නෝරට යන්න වෙන්නේ. ජේවිසෙන්ව, ෆරීඩා, දීප්ති සිල්වා, ශුරින් ඩයස්, නිරෝ, ගයාන සිල්වා, චන්ද්‍රානි මාරසිංහ, රොසට් ගමගේව එකතු කරගෙන සින්දුව කන්න දෙන්නද? එපා එපා, නිකන් ඉන්න කියලා කියන්න නෑ මේ සින්දුව. ප්ලේ වෙනවනේ අනේ, ඒක නිසා හඬ වෙනවනේ.

0: සම්වරය.
1: කුඹුරු වැඩත් එක්ක මට වෙලාවක් හදාගන්න අමාරුයි. හෙට අපේ ආයට වතුර හරවනවලු. හෙටවත් කුඹුරු වැඩ පටන් ගන්න ඕනේ. ඔයාට පුළුවන් නේ? මං ත්‍රිවිල්ලා කතා කරලා දෙන්න.
2: අනේ මේ මට නම් ඕවා තේරෙන්නේ නැහැ. ඉතින් ඔය පුතෙක් ඉන්නේ, ගිහින් කියන්නකෝ.
1: කියන්නේ ඉතින් ඌ ගෙදර ඉන්න ඉපැ.
2: දැන් මම මේ හැමතිස්සෙම ගෙදර ඉන්න හින්දානේ හැමදේම මට පවරන්නේ. මාත් යනවා යන්න බෝඩිමක් හොයාගෙන.
0: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
3: මේ මිනිස්සුත් එක්ක නම් විසුමක් වෙන්නේ නැහැ සාලි. අනේ මන්දා. මට තේරෙන්නේ නැහැ අපි අපේ ළමයට වැරද්දක් කරන්න කියලා.
4: නංගේ! මදු නංගේ!
5: මොකෝ?
4: නන්දර ගෙදර නැහැ නේද?
5: නැහැයි.
4: මේ මුළු ගම පොලිසිය මට කරලා. දන්නේ නැද්දටි? මම යන්න. හදිසියේවත් ආවච්චියට ගෙදර ඉන්න එපා කියලා.
0: සති අග රාත්‍රී 9:00 ITN බලන්න සම්වරය.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: මද්‍රව්‍ය භාවිතකර රියපදවන රියදුරන් හඳුනා ගැනීමේ ජංගම පරීක්ෂාවක් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් අද ක්‍රියාත්මක කළා. ඒ කුලියාපිටියේ ප්‍රධාන බස් නැවතුම්පළ අංගණයේ කේන්ද්‍ර කර ගනිමින්. එහිදී රියදුරන් සහ කොන්දොස්තරවරුන් 170 දෙනෙකු පරීක්ෂා කර තිබෙනවා. පෞද්ගලික බස් අතර රියදුරන් 3 දෙනෙකු සහ කොස්නොස්තරවරුන් 4 දෙනෙකු මද්‍රව්‍ය භාවිත කර ඇති බවට සැකපිට අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉරානයට එරෙහි යුද්ධය පිළිගත නොහැකි බව අමෙරිකා ජාතිකයන් බහුතරයක් විශ්වාස කරන්නේ ඇයි මත විමසමකින් හෙළිව තිබෙනවා. දි ඉකොනොමික් මගින් සිදු කළ සමීක්ෂණයකින් හෙළිව තිබෙන්නේ අමෙරිකා ජාතිකයන්ගෙන් 57% යුද්ධයට එක්ක නොවන බවයි. යුද්ධය නිවැරදි බව සඳහන් කර ඇත්තේ සමීක්ෂණ ලකුවන්ගෙන් 27%ක් පමණයි. යුද්ධය තවත් වසරක් හෝ ඊට වැඩි කාලයක් පැවතිය හැකි බව 46% පිරිසක් සඳහන් කර තිබෙනවා. ලක්න මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ඕනම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි.

හවස තුනයි වෙනාඩී හතරයි මෙහෝනා මං ඉන්නවනේ මේ පැයත් ඒකයි කියන්නේ නෝනෝනේ

0: හැදීමත් කලාවෙන්න
1: ඔන්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: චංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුණා
1: ඔන්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය හවස තුනයි විනාඩි 10යි වෙලාව FM 93.5 හරි 93.7 හරි මේ වෙලාව වහගෙන ඉන්නේ ලක්හඬ all time beats with Charmy Charmy කියන්නේ මං බෙන්දේ හතයි විද්දයි තුනයි 93.5 93.4 මැසේජ් එක කෙව්වද බලමුලා මෙතන ඉන්නවද කියලා නවසීලන්තේ ඉඳන් අද චාමි ගෑන් ළමයාගේ ලස්සන කටහඬහන් ඉන්නවා කියලා ඩොලීප් සමරසිංහ මට මැසේජ් එකක් කියලා තියෙනවා. උෂ්ණත්වය අංශක 12 කියලා තියෙනවා. අහන්නත් සන්තෝසයි. මට 16ට ඉන්න තමාරුයි. කවරි ආදරෙන් එකතු කරගන්න. Thank you message එකට. චාමි කොහොමද අපි ගෙදරට වෙලා අලක් කඩහගෙන ඉන්නවා ස්කූල් නිවාඩුවේ කියලා තියෙනවා. මම බලව කොහෙද කියලා. ඩුබයි වල. චරිත රත්නායක වයිෆ් ඉන්නවා නිසංසල රත්නායක දවල දෙන ගයත්මි රත්නායක සිහලේ රත්නායක වගේම නංගේ ශාමලේ රත්නායක දෙහල් ගොමුව රොක් සිටි අපරලකේ එයාලවත් එකතු කරගන්න. චාමියකි ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා ඔයා වහගෙන ඉන්නවා. නුවරින් ලිහන්ෂා තමයි මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. තාත්තවයි මලිලා දෙන්නවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න හැමදාම ඔයා වහනවා කියලා තියෙනවා. Thank you පුතේ. ඊට පස්සේ අපි නිෂුව මුණ ගැහෙනවා. නිෂු ඉන්නේ මැලේසියාවල. බලන්න කී දෙනෙක් විදේශගත වෙලා ඉඳලා මාව හනවද කියලා. කොලර් එකක් නෑඳුමෙ. ලස්සන දවසක් කියලා මැසේජ් එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එකට ලස්සනයි කිව්වට thank you නිෂු. ඔය ලස්සන පෝස්ට් එකක් අදත් එවලා තියෙනවා. බලමු මොකද කියන්නේ කියලා. හමු වීම බැඳීම් කියන්නේ తాවකාලික දෙයක්. බැඳීම් ඇති වෙනවා වගේම බිඳෙනවා. ඒක සාපේක්ෂයි. ඒ නිසා తాවකාලිකව හමු වෙන කෙනෙක් තමන්ගේ ජීවිතේම කරගන්න එපා. මොකද අපේ ජීවිතවලට එන අය එනවා වගේම යනවා. ඒක නට අපි ඕනෙවට වඩා ඇබ්බැහි වුණොත් වෙන්නේ ඔබට ඔබව නැති වෙන එක. එහෙම වුණොත් වෙන්නේ අපේ හින බොඳ වෙලා අපේ හිනාවත් මරාගෙන කඳුලට වේදනාවට දිනන්න අවස්ථාව දෙන එක වෙන්න පුළුවන්. ඒක නිසා අපේ වටිනාකමක් නොදැනෙන තැනක රැඳෙන එකත් මෝඩකමක්. තමන් තමන්ගේ වටිනාකම් තේරුම් අරන් එතනින් අයින් වෙන එක තමයි හොඳම. ඔබට ආදරය කෙනෙක් කවදාවත් ඔබව දාලා යන්නේ නැහැ. ඉතින් එහෙම අගයක් නැති කෙනෙක් ඔබ ළඟ ඔබ කොයිතරම් කැපකිරීම කරත් ඔහුට හෝ ඇයට දැනෙන එකකුත් නැහැ. ඔබ මැරුණත් ඔවුන්ට දැනෙන්නේ නැහැ. ඒක නිසා හොඳම දේ එතනින් අයින් වෙන එක. කාටවත් කරදරයක් වෙලා අපේ වටිනාකම් නැති කරගන්නේ මොකටද? කාලඟවත් පහයට පැහැගෙන දුවෙල්ලක් වෙන්න එපා. ඔබ ගොඩාක් වටින කෙනෙක් කියලා නිෂු මේ මැසේජ් එකෙන් අපිට කියන්නේ. ඒක ඇත්ත නේද? කවුරුවක්වත් නිසා ඔයා ඔයාගේ වටිනාකම් පහල හෙලා ගන්න එපා. හේතුව අම්මා තාත්තට විශේෂයෙන්ම කවුරු ඔයාගේ ජීවිතයට ඇවිල්ලා වටින්නේ නැව හොඳ කෙනෙක් නෙමේ කිව්වත් අම්මා තාත්තා නේද ඔයාත් කකුල් හද හද නේද? ඔයාව ආදරයෙන් බලාගත්තා. ඒක නිසා ඒ අය වෙනුවෙන් ඔයා ජීවිතේ දෙනන්න ඕනේ. මිනිස්සුන්ට සමහර තැන්වලදී වරදින. වරදීම් සිද්ධ නොවෙච්ච මනුස්සෙ මේ ලෝකේ නැහැ. එහෙනම් යා කිසිම දෙයකට උත්සාහයක් කරලත් නැහැ. ඒක නිසා වරදීම් සිද්ධ වෙද්දී ඒ වරදීම් හදාගෙන ඒව තේරුම් අරගෙන ඉස්සරහට යන එකයි කරන්න තියෙන්නේ. 3 වෙනිදි 14යි.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Hawas to nae vinade dahatai.
2: Mama nande maram relax.
3: ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: Live beat it mix winner.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: FM 93.5 FM 93.7 ලකනා රේඩියෝ ITN
3: හවස තුන පහ වෙලා විනාඩි 19යි වෙලාව 0.7 0.3 0.5 0.3 7 එවපු මේ මැසේජ් එක මං කියනවද නැද්ද කියලා මම කල්පනා කරේ. මොකෝ කියන්නේ ඖෂධ රැත්තිට. ඔව් මට එහෙම ආමන්ත්‍රණය කිරීම ගැන මම මගේ මොකද කියන්නේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. ප්‍රකාශයි කරන්නේ. ඔබ සෙසග්‍රහ කෙන එකතු කරගන්නවා නවගහ ඇලෙන් කොහොමද ඉතින් තැන්කියු. මතක් කරලා මැසේජ් එක එවුවනේ නේද? ඊට පස්සේ රසිකා ඔයා මැසේජ් එකක් එවලා තිනා නිටබුවෙන් මහත්තයා අශෝක දුව විහංගේ තාරුකා පුතා රුහුණ විශ්වවිද්‍යාලෙන් යාළුව ඉන්නවා ඉංජිනේරු පීටේ 27 වෙනි බැච් එකේ ඔක්කොමලම එකතු කරගන්න හරි. ඊට පස්සේ හායි කොහොමද පොකුණ විට සංජීවනේ ටික දවසකට පස්සේ වගේ මැසේජ් එකක් තියෙනවා. මහත්තයා තමින්ද පුතාලා දෙන්න සඳළු සහ රේෂ්මිත ඉන්නවා කියලා තියෙනවා. ඔක් කියනවා ශක්තිමත් වෙන්න නමුත් නපුරු නොවන්න කරුණාවන්තවන්න නමුත් දුර්බල නොවන්න නිර්භීතවන්න නමුත් හිරිහැර නොකරන්න අනතිමානී වන්න නමුත් නිවට නොවන්න අභිමානවත් වන්න නමුත් අහංකාර නොවන්න පටලේ කියලා හරි අමාරුවෙන් කිව්වේ. ඊට පස්සේ හේමන්ත ටෙක්ස්ටයිල් එකෙන් විමලසෙන් කලමනාකාර ඉන්ද්‍රජිත් අචන්ත එකතු කරගන්න කියලා තියෙනවා. යසරත්න සම්පත් කරුණරත්න ජේපී යසරත්න උමේෂ් කුමාර දයාබරන් ජනක ගේනා තිගාමිනි කුමාරී ශිමාලි ජනකි සජානි සන්ධ්‍යා කුෂානි ඔන්න එකතු කරගත්තා. ඊට පස්සේ නෙට්ටඹුවෙන් විහංගේ තාරුකා ගෙදර අයවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕන කියලා තේනවා. මොකද මේ කියන්නේ කියලා බලමු. ළඟ තියෙනකොට වටින්නේ නැති දේවල් නැති වුණාම දැනෙනවා වැඩි. ඒත් ඒ වටිනාකම දැනෙන්න ගන්නකොට අපි ගොඩාක් තැන්වල පරක්ක වැඩි. වෙන අය ළං වෙද්දී අපිව කොහොමත් මිස් වෙනවා. කාලෙත් එක හැම මිනිස්සයම හේතු නැතුවම අපෙන් ඈතට යනවා කියලා ඔයා පෝස්ට් එකක් කියවලා තියෙනවා. එකතු කරගන්න ඕන සින්දුවක් අහන්න. ඊට පස්සේ මේ මොකද්ද මගේ කියන්නේ තුෂාරේ හයි කොහොමද රංජිත් එක්ක ඔයාවත් අතරින් එකතු කරගන්න වඩුමඩුවේ සුදායියත් ඉන්නවා කියලා තියෙනවා. සසර ගනුදෙනු ඉවර වෙනකන් ඔබම විතරක් පතන්නම් කියලා තියෙනවා. සින්දුවිට කලින් අහන්න දුන්න මොකද මේ දෙන නෑන මස්සිනාලානේ ඒකට ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. ඒ අතරේ බොර්ලස්කමියේ ශම්මී අතිෂ් දෙන්න ඊට පහයලා දෙන්න කාලෙකට පස්සේ හගෙන යනවා කියලා තියෙන්නේ. සාහන බෙසී ඒගොල්ලෝ කාරි නෑ සඳ අදහන්න.

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
2: මෙමරි ලොස් කෝල්ද ඩොක්ටර් යාද සුන්නද
1: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තත්පය වෙඩ කරන්නේ අයියා මට
2: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දිනවානේ
3: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala tiyaganna
4: batta meesu batta meesu mane dam mane dam
5: even in driving chamit and charu

0: ರಾಜ್ಯ ಬ್ಯಾಂಕುಗಳ ಸುರಕ್ಷಿತ ಭಾವಿ ಇಹಲಮ ರಕವರ್ಣೆ ಸಮಗಿನ್ ಸ್ಥಾವರ ತೆಂಪದ ಸಂದಹ ಇಹಲಮ ಪೊಲಿಯ ಆರ್ ಡಿ ಬಿ ಬ್ಯಾಂಕ್ ಎನ್
1: ಎಫ್ ಎಂ 93.5 ಎಫ್ ಎಂ 93.7 ಲಾಖಾನ ರೇಡಿಯೋ ITN
2: ಹವಸ ತುನಾಯ ವೆನಾಟೆ ವೆಸೆ ಹತಾಯ ವೆಲಾವ මේ මැසේජස් ටික කියලා ඉවර කරන්න ඕනේ කියන පරම පිවිතුරු චේතනාවෙන් මං අයිමත් කතා කරන්න ආවා. අපි වත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අලව්වේ මේ මැසේජ් එක උපහාලි ඔයාකෙන්. තනියම නෙමෙයි ඉන්නේ නේද ඉන්නවා. පත්මිනී මිස් ඉන්නවා, උදේ කුමාරස, වසන්ත, සමන්, අතුල, නෙලන්තේ, සමිතා, ඉන්ද්‍රලතා දෙමුතුව එකතු කරගන්නවා කියලා තියන්නේ. චාම් අපි හැමදාම බලන් ඉන්නවා කියලා තියෙනවා. නොවරින් සංජීව මම බැලුව කවුද කියලා. අපිට ඉන්න සින්දුව කහන දෙල්හානේ වැල්ලවයින් එපු මැසේජ් එක. සුබදවසක් චාමි. අද මං වැඩ කරපු ඔෆිස් එකේ යාළුවෝ කට්ටියක් ඇවිල්ලා ඉන්නේ. කටිරත් එකම සින්දුවක් දෙන්න කියලා තියෙනවා. වේයන්ගුඩින් දීපා දුව චතෝ පුතා මදු මහත්තයා සුදත්තත් එකතු කරගන්න කියලා තියෙනවා. කියන්න සන්තෝසය එකේ පැදි තමයි මේ මැසේජ් කරලා තියෙන ටෙක්ස්ට් මැසේජ් එකක් විදිහට මම දැන් බලන්නේ. යාළුවෝ ටික තාම ඉන්නවද? ඒගොල්ලෝ ගිහිල්ලා දන්නේ නැහැ. කොහමර ඉන්නවනම් මම ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. හොඳ. ඊට පස්සේ අපි යනවා සේරුවාවිල පැත්තට. TDA සමරසිංහ අහගෙන ඉන්නේ කියලා ආතත් මැසේජ් එකේ කියලා තියෙනවා. ඊට පස්සේ දුමින්දා මොකද කියන්නේ? ඔයාවත් එකතු කරගන්න. අපිටත් සින්දුවක් ඕනේ. ධර්ණියක ඉඳලා සද්දට අපි තාගෙන ඉන්නේ. චිරන් අයියා, චමත් අයියා, අමර මල්ලිවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා ආකාශ් මල්ලියෝ තමයි මට මැසේජ් එකක් එවලා තියෙන්නේ. තැන්කියූ. සින්දුවක් අහන්න දෙන්නම් එහෙනම් ඉඩ කඩක් මම. මැසේජ් එක එවන්න ඕනේ නම් 0703 93 5 93 7 අපේ මැසේජ් නම්බර් 1.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0771711711
4: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
4: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි සයිබර් ජෙන්
6: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
1: සම අනුග්‍රහය
7: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
8: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ 2026 ජූලි මාස 27 වනදා පසු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක වැඩි විස්තර සඳහා 0112-774-424-0112-775-493 අමතන්න
0: හවස 3:41
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
10: ලකන්ඩ රේඩියෝ ITN
0: 3:41 වෙලාව මැසේජ් කියනක පොඩ්ඩක් පමා කරලා මට සිද්ධ වෙනවා ඩෙන්ගු ගැන පොඩ්ඩක් මතක් කරන්න කවුරු එක්කෙනෙක් දෙන්නේ කරි හැදෙයිනේ කියලා මට හිතෙනවා. ඒක නිසායි මම මේ කියන්නේ. දැන් ජූලි මාස 16 වෙනදා, ඒ කියන්නේ අද වෙනකොට මේ අවුරුද්දේ, ඒ කියන්නේ මේ මාස 6මාර තුල කියලා අපි හිතමුකෝ 7ක්ම නැහැ නේද? වාර්තා වෙලා තියෙන ඩෙන්ගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා ජාතික ඩෙන්ගු මර්ධන ඒකකය ප්‍රකාශ කරනවා. ඒ දවසේ පමණක් රෝගීන් 1,195 දෙනෙක් වර්තා වෙලා තියෙනවා. ජූලි පළවෙනිදා ඉඳලා දින 15ක් තුල පමණක් ඩෙන්ගු ආසාදිතයින් 17,051ක් හඳුනගෙන තියෙනවා. අය කියන්නද? 17,051ක් අඳුනගෙන තියෙන දවස් 15කට. ඩෙන්ගු ආසාදනය වීම නිසා මේ දක්වා පුද්ගලයන් 49 දෙනෙක් මිය ගිහිලා තියෙනවා. එකෙන් වැඩි පිරිසක් කාන්තාවන්. වැඩිම ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. ඒ පිරිස 38,160ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. දකුණු පළාතෙන් රෝගීන් 11,274ක්, සබරගමුව පළාතෙන් 6,073ක්, මධ්‍යම පළාතෙන් 6,026ක් වාර්තා වෙනවා. එතකොට දැන් මේක ඩෙන්ගු මදුරුවට කිව්වට ඩෙන්ගු මදුරුවට තේරෙන්නේ නෑනේ. ඒක නිසා මම ඔයාලට කියන්නේ. ඔයාලට තේරෙනවනේ අපි කියන එක නේ? ඒක නිසා ඔබ අවට පරිශ්‍රය පිරිසිදුව තියාගන්න. ඒ ගැන වග වෙන්න. උණ හැදිලා තියෙනවා නම් ඔය අත් බෙහෙත් කර කර ඉන්න එපා. දවස් දෙකක් ඇතුළත ඩෙන්ගු ඇන්ටිජන් පරීක්ෂාව කරගන්න. පැහැදිලි? සමහර අයට මේකණින් අහලා මේකණින් පිට කළ තමන්ට වැරදුනහම තමයි ඩෙන්ගු කියලා දැනගත්තාම තමයි පත්තු වෙන්නේ. එතකොට හතේ ගිනේ හටගත්තාට පළක් නොවේ. කලින් මේ අවධානම තේරුම් අරගෙන අවධානය යොමු කරලා ඔබ අවට පරිශ්‍රය පිරිසිදු කරගන්න. හරිද? නොකියුවයි කියලා කියන්න එපා. 3:43 අද මං සරෙන් කියන්න දේ අහන්න නැති අහලා.

හවස 3යි විනාඩි 47යි. ආව මං ආයමත් text messages ටික බලන්න මට ආයමද කියලා WhatsApp එකේ පැත්තට ගියානේ කලින්. මාතර චන්ද්‍රානේ බුද්ධියට සහ හදවතට ආමන්ත්‍රණය කරන මං හොඳයි කියලා තමයි කියලා තියෙන්නේ. Thank you Anna. චාමි මාවත සින්දුකට එකතු කරගන්න මත මහනුවර ගාමිණී සුබ දවසක් වේවා අපේ සුපිරි නිවේදිකාවට කියලා තියනවා. අසහ කටවහක් වේද දන්නේ ළඟදිම නැති වේද දන්නේ. අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න අලව ගලතරේන මහත්යා නන්දන පුතා ගානත් දුව මින්දෝටි දුව සශිඩි එකතු කරගන්න කියලා ගීතික තමයි මැසේජ් එක ගෙවලා තියෙන්නේ. ඊට පස්සේ මේ මැසේජ් එක කොහොමද කියවන්නේ? වසන්ත කුමාරී ගම්පොල හරණේ මං කිව්වා ඒ මැසේජ් එක ප්‍රශ්නාර්ථ තියෙනවා, තිත් තියෙනවා, කොමා තියෙනවා. ඒ අතරේ අහම්බෙන් වචන දෙක තුනක් තියෙන එක ටික මං ගලපලා කිව්වා. හරිද? සුබ සන්ධ්‍යාවක් ශාමෙ නංගේ. වරණින් ඉනෝකා උපාලි දුවස්සිතු පොඩි අයියා ඉන්ද්‍රාණි ඉන්නවා පුතා අපිනුවත් එකතු කරගන්න. ඊට පස්සේ තියෙන මැසේජ් එක බලමු. මටත් ලස්සන සිද්ධාක් ඕනේ චන්දි මහවත්ත පස්සාලෙන්. හයි කොහමද? ඊට පස්සේ තාම පාටිය තියෙනවා කියලා තියෙනවා. වයන්ගුණින් දීපායි මට රිප්ලයි එකක් දාලා තියෙනවා. මම චතුට කියන්න ඕනේද චතු නැති වෙලාවේ පාටි තියෙනවා කියලා කියන්න ඕනේද? මං යට කියන්න. ලස්සන සින්දුවකට එකතු කරගන්න අලව කොහලානේ ජයකලනි වගේ මැසේජ් එක. උපාලි චිත්‍රානි මාධව කසුන් ඒ පැත්තෙන් එකතු කරගන්න ඕනේ. සින්දුවකට අපිත් ඉන්නෝ වැල්ලවායේ මහින්ද එදිරිසිංහ තැන්ක් යූ. නිලමහරෙන් රෝහිණි ෆැෂන් එකේ බොස් රෝහිණි බටි චන්දි ගංගා දීපානි පුෂ්පා රෝසි අජා එයාවත් එකතු කරගන්න කියලා තියෙන හරි නේද මන් නම් ටික කිව්වා. ඉතින් වැරදුනත් ඉතින් සොරි මං කෙලවරයිනේ. සින්දු අහන්න දෙන්නද? බොරුවටනේ අහන්නේ. ඉතින් සින්දු අහන්න දීලා බොරුවට අහන සමහර වගේ මම.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN

හවස තුනයි විනාඩි 54යි වෙලාව. හයකේ මං කිරිබත් ගොඩට ගියම්. ඔය බත්තර වලට මොකද්ද නම? ඈ? ගියන් දෙලිප ඔයව එකතු කරගන්න. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අලවපුර අපරලක ගෑනු ළමයි ටික. දර්ශනි කුමාර්තුංග thank you message එකක් එව්වට. හැමදාම හැමෝටම සින්දු දෙන ආදරණීය චාමියක්ව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා message එකක් එවලා තිනවා thank you අනේ. ඊට පස්සේ අමිල ඔයාටත් සින්දුවක් අහන්න දෙන්නම්. සුබ සන්ධ්‍යාවක් වේවා ලක්කඩහන හැමෝටම. ගත විය කාල වේලා මේ මට තොරා නොදැනී ගෙවි ඇත තුනහමාරටත් වැඩි හෝරා චාමිතිරි සුබ සන්ධ්‍යාවක් වේවා. චමෝදි දුවවත්තාවා කියලා තියෙනවා විදුලිපුර ටැප්ලෝකෙන් චිත්‍රා කවිරාජ් අම්මෝ. මේ message එකට හතේ. ඊට පස්සේ කැගලේ දුමිද ලක්මල් චතුරිකා බෙහරාණි දුව සහෙලි නුමායා පුතා හිරුජ සස්විතු ලස්සන නම් ටිකක් තියෙනවා ඒතන. ඊට පස්සේ හයි චාමි ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කියලා කසුන් කොරියාවෙන් message එකක් කියලා තියෙනවා. අදත් ඉතින් අපි ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි ගොඩක් ආදරය කියලා ජය මම message එකක් දාලා දෙනවා. රංජි තරහා වෙලා. රංජි තරහා කරලා තියෙන තුෂාරි. තුෂාරි අනම්මනම් කියලා තරහා කරා. අපි දෙන්නව නේද රංජි අයියා. රංජි අයියා. හරි හරි හරි. හරියට පස්සේ මේ කවුද මේ? හයකි මාත් අත කලින් ගෙදර ආවා යන්න කලින් මාවත් එකතු කරගන්න කියලා තිනවා චතු මම මේ කියන්නේ හදවේ ඔයා නැති අත ගෙදර පාට නැස්ති කරනවා එතන තැවලුව හැන වර්ඩික හරි ගෙහෙලන්නද මං ආයි එන්නේ හා කවද්ද හෙටානේ හෙට දවල් එකට එතකම් පරිස්සමට එන්න මම චාමිකා මොනෝජිලි සුබ දවසක්

0: ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: 나의 다시마 바하 아누투나의 다시마 하타 라칸데 라디오 ITN 세베 스리랑키아 한데
1: 빌라바 사우사 하드라이

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: තේගම්මාන පන්සියක් පිහිටවන රජයේ වැඩපිළිවෙල යටතේ රත්නපුර දිස්ත්‍රික් වැඩසටහන නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. නවක්‍රමවේදී ඔස්සේ වගා කටයුතු සිදු කිරීම සහ කර්මාන්ත පවත්වාගෙන යාම පිළිබඳවයි එහිදී දැනුවත් කර තිබෙන්නේ. තේගම්මාන පිහිටවීම පොහොර සහනාධාරයෙන් ලබා දීම ඇතුළු කරුණු පිළිබඳවද ගොවීන්ට හඳුන්වා දීම එහිදී සිදුව තිබෙනවා. අමරිකාව ඉරානයේ සිවිල් ස්ථානවලට පහර දෙන බවට කරන තර්ජනවලට එරෙහිව ඉරාන බලධාරීන් ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ ක්‍රියාත්මක කළහොත් කලාපයේ සියුරු යටතල පහසුකම්වලට පහර දී විනාශ කරන බවයි ඉරානය පවසන්නේ. ලබන සතිය තුළ සාකච්ඡාවලට නොබැමිණි හොත් යටතල පහසුකම්වලට පහර දෙන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා. ලකන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Even in driving, Chamit and Charu.

ඔබෙන් සමහ ්‍යාරයවිතින් ගෙන් අපි අහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රී වීකෙටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකකැ හතයි හසේ හත්තනමයයි පන්සේ.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: හතරයි විනාඩි 13යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක අපි එකතු වෙන වෙලාව ටිකක් වෙලා ගියා.
1: හා
0: එච්චර හිතන්න එපා.
1: ඔයාමට සුබ සන්ධ්‍යාවක් කියන්නේ නැද්ද?
0: සුබ සන්ධ්‍යාවක්.
1: සුබ සන්ධ්‍යාවක්.
0: Good evening.
1: Good evening.
0: අද තුන අපි ඇවිල්ලා ඉන්නේ ඉවිනින් ඩ්‍රයිව් එක. හවස 6:00 වෙනකන් ලස්සන සින්දු ගොඩක් අරගෙන කතා කරන්න, මැසේජ් කරන්න, සින්දු අහන්න, ඕපදූපයක් තියෙනවා නම් අපිට කියන්න.
1: ඕකේ.
0: එහෙම කියන්නේ අර අපි අතන මේ අහගෙන ඉන්නවා.
1: හහ.
0: ඒ වගේ ඕපදූප අපි බලාපොරොත්තු
1: වෙන්නේ. මේ අනිත්
0: අර අතන කඩේ අපිව අහගෙන ඉන්නවා.
1: හහ.
0: ඕපදූපයන්.
1: ඔව්.
0: වෙන තැනක තියෙන එකක් අපිට කියනවා.
1: මේ බස් එකේ අපිව අහගෙන ඉන්නවා.
0: අර බස් එකේ ඔයාලා අහගෙන ඉන්න හොඳේ.
1: හරි.
0: කියලා කියනවා.
1: ඒව හොඳ වැඩ.
0: ඒව හොඳ ඕපදූප. ඒ වගේ ඕපදූප වලට අපි කැමති.
1: ඔව්.
0: ඔයාලට දැක්කොත් එහෙම තරක්, අහුනොත් ඒ වගේ තරක්.
1: හරි.
0: කතා කරලා කියනවා නුගොයකට පැත්තේම.
1: හහ.
0: පාරට බෆර්ස් දාලා.
1: ඕකේ.
0: يعني වාහනවල හැප්පෙන නෙමෙයි පාරට කිව්වේ. පාර පැත්තට ඇහෙන්න, පාර යන මිනිස්සුන්ට
1: ඇහෙන්න.
0: ඒ වගේ දාලා තියෙන ෂොප් තියෙනවා. අපි ඉතින් එයාලට අපේ
1: සැලියුට් එක.
0: සැලියුට් එක. රෙස්පෙක්ට් බ්‍රෝ.
1: තව ටිකක් වැඩි කරගෙන හම්.
0: තව පොඩක් වැඩි කරගන්න. පොඩ මහරගම පැත්තේ තියෙනවා.
1: ඕකේ.
0: අපි ওই දිගටම අහන.
1: දැනනේ ගල පැත්ත.
0: අපි ඔය පාරට දාපු තැන් තියෙනවා. ඒ කියන්නේ පාරට ඇහෙන්න දාලා තියෙනවා.
1: ඔව්.
0: ඊට පස්සේ තව දැරණී ගල කෑගල්ල.
1: හ්ම්. දැරණී ගල සද්දෙට මහනවා.
0: සද්දෙට මහනවා. කෑගල්ල සද්දෙට මහනවා.
1: රයිට්.
0: ඒ වගේ තව කොහෙද මට ඊයේ
1: සිටියමම කියන්නක මම පොඩ්ඩක් නිකන් ඉන්න.
0: තව කොහෙද මට අද උදේ තුසිතයි ගෝ අපේ.
1: හහ.
0: ඒත් මේ කොහෙ හරි මේ ළඟපාතක මේ මල්ලි මේ මාර විදියට ඔයාලා අහන්න.
1: අනේ පිටියද?
0: පන්නේ පිටිය පැත්තේ මම හිතන්නේ. මාර විදියට අහනවනේ මල්ලි මේ පාරට දාලානේ ඔයාව.
1: හරි.
0: පාරට දාලා
1: කියලා. නෑ නෑ
0: මේ පාරට වැටිලා නෑ මහත්තයෝ.
1: එන්න නෙවෙයි යන්නේ.
0: රේඩියෝ එක පාර යනට ඇයටත් ඇහෙන්න දාලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් යාමෝට අපේ ඉතින් මෙව්වා එක. නේ?
1: අද පිරිමි.
0: අද පිරිමි මෙව්වා එක.
1: දිගටම අහගෙන යා.
0: දිගටම අහගෙන ඉන්න. ඒ අතර මේ විශේෂයෙන්ම ඔයාලගේ ප්‍රදේශයේ තහන තැන් තියෙනවා නම් අපිට කියන්න.
1: එතකොට
0: අපි ඔයාලා ගැනත් මේ වගේ
1: කියනවා.
0: අද පිරිමි මෙව්වා එකකින් කියලා දානවා.
1: ඔයාලගේ සපෝට් එකක් නැහැ නේ අපිට. ඒ නිසා අපි දන්නේ
0: නැහැ. අපි දන්නේ නැහැ. ඒ නිසා කියන්න ලැජ්ජ වෙන්න එපා.
1: ඒකනේ.
0: අංගගෙන ඉන්න එපා මේ වගේ දේවල්.
1: ඔකර බරක් වැඩි ළමයෝ.
0: එලිම කියලා දාන්න. පස්සේ දුක් වෙන්න වෙනව නැත්තම්.
1: හරි.
0: හරි 4 විනාඩි 16 වෙලාව අපේ නම්බර් එක මතක් කරන්න ඕන මැසේජ් කරන්න තියෙනවා.
1: WhatsApp එකට මැසේජ් එකක් දාන්න පුළුවන් කිව්ව විදිහටම කට්ටියක් එකතු කරගෙන මේ පැත්තට එනවාට පුළුවන් කම තියෙනවාද? 0703 93 5 93 7 0703 93 5 93 7 ආට පුළුවන් කම තියෙනවා මේ පැත්තට WhatsApp මැසේජ් එකක් එවන්න. අයියෝ මේ පෝස්ට් එක?
0: මම කියන්න හැදුවේ.
1: හා ඔයා කියන්නේ අනික මම දන්නෝ.
0: පැන්න ඩෝංගල්. රයිට් අපේ පෝස්ට් එක තියෙනවා යන්න ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට ගියාට පස්සේ page එක follow කරන්න, like කරන්න, share කරන්න ගොඩක් දේවල් තියෙනවා බලන්න එකට ගියාට පස්සේ. වගේම අපේ පෝස්ට් එකට comment කරන්න.
1: ඒ පැත්තෙන් කට්ටියක් එකතු කරගන්න ආට බලුවා.

0: Lakhanda Radio ITN.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: I'm going to live a new green life.
4: Rajya Bank Surakshita Bhavaya Ihalama Rakabarane Samagin Stavara Tanpatu Sandaha Ihalama Poliya RDB Bankwin
5: Mayavi Obagiya Dama Munavi Andure

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: මසක් පුරා ජාතියක් විශ්වාසයට බොල්ලොතරයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5
2: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උළුවේ කූඩු හදලා බිත්තරක් දානවා මේ සිදුවන හැමදේම දේශපාලනිකයි ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති අපි ගැනම කතා කරමු සර්ච් සයිඩ් ලයිට්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 සමාජික විෂණය
4: කෝල් ඩ්‍රයිව් එකට
3: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්

0: අවස 4යි විනාඩි 28යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපි මතක් කරන්න ගොඩක් අය ඉන්නවා විශේෂයෙන්ම දැන් අපි වගාබිමක් කරන කෙනෙක් නම් ඔයා
1: හරි
0: ඒ වගාබිමට ඕන කරන පොර ටික වතුර ටික ඒ කියන දේවල් ටික අනිවාර්යෙන් සැපෙන්නේ නැත්නම් හරි විදියට වගාවක් හරියට කරගන්න බෑනේ ඒ නිසා විශේෂයෙන්ම වතුර ටික තියෙන්න ඕන මොන දේ නැතත් ඉතින් අපිට මිනිස් ජීවත් වෙන්න වතුර ටිකෙන් හරි පුළුවන් නේ දවස් අඩක් අල්ලගෙන ඉන්න
1: ඒ
0: වගේ ගහක් හැදෙන්නත් ඕනනේ ඒ වතුර ටික හරියට සපය ගන්න විදුලි බිල්ලට තිත තියලා ඩීප් ටෙක් වෝටර් පම්ප් එකත් එක්ක ඔන්න දැන් පුළුවන්කම තියෙනවා
1: ඩීප් ටෙක් ආයතන ඉතින් සුවිශේෂීව මිලාඩු කිරීම එක තමයි ඔන ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක අපේ ගොයම හතර දෙන සූදානම්ෙන් ඉන්නේ ඉතින් ඒකෙන් ඔයාලට පුළුවන් අස්සන සරු කරගන්න පිරවැය අඩු කරගන්න ඔන්න දැම්ම ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා 0711 711 1 කියන නම්බරකට කෝල් කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ අස්වැන්න සරු කරගන්න පිරවැය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න
0: එවගේම තමයි වගාව ඒ විදිහට ඔයාගේ කරගන්න වගේ අනිත් පැත්තෙන් ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් සහල් නිෂ්පාදනයේ ආශ්‍රිතව දැන් ඩොමා හඳුන්වා දෙන මැෂින්ස් ගණනාවක් තියෙනවා ඒ වයින් ඔයාගේ බිස්නස් එක දියුණු කරගන්න තම ඉස්සරහට යන වේගය සෑහෙන වේගවත් කරගන්න පුළුවන්. දැනට යන්නේ පැයට කිලෝමීටර් 20ක වේගයකින්.
1: ඕකේ.
0: වාගේ විශ්වාස එක. හා
1: හා.
0: වාඩ පුළුවන් මේක සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 80ක වගේ ස්පීඩ් කරන්න පුළුවන්. හා
1: හා.
0: හරිද? ඒ නිසා වාඩ පුළුවන් ඩෝව මැෂින්ස් අරගෙන වාගේ විශ්වාස එක වැඩේ ගොඩ දාගන්න. දැන් ව්‍යාපාර ගණනාවක් වෙනුවෙන් ඕන කරන මැෂින්ස් තියෙනවා යාළ ළඟ.
1: සහල් ආශිත විතින් විතරක් නෙවෙයි. ඔන්න දැන් පොල්තෙල් හිඳින මොකක් හරි ව්‍යාපාරයක් කරන්න ඔයා හිතාගෙන ඉඳවා නම් ඔන්න ඒ වෙනුවෙන් පොල්තෙල් හිඳින යන්ත්‍ර වගේම ඇඹරුම් ආශිත ව්‍යාපාරයක් කරනවා නම් ඇඹරුම් ආශිත සම්බන්ධ කරගන්න
0: මම කෙනෙක්ගෙන් අහුවදින් ඔයා ජොබ් එකක් කරන්නේ මොකටද කියලා.
1: හා
0: හා. ඒක නාගෙන කොහොමද මචං නැතුව ජීවත් වෙන්නේ?
1: ඔව්. සල්ලි හොයාගන්නේ කොහොමද?
0: ජීවත් වෙන්නේ කොහොමද?
1: රයිට්.
0: එතකොට ඒක නා ජොබ් එකක් කරන්නේ ජීවත්
1: වෙන්නේ.
0: සමහරු ජොබ් එකෙන් ජීවත් වෙනවා.
1: කියන්නේ
0: ජොබ් එකක් කරන්නේ ජීවත් වෙන්න.
1: ඔව්.
0: ඊළඟට ඒක අනිත් පැත්තට බලුවාම ජීවත් වෙන්නේ ජොබ් එක කරන්න.
1: හා
0: හා. නේද?
1: හරිද? ඔව්. රයිට්.
0: එහෙම නේද ගැලපෙන්නේ කියන්නේ ජොබ් එකකින් අහුවාම යා කියන්නේ
1: හරි
0: ජීවත් වෙන ඉතින් ජොබ් එකක් කරන්න එහෙම කියලා කියන්නේ එතකොට ජොබ් එක කරන්නේ
1: ජීවත් වෙන්න ජොබ් එකක් කරන්න
0: ජීවත් වෙන්නේ අපි බලන් ගියාම ජොබ් එක කරන්න නේද
1: එව් ඉතින් ඒක අතකින් හරි
0: මොකටද කියලා හිතන ඊට පස්සේ
1: මේ ජීවිතලාද
0: කාටවත් කම්පුරන්න
1: ජීවිතලාද මොකටද කියලා හිතන්නේ
0: ජීවිතලා මොකටද ජොබ් කරන්නේ ජීවිතලාද
1: එව් ඉතින් නැතුව බෑනේ ඉතින්
0: එහෙම කියලා හිතනවා නේද
1: හැබැයි
0: ඉතින් මෙහෙමයි ඉතින් කොමාර ඉතින් මේ ලෝකෙට ආව නම් මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න ඕන නම් සල්ලි කියන එකක් ඇවිල්ලා තියෙනවානේ. මේකනේ අහලා තියෙන්නේ සල්ලි මැව්වේ කවුද දෙවියනේ කියලා තියෙනවා. ඒක නිසා ඉතින් කොහමාර ඉතින් සල්ලි හොයාගන්න එපා.
1: ඔව්.
0: අන්තිමට බැලුවාම ඇත්තටම අපි ජීවත් වෙන්නේ ජොබ් කරන්න.
1: හා.
0: හා. ඕක තමයි කතාව.
1: අර මොකද්ද දෙවෙනි අඩි කිව්වේ?
0: ඔයාගේ ජොබ් එකක් කරන්න මොකටද කියලා අහුවම?
1: හා.
0: ජීවත් වෙන්නේ මචං.
1: හරි.
0: ජීවත් වෙන්නේ ජොබ් එකක් කරන්න.
1: හා
0: හා. ඊට පස්සේ ඒක අනිත් පැත්තට ගලපුවාම හා
1: හා.
0: එතකොට ජීවත් වෙන්නේ මොකටද?
1: ජොබ් එක කරා.
0: ජොබ් එක කරා.
1: ඒක හරි. බලුවා.
0: බලුවා අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන ජොබ් කරන්න.
1: ජොබ් කරන්න. හැමෝම ජොබ් කරනවා.
0: ඔව් අර විය සිදුරෙන් කන ගැස් බෑව විය සිදුරෙන් එළිය බලනවා වගේ මනුෂ්‍ය ආත්මයක් ලැබලා. අනේ අපි මේ ඇවිල්ලා තියෙන ජොබ් කරන්නනේ. කියලා අපිට ලාගෙන ඉදනවා කල්පනා කරලා.
1: ලාව කරන්නේ මේක හැම වෙලේම හිතනවා.
0: ඔව්. කවන්න නැහැ ඉතින් අපි ඉතින් ආපේගේ ජොබ් එක කරමු දැන්. වෙන මොනවා කරන්නද?
1: යනකම් හරි අල්ලංගිමු.
0: අල්ලංගිමු කොහොම හරි වෙන කරන්න දෙයක් නැහැ.
1: රයිට්
0: ඉතින් ඒ වගේම තමයි අනිත් පැත්තට තව කතාවක් තියෙනවා ඒකටම.
1: මොකද? කන්න. ජීවත් වෙන්නේ කන්න ජීවත්
0: වෙනවා. ඔයා කන්නේ මොකටද? ජීවත් වෙන්න මට. එතකොට ජීවත් වෙන්න මොකටද?
1: කන්න. ඒක මම දන්නවා.
0: නෑ ඒක වෙන එකක් තියෙනවා. ජොබ් එකට තරම් සමීප කරන්න බෑ.
1: ඇයි?
0: ජීවත් වෙන්න මොකටද කියලා අහුවාම ජීවත්වෙන්න ඉතින් කාරණා ගොඩක් තියෙනවා. කන්නම නෙමෙයි.
1: හරි හරි. ඉතින් අර කතාවට කියන්නේ එහෙම.
0: ඔව්. කන එක හරියට ගන්න. ඒකට ගන්න විශේෂ නිෂ්පාදන.
1: ඔව්.
0: කිව්වද හරියටම ඒක?
1: විශේෂ
0: නිෂ්පාදන ගන්න.
1: මට ඇහුණා පොඩ්ඩක් ඉතින්.
0: රයිට්. හැමුණෝ ඉතින් වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන්. මොකද රසකාරක වර්ණකාරක ඔය දේවල් නැතුව કૃතිම දේවල් නැතුව.
1: නැත්නම් ජොබ් එක කරගන්න වෙන්නේ.
0: ඔව්. ඔයාලට ජොබ් එක කරන්න වෙන්නේ හරියට කැමති ගම්බුන්නේ නැත්තම්. මොකද ඔයාවිල්ලා තියෙන්නේ ජොබ් එක කරන්න.
1: ඔව්. ඒ නිසා හරියට කාලා බීලා වෙලාවට කාලා බීලා බෙහෙත් එක හැම්බීලා
0: හරියට කාලා බීලා බෙහෙත් එක බීලා ඉන්න ඕන. වස විස නැතුව කනවා නම් විජේ නිෂ්පාදන තමයි.
1: ඔය දන්නව ඉතින් විජේ කියලා කිව්වහම විජ නිවහනෙන් ලැබෙන්නේ තත්වෙන් වගේම ගුණාත්මක බවෙන් ප්‍රමිතියෙන් උසස් නියම නිෂ්පාදන. ඒ නිසා ඔයාට නම බලලම විජ නිෂ්පාදන මෙලදී ගන්න කියලා කියන්නේ කැමතික රසට ගුණට හදාගන්න ඔයාලගම දින වෙනසලෙන් සුපිරි වෙනසලෙන් මෙලදී ගන්න ඕනේ. කුළුබඩු නිෂ්පාදන ඇතුළු සීලමු නිෂ්පාදන අපේ රසේ රටේ සැමට බෙදලා විජය නමින්.
0: ඒ වගේම වාසනාවත් ගෙදර අරන් යන්න වාසනාව අරගෙන යනවනම් මතක තියාගන්න නම මොකද්ද? ගොවිසත ලොතරැයියක් අරගන්න. ලොතරැයි ගුඩුවට ගියාට පස්සේ ගොවිසත තෝරලා ගන්න. එතකොට ඔයාලගේ වාසනාව ඔයාගේ පැත්තෙන් ලැබෙනවා වගේම රටේ වාසනාවටත් ඒක ලොකු පිටිවහලක් වෙන්න පුළුවන්.
1: රුපියල් 40ක් වියදම් කරන එකකින් ඔයාට පුළුවන් කව දින කෝටි 6කින් ලැබෙන සුපිරි තෑගක් එක්ක සතිය දින 7ම දිනුම් මදිද ගොවිසත ලොතරැයි ජයග්‍රහකෙක් ලක්ෂපතිය කෝටිපතියෙක් වෙන්න. ඔයා ජයග්‍රහකෙක් කරන ගමන් ඔයාට පුළුවන්කම ලැබෙනවා ඔන්න ගොවි ජනතාවටත් ඒකෙන් සෙතක් සලසන්න.
0: 4:34 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

0: Marcello Trenne.
1: හැම මේකම රේසිකතුවාති ඔයා ෆුල් චිල්ලකෙ බයිකෙ වයි නේද ගමන
2: කලබල වෙන්න එපා මගේ බයිකෙගේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියට් රෝඩි සුවර්ස්
3: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: මුදලාලි
2: අනෝනා
4: මට පරිප්පු 500යි ලී කිලෝ එකයි අකිලිස් කුඩු ග්‍රැන්ඩිසියකුත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
5: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ
4: අයි නෙවත ඔබට ආමඩ මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
2: විජේ දාන්න ඔක්කොටම
4: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
6: හොඳ වෙලාවට ඔයා හරි නැත්තම් අපි තහු වෙනවා
7: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
8: 4:40 වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
9: මම නම් දැන් මාරම රිලැක්ස්
10: ඕනම
11: සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
12: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව තැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගදන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
8: පටස්කාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය ගනු දෙනුවයි රත්තරන් පල්ලිය ගුරුගේ රන් අය අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: රටට වග කියන රේඩියෝ
1: හවස 4:51යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
5: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
6: සම අනුග්‍රහය.
7: 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ේම. මහජන සම්පත රටටම සම්පත.
8: ලකාණ්ඩ රේඩියෝ ITN
9: කෝල් ඩ්‍රයිව් එකට
8: ලකාණ්ඩ ඊවෙනින් ඩ්‍රයිව්.

0: හතර විනාඩි 53 වෙලාව අපි හැමෝටම ඉන්නවා යාළුවෙක්.
1: හා හා.
0: අපිට සෞඛ්‍ය සම්බන්ධ උපදෙස් දෙන සෑහෙන්න. උපදෙස් දෙන.
1: ඕකේ.
0: කන. මචං ඔයා දවසට පීවර 10000ක් කැවිදින්න.
1: Right.
0: කොලෙස්ටරෝල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ කොලෙස්ටරෝල් කන්ට්‍රෝල් කරන්න නම් පියවර 10000ක් ඇවිදින්න ඕන.
1: හැබැයි
0: ඒක ඇවිදින්නත් ඕන එක දිගට.
1: ඕකේ.
0: ඔයාල මේ දවස් 30ම රේ මේ රස්ති අදු ගහන ඒවා එකතු කරලා පියවර 10000යි කියලා හරියන්නේ
1: නැහැ.
0: ඔයා ඇවිදින්න ඕන පියවර 10000 නම් ඒක
1: එක දිගට.
0: එක දිගට ඇවිදින්න ඕන. විනාඩි 20ක් ඇවිදින්න ඕන මචං. මේ ඔය කැලරි දහනේ වෙන්න නම් ඒ විනාඩි 40ක්වත් ඇවිදින්න ඕන. එහෙම කියලා ඔය උපදෙස් දෙන අය ඉන්නවා.
1: යාළුවෝ
0: ඉන්නවා. ඔය එක එක සම්බන්ධ ඒ කියන්නේ ඕන දෙයක් සම්බන්ධ සෞඛ්‍ය උපදෙස් ගන්න පුළුවන්. එහෙම යාළුවෙක් අපි හැමෝටම ඉන්නවා. දැන්සේ මොනාද සුගර් සම්බන්ධ කිව්වේ ඒකත් එහෙමයි. ගන්න ඕන
1: නෑ ඔහොම හරියන්නේ.
0: ඔහොම හරියන්නේ.
1: ඕකේ. ඔක මෙහෙමයි වෙන්න ඕනේ.
0: එහෙම කියලා කියනවා.
1: හා. ඒක දවස් ගියාම ඔක්කොම දන්නවා.
0: ඔව් මට එහෙම යාළුවෙක් හිටියා.
1: හා හා.
0: පොර එක දවසක් මේ දැන් කන්නේ සෑහෙන අඩුවෙන්.
1: ඕකේ.
0: එතකොට ඒ ලිමිට්ස් විදිහට තමයි ඔක්කොම හැමදේම කරන්නේ.
1: බත් කෝපියයි වෑන්ජන් ගොඩයි.
0: ඔව් ඒ විදිහට තමයි කරන්නේ.
1: හා හා හා.
0: ඔක්කොම කරනවා. පහුගිය දවසේ මේ පොර හොස්පිටල් එකේ හිටියා.
1: කරලා වැඩි වෙලාද?
0: ඔව්. ඒ කියන්නේ මේ ඩයට් කළා වැඩි වෙලා. පොර හොස්පිටල් අරන් ගිහිල්ලා මට කෝල් කරා මේ මචං මම සෑහෙන්න ඩයට් කරා මේ අන්තිමට ඩොක්ටර් බලලා මේ
1: කරන්ද දැම්මට පස්සේ තමයි
0: හොස්පිටල් කරන්ද දාලා හොස්පිටල් ආවට පස්සේ ඩොක්ටර් කිව්වා ඔයා සෑහෙන්න වැඩියෙන් අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ඔය මේ දේවල් කරන්න ගිහිල්ලා ඒකයි වාට මෙහෙම වෙලා
1: තියෙන්නේ. ඕව ලිමිට් නේ ඕවට.
0: ඒක නිසා හැම දෙයක්ම නේද ගානකට තියෙන්න
1: ඕනේ.
0: සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා කියලා.
1: ඔව්.
0: මේ මේ අල්වතුරු ගුරක්වත් නොබී ඉඳලා
1: හරියන්නේ නැහැ.
0: එහෙම එහෙම පරිස්සම් වෙන්න ගොහම ඕව ගිහිල්ලා පරිස්සම් වෙන්න. එහෙම නෑ. එහෙම එකක් නෑ.
1: හරි.
0: හැම දෙයක්ම සාමාන්‍යයෙන් අර කියන්නේ අපි නිකන් නේද?
1: අපි බලන්නේ තින් දෙගුණයක් තෙගුණයක් වැඩියෙන් පොඩක් කරන්නනේ හැම එකම.
0: බයයි බය වුණාම. ඒ බය වුණාම ඩක් ගාලා. කියන්නේ ඕන හැටි කාලා බීලා ඉඳල ඉවරයලා.
1: ඔව්.
0: ලෙඩක් කියලා ලෙඩක් කිව්ව හැටි මොකක් හරි පොඩක් කිව්ව ගමන්
1: හරි.
0: බය වෙනවා.
1: එකපාරට ඔක්කොම නවත්තනවා.
0: ඔක්කොම දේවල් ටික එක සැරේ නවත්තනවා. එතකොට ඉතින් ආර වගේ තමයි.
1: එහෙම හොඳ නැහැ. ටික ටික නවත්තන්න ඕනේ.
0: ඔව් ටික ටික මේ කන්ට්‍රෝල් කරගෙන යන්න ඕනේ.
1: ඔව්.
0: රිපෝට් අරගෙන බලලා.
1: හා හා.
0: කොහොමද මගේ තත්ත්වය කියලා ඩොක්ටර් කෙනෙක් හම්බෙලා කතා කරලා.
1: කොහෙද පඬිතකම වැඩි ඉන්නේ?
0: එහෙම යන්න ඕනේ. මේක එහෙම නෙමෙයි. මේ වාඩ මේ කොලෙස්ටරෝල් තියෙනවා 250ට කිව්ව හැටි.
1: හරි.
0: අම්මෝ ඉතින් ඔක්කොම කන්ට්‍රෝල්.
1: අද මට උයන්න එපා මම කන්නේ.
0: කොම කරන්න ගිහලා අන්තිමට ලෙඩේ යන්නේ වෙන පැත්තකින්. දැන් ඒ වගේ තමයි අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි සංදිවේදනාවන් කියන එක. මේක ලොකුවටම තියෙන ප්‍රශ්නයක්. දැන් ඉස්සරහ නම් අපිට වයසක උදවියට කියලා මේක කැටගරිකයි කරලා තිබුණා.
1: හැබැයි
0: දැන් එහෙම නැහැ. දැන් ඕනම කෙනෙක්ට තියෙනවා සාමාන්‍යයෙන් අවුරුදු 18 ඉඳලා වගේ සංදිවේදනා කියන එක තියෙනවා. මේක ගොඩදා ගන්න එක හැම කෙනෙක්ටම ලොකු ප්‍රශ්නයක් කියලා තිබුණා. හැබැයි ඔතුෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් එක දැන් ඒකට සාර්ථක විසඳුමක් ඇවිල්ලා තියෙනවා කියන එක සායනිකව තහවුරු කරලා තියෙනවා.
1: ඉතින් ඔතුෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ විශේෂ ගුණාංග සහිත රෝග ලක්ෂණ වලට වගේම ඔයාගේ වේදනාවේ මූලික හේතුවට ප්‍රතිකාර කරන සීඩ්සී අස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරලා තියෙනවා. දෙපාර්තමේන්තුව සහතික කළ තියෙන නිෂ්පාදනයක්. ඉතින් වයස අවුරුදු 18ට වැඩි ඕනම සංදිවේදනාවකට දීර්ඝකාලීන සුවයක් වට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය ගන්න කොහෙන් හරි ගන්න බාම් එකක් තෙල් එකක් වගේ නෙවෙයි. ඉක්මන් සහනය වගේම අර දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඔතුෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් රුපියල් 1920කට වගේ වට ගන්න පුළුවන්කම තියෙනවා දෙවෙනි පුරාම ෆාමසිස් වලින් සුපිරි වෙනසල් වලින්.
0: ඒ වගේම තමයි ඔයාගේ මොන හරි හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් ට්‍රීට්මන්ට් එකක් කරගන්න ගිහිල්ලා අපිට මොන හරි බෙහෙත් ටිකක් ගන්න ඔපරේෂන් එකක් කරන්න වෙච්ච වෙලාවට සල්ලි හදිසියක් මුදල් හදිසියක් වුණා වෙනවා කියන එක අපිට කියලා කවුරුවත් වෙන්නේ නැහනේ. ඔපරේෂන් එකක් කරන්න වෙනවා කියන එක
1: එකපාරට
0: හදිසිය කරන්න වෙන දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට මුදල් හදිසියකදී ඔයාගේ තියෙන රත්‍රන් බඩුව කොහේ හරි උකස් කරලා අපි සල්ලි ටිකක් ගන්නනේ බලන්නේ. අන්නේ වෙලාවට යන්න ඕන හොඳම තැනක් තමයි පල්ලිගුරුගේ රන් අය සේවාව කියන්නේ. මොකද එතෙන්ට ගියාට පස්සේ අපි හිතුවටත් වැඩිය මුදලක් සමහර වෙලාවට අපේ රන් භාණ්ඩය සඳහා ලැබෙනවා. ඒ වගේම මේක අපිට එපා. මේක ඔයාලා බේර ගන්න කියන තැනින්දන් තමයි යාලා ඒක බාර ගන්න. මේක අපිට ඕනේ නැහැ. ඔයා අපි මේක සින්න කරගන්න අපි ගාව තියාගන්න නෙවෙයි.
1: ඔයා හිමීට බේර ගන්න.
0: ඔයා මේක බේර ගන්න. අපි කැමතියි ඔයාට මුදලක් දීලා මේ රන් භාණ්ඩයත් කාලයක් යද්දී ටික කාලයකදී ඔයාට බේර ගන්න පුළුවන් විදිහට තමයි plan එක හදලා තියෙන්නේ කියලා යාලා තාම සද්භාවයෙන් කියනවා. ඒ නිසා තමයි මාස 14ක් වගේ කාලයක් දෙන්නේ මේක බේර ගන්න. ඉතින් මේ වගේ සහන පහසුකම් එක්ක පල්ලියගුරුගේ රන් අය සේවාව එක්ක ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා දැන්.
1: රන් පවුමට උපරිම මුදල දෙන්නේ තින් පල්ලියගුරුගේ රන් අය සේවාව සතිය දින 7ම විවෘත වෙලා තියෙනවා වගේම ඔන දැන් ශාඛා 24ක් තියෙනවා දිවයින පුරාම 40 වසරක විශ්වාසයත් එක්ක ඔයාගේ රන් භාණ්ඩය ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් බාර දෙන්න ඒකට අවශ්‍ය කරන උපරිම මුදල ගන්න ඔයාට පුළුවන්කම තියෙනවා පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වුණොත් එහෙම වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔයාට පල්ලියගුරුගේ රන් අය සේවාව ඔයාට සම්බන්ධ කරගන්න ඕන නම් කතා කරන්නත් අවස්ථාව තියෙනවා 0111 250 97 76 කෝල් එකක් දෙන්න.
0: 1480 පොලියනේ ශාඛා තියෙනවා
1: 24ක්
0: තියෙනවා. ඕන තැනකින් පහසු තැනකින් ගනුදෙනු කරන්න පුළුවන්කම තියෙනවා. විජේ නිෂ්පාදන අපේ කැම වේල රස ගන්වන නිෂ්පාදන පෙළ ඔබට හඳුන්වා දෙනවා. 30 වසරක විශ්වාසයත් එක්ක තමයි මේ නිෂ්පාදන පෙළ ඔබට හඳුන්වා දෙන්නේ. ඉතින් කැම වේල රස ගන්ව ගන්න වස විසින් තොරව කතබා ගැනීමේ ද්‍රව්‍ය මේ හැම දෙයකින්ම තොරව ස්වභාවික රසය රැකෙන විදියට විජේ නිෂ්පාදන ඔබ අතට පත් වෙනවා කියන එක අමතක කරන්න එපා. සුබ සන්ධ්‍යාවක්. හැන්දෑවේ 5:00 වෙලාව.

0: හවස පහයි විනාඩි 10යි වෙලාව ඉබිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව දැන් චාරෝ මේ පහුගිය දවස් ටිකේම අපිට මේ ගුවන් යානා සම්බන්ධව එක එක ප්‍රවෘත්ති අහන්න ලැබුණා පහුගිය දවසේ එක යානයක් ගොඩ බස්සල තිබුණ හදිසියෙම කුරුල්ලෙක් වැදෙන්න ගිහිල්ලා අනතුරක් වෙන්න ගිහිල්ලා
1: ඊට
0: පස්සේ ඊයේ දවසේ මේ තවනතුරක් වෙන්න ගිහිල්ලා වළක්වගෙන තිබුණා රත්මලානින් ගුවන් ගත කරපු පුහුණු ගුවන් යානයක් සරුංගලයක නූලක් පැටලෙන්න ගිහිල්ලා මේ වගේ කරදරයක් වෙන්න ගිහිල්ලා කුමාරි හදිසි ගොඩ බෑමක් කරලා තිබුණා පුහුණු ගුවන් යානයක් ඉතින් මේ වගේ මේ දේවල් අපිට අහන්න ලැබුණා ඊයේ පෙරේද මේ ගුවන් යානා සම්බන්ධව දැන් ඔයාට හිතෙන්නේ නැද්ද දැන් මේ ලොකු යානයක් මේක මේ පුංචි කුරුල්ලෙක් වැදුනට මේක එහෙම වෙනවද එහෙම කියලා විශේෂ ලෝහයකින් හදලා තියෙන්නේ වීදුරු ශක්තිමත් එහෙම කියලා හිතනවනේ නේද
1: පුංචි කුරුල්ලෙක්ට සරුංගලයකට පුළුවන්ද මේ වගේ දෙයක් කරන්න
0: අනතුරක් ලොකුවට කරන්න පුළුවන්ද කියලා නේද
1: පොඩි ප්‍රශ්නාර්ථයක්
0: තියෙනවා අපිට හැබැයි මේ මේක විශේෂයෙන්ම දැන් ඔය ගුවන් යානා සම්බන්ධව නැත්නම් ගුවන් ගමන් සම්බන්ධව යන් සොයා බලන අය ඒ වගේම මේ ගැන උනන්දු වෙන අය දන්න කතාවක් මේක අපි මේ සමහර වෙලාවට අපි මේක හිතන එක මේ මෝඩ අදහසක් කියලා යාලා
1: හිතනවා
0: මේක මෙහෙමයි වෙන්නේ ගොඩක් වෙලාවට අර මේ එන්ජි මේ අර කැරකෙන ෆෑන්ස් තියෙනවනේ මේව ඇතුළට එහෙම කුරුල්ලෙක් පොඩි කුරුල්ලෙක් උනත් ගියෝතින් ඒක විශාල හානියක් වෙන්න පුළුවන් කියලා කියනවා මොකද එන්ජි මේ ඇතුළේ ඉතා වේගෙන් කැරකෙන ෆෑන් නේ තියෙන්නේ මේවා ෆෑන්ස් වලට මේ අනතුරක් වෙන්න පුළුවන්
1: එක පාට වැදුනහම
0: ඔව් මේක ගැටුණාට පස්සේ අර බ්ලේඩ්ස් කැඩී ගිහිල්ලා ඊට පස්සේ මේක මේ එක එන්ජිමක් උනත් නවතින්න උනත් හැකියාව තියෙනවා කියලා කියනවා ඒ වගේ තමයි එන්ජිමේ ක්‍රියාකාරීත්වයට සම්පූර්ණයෙන්ම ඇන හිටින්න මේක ඉවහල් වෙන්න පුළුවන් තව හේතුවක් තමයි ගිනි ගැනීමකට ලක්ුණෝ
1: තියෙන්නේ
0: ඉතින් ඒ කියන කාරණා ප්‍රධාන වශයෙන් තියෙනවා අනිත් එක මේ දැන් ගුවන් ගත උනාට පස්සේ යානයක් මේක ගමන් කරන වේගයත් එක්ක උංචි සතෙක් වුණත් ලොකු ඝර්ෂණයක් සිද්ධ වෙනවනේ වේගෙන් වදිනවනේ ඒකත් එක්ක සමහර අයට ගුවන් යානයේ වීදුරු කැඩලා යන්න පුළුවන් තියෙනවා කියලා කියනවා. ඉතින් සාමාන්‍යයෙන් උදාහරණයක් ඉදිරියට ගත්තොත් සාමාන්‍ය පැයට කිලෝමීටර් 300ක වගේ වේගෙන් ගුවන් යානයක් ගමන් කරනකොට කිලෝග්‍රෑම් කීපයක කුරුල්ලෙක් වැදුනත් ඒක ටොන් ගානක බරක් වගේ දැනෙනවා කියලා තමයි කියන්නේ. ඒ නිසා තමයි මේක බරපතල තත්ත්වයක් විදිහට සලකන්නේ.
1: ඒ කියන්නේ අර දෙපැත්තේ තියෙන ෆෑන් වලට වැදෙන්න ඕනේ නැහැ.
0: ඔව්. නෙමුකුටේ තියෙන වීදුරුවට වැදුනත් සමහර වෙලාවට ඒකෙන් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒකෙන් පියාපත් වැදිලා ඊට පස්සේ මේ වීදුරුව කැඩෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවන් වලදී සහ මේ විශේෂයෙන්ම දැන් ගුවන් යානය ගුවන් ගත වුණාට පස්සේ තියෙන උසත් එක්ක ඒ වායු පීඩනයත් එක්ක මේ දේවල් එක්ක සමබරතාවය ගිලිහ යන්න පුළුවන් මේ වගේ අනතුරක් සිදු වුණාට පස්සේ. තටුවල නැත්තම් අර දෙපස තියෙන දේවල් වල වැදුනට පස්සේ. මෙන්න මේ කියන කාරණා නිසා තමයි ඔය කුරුල්ලෙක් දැක්කත් යානයක් බය වෙලා උදාහරණ අතීතෙන් තියෙන නිසා වඩාත් පරිස්සම් වෙන්න නියමෝ දැන් වග බලා ගන්නවා කියලා තමයි කියන්නේ. ඔව් දැන් ගුවන් යානයේ මේ පියාපත් වල කුරුල්ලෙක් වැදුනොත් යානයේ සම්බර්තාවය අර ගිලිහෙනවා කියලා කිව්වනේ. ඉතින් මේවා විශේෂම නිෂ්පාදනය කරලා තියෙන්නේ. හැබැයි දැන් මේ කාරණා සලකා බලලා අනතුරු වෙච්ච දේවල් සලකා බලලා ගුවන් යානා නිෂ්පාදනය කරන අය මේවට ඔරොත්තු දෙන

0: නිර්මාණය කරන්න බලනවා කොහොම වුණත් විශේෂයෙන්ම දැන් එක එන්ජිමකට කුරුල්ලෙක් ඇතුළු වෙලා මේ ෆෑන්ස් කඩලා ගියෝතින් අනිත් එන්ජිමෙන් කොමාරි යානය ගොඩබස්ස ගන්න පුළුවන් මට්ටමට නියමුවන් දැන් පුහුණු වෙලා තියෙනවා පුහුණු කරලා තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ වගේ පහසුකම් සලසලා තියෙනවා.
1: ඒකත් ලොකු රිස්ක් එකක් නේ තින් බලවහම.
0: ඒ වුණත් 2009 අවුරුද්දේ මේකට හොඳ උදාහරණයක් තියෙන නිසා විශේෂයෙන්ම මේ කුරුල්ලු රෑනක් එකවර වැඳීම නිසා යානයක ලොකු අනතුරක් වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තේරුම් අරගෙන සහ මේ කියන දේවල් වල උදාහරණ අත්දැකීම් තියෙන නිසා තමයි ඒ වගේ දේවල් වලට ටක් ගාලා නියමුවන් ක්‍රියාත්මක වෙන්නේ. අනතුරක් වළක්වා ගන්න දුගුවනේ තියෙන්නේ යානේ ටක් ගාලා මේ අයින් කළා නවත්තන්න බෑනේ. කොහොමාරි ඒකට තියෙන ස්පෑවිල් එක තමයි අනිත් පැත්තේ එන්ජිමෙන් කොහොමාරි ගොඩ බස්ස ගන්න එක. ඉතින් ඒ නිසා තමයි මේ ඔය අනතුරු වළක්ව ගන්න බලාගෙන තමයි විශේෂයෙන්ම මේ වගේ පුංචි දෙයකදිත් අපි හිතන්නේ දුනාට යානයක් ගොඩ බස්සන්න තීරණය කරන්නේ. ඉතින් මම මේ පහුගිය දවස්වල වෙච්ච සිදුවීම් මේක විශේෂයෙන්ම සරුංගල් නූලක් පැටලෙන්න ගිහිල්ලා වෙච්ච දේත්
1: දැන් ඉස්සරහට සරුංගල් කාලෙත්
0: එනවනේ. ඒවත් එක්ක මේ පොඩක් හොයලා බැලුවේ මොකද්ද මේ කතාව කියලා. ඉතින් ඔන්න ඕකයි කතන්දරේ. අවස පහේ විනාඩි 16 වෙනව කවුද ඉන්නේ සිද්ධාක් ගන්න මැසේජ් කරලා අපිට මතක් කරන්න බැරුණා ගොඩක් වෙලාව කියලා.
1: පවන් ඔයාව එකතු කරගන්න මේ වෙලාවේ. ඔයාලා මෙහෙ hina වෙද්දි අපි හොරණ ඉඳන් hina වෙනවා කියලා හොරණින් පසුදු අපිට මැසේජ් එකක් දාලා තිනවා.
0: hina වෙන්න නේ ලේ පිරිසිදුනා කියලා නේද?
1: ඉතින් ඊට පස්සේ අපිට එකතු කරගන්න කියලා තියෙනවා. සෙනීෂ ෆැෂන් එකේ කට්ටිය මේ වෙලාව අපි වහගෙන ඉන්නවා කියලා තිනවා. බොස්සාලිය, පූර්ණිමා, නිලන්තේ, වාසනාවත් එකතු කරගන්න කියලා තියෙනවා. හයි කොහොමද චාරු චමිත් කියලා තිනවා. සද්දටම අපි වහගෙන ඉන්නේ චමින්ද තලින් සින්දු කරගත්තු කරගන්න කියලා තියෙනවා. SNS ටෙක්ස්ටයිල් එකේ වැඩ කරන යාළුව සෙට් එක වගේම ඉන්දික, එතකොට සුජිත්, ශාමිකා, දුව මල්ෂී, පුතා මල්ෂාන් මේ හැමෝමත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. එදෙකම සුබ සන්ධ්‍යාවක් ලකනන හැමෝටම අපි පළස්සෙන් සින්දු කරගත්තු කරගන්න කියලා. අශෝක පුතා, අමිත් පුතා, චමෝදි එතකොට අපි දෙන්නවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. චිත්‍ර කවිරාජ් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔවත් එකතු කරගන්නවා.
0: එබැකෙම නවෝද්‍ය මැසේජ් කළා තියෙන සින්දුවකට එකතු කරගන්න කියලා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා මේ වෙලාවේ දෙල්ගොඩ ඉඳලා තමයි මැසේජ් කරන්නේ. එබැකෙම කුරුවිටින් ශානක, සම්පත්, අනුරුද්ධ ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා. එබැකෙම ඉන්දික මැසේජ් කරනවා ගම්පහින් සින්දුවක් අහන එකතු කරගන්න ප්‍රෝග්‍රෑම් එක අහගෙන අපිත් වැඩ කියලා තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ. හවස 5 විනාඩි 17යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. අපේ පෝස්ට් එකට කමෙන්ට් කරාද?
1: නෑ නේද?
0: ආනෑනියට තම කමෙන්ට් එකක් දැම්මේ.
1: එහෙනම් යන්න අපේ ලක්කන ඔෆිෂියල් Facebook page එකට.
0: ගිහලා අපේ post එකට කමෙන්ට් එකක් දාන්න, post එක share කරන්න නේද?
1: මේ පැත්තට message එකකුත් දාන්න.
0: අපේ නම් එකත් මතක් කරමු.
1: 0703 93 5 93 7ට. ඔයාගේ WhatsApp message එක මේ පැත්තට එවන්න.

ලකන්ඩ රේඩියෝ ITN දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374 ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න

0: ඇහෙදෝර ගගේ තල නහි නහදමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: දොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: හවස 5:26 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව ඩීප් ටෙක් වඩ පම්ප් එකක් වහගයේ වගා බිමට ඕන කරන වතුර ටික අරගන්න ඕන කියලා හිතනවා
1: නම්
0: අරගෙන තියාගන්න. මොකද දැන් ආයෙමත් ටිකක් වැස්ස අඩු වෙලා තියෙනවා. පැවුම වැඩි වෙනකොට වැස්ස අඩු වෙනකොට වතුර ටික අහසෙන් ලැබෙන්නේ නැති වෙනකොට වතුර ටික හොයාගන්න වෙනවා. ඉතින් ඒ වතුර ටික පම්ප් කරගන්න ගියාට පස්සේ ලයිට් බිලට සෑහෙන්න වියදමක් තරන්න වෙනවා නම්
1: ඔයාට
0: වැඩක් නැහැ. වැඩේ කරගන්න බෑ.
1: ඒ
0: නිසා තමයි අපි කියන්නේ ඩීප් ටෙක් වඩ පම්ප් එකක් අරගෙන තියාගන්න කියලා.
1: ගොවි මහත්තුනි, හොඳ අස්වැන්න සරු කරගෙන පිරවේ අඩු කරගෙන ඔයාට තියෙන හොඳම විසඳුම තමයි ඩීප් ටෙක් සෝලාර් වෝටර් පම්ප් එකකට මාරු වෙන එක. ඒකෙන් ඔයාට පුළුවන්කම තියෙනවාගේ අස්වැන්න සරු කරගන්න. ඉතින් ඩීප් ටෙක් ආයතනයේ විතරක් නෙවෙයි සුවිශේෂී මිලාඩු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලාර් වෝටර් පම්ප් එක අපේ ගොවි මහතුන් වෙනුවෙන්ම දෙන්න සූදානම්ින් ඉන්නේ. ඒ නිසා දැන් දැම්ම වටපිට බලන්න නැතුව රස්සය අදුවක් වෙන්නේ නැතුව ඔයාට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන ඔයාගේ ප්‍රශ්න ටික විසඳ ගන්න. 0711 711 1 කියන නම්බරකට කතා කරලා දැන්ම ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: සමහර අය මස්කරියක් හැදුවට මාළුකරියක් එහෙම හැදුවට උයන්න දන්න කියලා පොරොටෝක්ස් දීලා සමහර වෙලාවට වේව වතුර වගේ මස් හොද්ද මොන හරි පාන් කෑල්ලක් පොඟවගෙන කනකොට ඒක මේ වැඩක් නැහැ. ඉතින් කිසිම
1: ගතියක්
0: නැහැ. ඒක මස් කෑව නෙමෙයි හදපු එකගේ මස් කන්න හිතෙනවා.
1: එහෙම වැඩක්
0: නැහැ. එතකොට ඒක නිසා මස් කරේ එකක් මාළු කරේ එකක් හදනකොට
1: ඒකට
0: දාන්න විජේ මස්කාරි 3-5
1: ආලු
0: කාරි 3-5 ගෙදර ගෙනිහිලා තියාගන්න.
1: මේක
0: පොඩ්ඩක් දැම්මට පස්සේ
1: හම්ත චෝ මේති
0: හොඳ රසක් අනිවාර්යයෙන්ම වාගේ ඒකට හදාගන්නකොට කැමේකට ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඒ
0: නිසා තමයි අපි කියන්නේ මේ නිෂ්පාදන වසවිසෙන් තොරව අපේ රටේ කුළුබඩුව ආශ්‍රය කරගෙන නිෂ්පාදනය කරන දේවල් නිසා බයක් සැකක් නැතුව ගන්න පුළුවන් කියලා.
1: අපේ රසේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන අපි අද දෙන්නේ 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා කැමතික රස කරගන්නවත් විජය කුළුබඩු එකතු කරගන්න. ඒ විතරක් නෙවෙයි විජය කුළුබඩු වලින් එහාට ගිහිල්ලා දැන් විජය නිවහනින් ඔයාලට නිෂ්පාදන රසක් හඳුනලා දීලා තිනවා. ඔයාලට පුළුවන්කම තියෙනවා ළඟම වෙළඳසැලෙන් සුපිරි වෙළඳසැලෙන් විජය නිෂ්පාදන වෙරදී ගන්න. එහෙම මිලදී ගන්නකොට ඔයා මතක තියාගන්න අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය ලාංඡනය තියෙනවද කියලා බලලම ඒ නිෂ්පාදන මිලදී ගන්න.
0: මගේ යාළුවෙක් කියලා.
1: ඕකේ.
0: මෙයා මේ සාමාන්‍යයෙන් අර කිසි දෙයක් ගණන් ගන්න බය නැහැ.
1: හරි
0: වීරයෝ වගේ ඉන්නේ. ඕන දෙයක් කියවට ඕන දෙයකට ඕන ප්‍රශ්නයකට ඕගේ මට ප්‍රශ්නයක් නැහැ. කොහොමවත්ද?
1: ඒ
0: වගේ කතා කරන
1: ඩෝන්ට් කෙයා.
0: කියන්නේ ඕන දෙයකට හරි හයිය මිනිස්සු. කිසි දෙයකට බය නැහැ.
1: හොඳයි නේ.
0: එහෙම මිනිස්සෙක්.
1: ඕකේ.
0: ඊට පස්සේ මේ තව යාළුවෙක් එක්ක ගිහිල්ලා දිනව ගමනක්.
1: හරිද?
0: යනකොට මේ දැන් ගිහිල්ලා තියෙන්නේ පොඩක් පොඩි
1: හරි අපිට තේරෙනවා
0: පොඩි එකක් දාලා ගිහින්
1: තියෙනවා
0: දෙන්නත් එක්ක. ගිහිල්ලා ගෙදර එන ගමන් එන්න පාර තියෙන්නේ සෝම්පිට පිටිනියක් මැද්දෙන්. හරිද? සෝම්පිටිනියක් මැද්දෙන් එන්නේ කියන්නේ ඒ ආසන්නේ පාර
1: තියෙන්නේ.
0: එනකොට වෙනදට නම් මම අනිත් යාළුවා උතන රෑ මහ රෑ එනවා නම් ටිකක් බයයි. මොකද උතන එක එක සිදුවීම් වෙනවා කියලා. පාර වෙන පාරකින් අර මේන් එන්නේ.
1: දැන්
0: මේ යාළුවා වීරයනේ.
1: ඔව්. ඕව ගණන් ගන්න එපා කියන කෙනානේ.
0: ඕව ගණන් ගන්න එපා. ඔව් බය නැහැ කියලා ඇවිල්ලා.
1: ඊට පස්සේ මාත් එක්ක එන්නකෝ යන්න.
0: ඔව්. එන ගමන් මෑන් අහලා තියනවා මචං මේ ඔයා හොල්මන් වලට බයද? පිස්සුද මොන? හොල්මන් ඉස්සු කතා කරන්නේ වා.
1: හොල්මන් කියලා දෙයක් නැහැ.
0: හොල්මන් කියලා දෙයක් නැහැ. අපි තමයි ඉන්න හොල්මන්.
1: අපිට බය වෙන්න ඕනේ.
0: අපිට බය නැත්තම් මිනිස්සු
1: අය
0: හොල්මන් වලට අපි බය වෙන්න ඕනේ නැහැ.
1: ඕකේ.
0: කියලා වගේ ටොක්ස් දිදී ඇවිල්ලා.
1: අනිත් එක ඉතින් බයත් නැහැ නේ. ඉතින් එයා කොහොමද ඉතින්?
0: ඔව් බය නැහැ නේ. ඡන්දියනේ.
1: රයිට්.
0: එහෙම ඇවිල්ලා ඉතින්. කොහොමද දැන් ඒ වෙන සෝන් පිට්ටනිය හරින් එනවලු.
1: පොට
0: එක සැරේටම මේ පොඩක් නැවතිල්ල නැවතුණාලු.
1: වාහනේ?
0: නෑ නෑ. කියන්නේ පයින් ඇවිල්ලා තියෙන. පයින් ඇවිල්ලා පොඩ්ඩක් නැවතුණාලු.
1: හරි.
0: අනිත් යාළුවා.
1: ඔබ
0: බය නැහැ කියන එක කියලා නේ අනිත් කෙනා.
1: හා
0: හා. අවුල මම පොඩි සද්දයක් ආව නේද කියලා. දැන් හිතේ ගැස්මෙන් එන්නේ.
1: රයිට්.
0: හිතේ ගැස්මෙන් එනකොට පොඩි සද්දයක් ආවත්
1: අර යා ලොකුවට කිව්වට එයා බයයි නේ.
0: ඔව්. පොඩි සද්දයක් ආවත් ගැස්සෙනවා.
1: හා.
0: අපිව ගොඩක් වෙලාවට කෙසෙල් ගස් ඈත පේනකොට
1: රයිට්.
0: හඳ තියෙන දවසක යන්නකෝ බලන්න කෙසෙල් ගහක් ඈත තියෙනකොට
1: බයිහිතනානේ
0: හඳ තියෙන වෙලාවට කෙසෙල් අතු අර වැනෙන විදියට මිනිස්සෙක් ඉන්න වගේ පේන වෙලාවක් තියෙනවා සමහර වෙලාවට ඔය ලයිට් කණු වල ගියපු ලොකු වැල් තියෙනවා
1: හා
0: ඔවා මේ මේ
1: භූතය
0: භූතය වගේ පේන්නේ හරිද ඒවා ගේකතු වෙලා එකතු වෙලා මේ මේ බලන්නක වෙලාවද එහෙම පේන වෙලාවල් තියෙනවා
1: මට පේන්නේ ඔහොම දැකලා තියෙනවා
0: මම දැකලා තියෙනවා හරිද ඊට පස්සේ මේ අර බය නැ කියන යාළුවනේ අනිත් යාළුවා මම පොඩි සද්දයක් ආවා කියලා කිව්වා පොඩ්ඩක් නැවතිලා නෙමෙයි ගණන් ගන්න ඒවා පිස්සු යන් කියලා කිව්වා
1: ඔයා වගේ
0: හරිද ඊට පස්සේ එක සැරේදම හා පායින්
1: මොකද
0: බෙල්ල මිරිකන වගේ මහා සද්දයක් ඇහුණා
1: මිනිස්සෙක්ගේ
0: ඔව් දැන් මෙතන මේ පාරෙන් යනකොට දැන් සොහොන් පිටේ නියලංගි යන්නේ
1: ඕකේ
0: මහා සද්දයක් ඇහුණා ආයින් කෑ ගහනවා
1: හරි
0: එක සැරේටම මේ දැන් අර බය නැ කියන
1: කෙනා
0: කෙනා එක්ක හිටියේ අර බයින් යන යාළුවා අනේ මසං කෑ ගහ මහා සද්දයක් ඇහුණ නේද කියලා කෑ ගහලා කිව්වා
1: ඒත් ගණන් ගත්තේ නැද්ද
0: නෑ ගණන් ගත්තා සද්දයක් ඇහුණ නේද කියලා ඇහුවට පස්සේ
1: හරි
0: ඒතර වැඩි යා බය නෑ කියලා පෙන්නන්න බෑ පිස්සුද මොන මොන සද්දයක්ද පිස්සුද
1: එහෙම හිතන්න දෙන්නේ
0: ආ මරලා තෝණියක් ඇහුනේ පිස්සුද මොන සද්දයක් එහෙම කියලා කිව්වා ඊරස්සේ මේ සද්දයක් ඇහුනේ නෑ පිස්සුද මොන සද්දයක් මුකු සද්දයක් ඇහුනේ
1: හා
0: ආ හරි වචා යන මගේ බෙල්ල අතාරින්නකෝ පොර බය වෙලා බදාගෙන ඉඳලා තියෙන්නේ ඒත් කියනවා මම බය නැහැ
1: කියලා. බය නැහැ බය නැහැ. අපි බය අඳුරන්නේ නැහැ.
0: බය අඳුරන්නේවත් නැහැ වගේ හිටියට. මචං බෙල්ල අතාරින්න පොඩ්ඩක් එනවා. සද්දයක් ඇහුන්නේ නැහනේ. කවන්න එන පොඩ බෙල්ල අතාරිනවා. බදාගෙන පොර. හවස 5 විනාඩි 33 වෙලාව. අපිටත් හම්බෙනවා යගේ වීලය.
1: ඒ වගේ යාළුව අපිටත් නිතර නිතර හම්බෙනවා. මෙන්ෂන් කරන් යා.
0: මෙන්ෂන් කරන් යා. කමෙන්ට් එකක් දාන්න අපිට.

0: සුබ සන්ධ්‍යාවක් හවස 5:26 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7:00. මහජන සම්පත රටටම සම්පත. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7:00. මහජන සම්පත රටටම සම්පත. ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සම්වරය.
2: මං හිතුව ගිහිල්ලත් ඇති කියලා. අද ඕටි කරනවා කිව්වනේ. බෑ කියලා හිතුණා. ෂේප් එකේ පැනක. අර ගෑණිව තරහ කරගන්න. එයා කොහොමත් මාත් එක්ක තරහයි. අය අමුදෙන් තරහ කරගන්න දැන්.
1: සම්වරය.
2: මොකද
3: රහටද උස යන්නේ නැත්තම් ඇඳුමටද නිරලා පේන්නේ?
2: තට තියෙන රුදා මොකද්ද?
3: නෑ අවුලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ.
2: හැලි වඳුරා ඉස්සලා ගහන පොළවේ.
1: සති අග රාත්‍රී 9:00 ITN බලන්න සම්වරය.
4: Cool drive එකට
1: ලක්කන evening drive.

0: ලකන රේඩියෝ ITN
1: 5:46
0: ලකන ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න සම

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: වසර 30කට ගැලපෙන ගුවන්තුරුපළ

0: Lakhanda Radio ITN
1: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: സ്ഥാപര തൻപത്തു സന്ധാ ഇഹലമ പൊലിയ RDB ബാങ്കുവിൻ

ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176779 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාරමහරගම.

0: பாய் வினாடி 52 விழா வைவினின் டிரைவ் வேக் அப்ப இன்னே ராவின் ராவின் லாங் விழாத்தேன் அது பிரஹஸ்பதி தானே ஹெட்ட சிக்குராதா ஏக்கியான்
1: ஹாப்பி ஃப்ரைடே வரைக்கும் அவி பலாகினின் தவசனே அத கியான்னே
0: ஹெட்ட வரைக்கும் பலாகினின் தவசாத அத
1: பிரஹஸ்பதி
0: கோட்ட ஹெட்ட இதிங் ஹெட்ட கோமாத் தின்னே அனித எனவன்
1: ஓ
0: සිකුරාද වෙනකන් තමයි අපි බලන් ඉන්නේ. බලාගෙන
1: බලන්න. සඳුදා ඉඳන්ම බලාගෙන හිටියානේ.
0: බලන්න අපි මේක plan කරන් තියෙන විදිය නේද?
1: මේ තරම් plan මං හිතන්නේ කරනවා
0: කියලා. ඒක සලසුම් සහගත විදියට නිවාඩු ගන්න
1: බලාගෙන. සතිය manage කරගන්න.
0: ඒක ඉතින් මෙහෙමනේ.
1: හා?
0: අපි ජීවත් වෙන්නේ job කරන්නේ.
1: ඔව් ඒකනේ. ඒකයි
0: ඔක්කොට මුල. Right. ජොබ් කරා වගේ නෙමෙයි කොච්චර මහන්සියලා වැඩ කරත් අන්තිමට බතපය වේදනාව සන්ධි වේදනාව රේමේ ඇවිල්ලා හිර වුණාට පස්සේ අපිට හැම දෙයක්ම පා වෙනවා මේ සමහර වෙලාවට පොඩි පොඩි අසනීපයක්
1: හැබැයි
0: ඒක මේ මේ කිඹුල කනවා වගේ අමාරු හරි වේදනාවේ කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ අරව ගෑව මේව ගෑව
1: එහෙම
0: කීක ඉඳලා
1: හරියන්නේ
0: නැහැ ඒ වගේ වෙලාවට තමයි ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරන්න කියලා අපි කියන්නේ ඕන තැනක මේක ගාගෙන යන්න පුළුවන් ඔෆිස් එකට ආ යන ඕනම තැනකට ගාගෙන යන්න පුළුවන් හොඳ මෘදු සුවඳක් තියෙන්නේ ඒක නිසා මේක මේ ගෑව කියලා කවුරුවත් දන්නේ නැහැ නිකන් අම්මෝ මොකද්ද මේ ගාගෙන ඇවිල්ලා තියෙන්නේ අද
1: උදේ
0: පාන්දර අපිට ඉන්නත් නැහැ මේක මේ හොස්පිටල් එකක්ද බෙහෙත්ල් කඩයක්ද මේක එහෙම ගෙන අහන මට්ටමට එන්නේ නැහැ ඔතෝ ෂීල්ඩ් එක ගෑව කියලා
1: අපි බයයිනි සාමාන්‍යයෙන් එහෙම යන්නේ නේද
0: ගොඩක් වෙලාවට අසනීප හොඳ කරගන්න බැරි එක හේතුවක් ඒක
1: මේක
0: ගාගෙන ගියාට පස්සේ හැමෝම දන්නෝ මුගේ කොන්ද කැඩලා කියලා
1: එක බෙල්ල කැඩුණා
0: බෙල්ල කැඩලා කියලා දන්නෝ ඒක නිසා ගොඩක් වෙලාවට අසනීප හොඳ කරගන්න බැරි එක හේතුවක් ඒක
1: ඉතින්
0: ඒ නිසා තමයි ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් මේක කල්පනා කරලා මේ විදිහට ප්‍රොඩක්ට් එක හදලා තියෙන්නේ හොඳ මෘදු සුවඳක් එක්ක ගෑව කියලා කාටවත් දැනෙන්නේ නැති වෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන් ලෙඩේටත් හොඳ ඇක්ටිව් රිසල්ට් එකක් ලබා දෙන නිෂ්පාදනයක් විදිහට
1: දැන් ඔය දීර්ඝ කාලයක් තිස්සේ සන්ධි වේදනා වලින් පීඩාවට පත්වලා හිටියා නම් ඔන්න ඒක අද ඉඳන්ම නැති කරගන්නවට අවස්ථාවක් තියෙනවා ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් පාවිච්චි කරොත් ඔයාලට පුළුවන්කම තියෙනවා දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න ඉක්මනින් හැමර ඇබ්සෝබ් වෙන නිසා ඔයාලට ඕනම තැනක ඕනම වෙලාවක මේක ගාගෙන යන්නත් පුළුවන්කම තියෙනවා දැන් ඔෆිස් එකක වැඩ කරත් ඔයා වැඩ කරන තැනට ගියත් ඔයා ගෙදර හිටියත් ඔයාගේ ගෙදර වෙන්න පුළුවන් ඔයාගේ හෑන්ඩ් බෑග් එකේ වෙන්න පුළුවන් පිරිමිලාමෙක් නම් ඔයාගේ බෑග් එකේ වෙන්න පුළුවන් තියෙන මොන නිෂ්පාදනයක් තමයි ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ සිරසිය ස්වභාවික අමුද්‍රව්‍ය වල නිෂ්පාදනය කළා තියෙනවා වගේම දේශීය අපේ ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කළා තියෙන නිසා ඔයාලට බයක් සැකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා වයස් ભેදයක් නැහැ අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ට ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන්න පුළුවන්
0: විජේ නිෂ්පාදන අරගන්න කැම වේල රස ගන්නන වගේම තේකක් කෝපි එකක් හදාගෙන බොන කොටත් මතක් වෙන්න ඕන විජේ නම කියන එක විජේ නිෂ්පාදන ඒ නිසා අරගන්න මොකද විශේෂයෙන්ම ස්වභාවික රසය රැකෙන විදියට තමයි මේ හැම නිෂ්පාදනයක්ම හදලා තියෙන්නේ
1: අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව යා විජේ නිෂ්පාදන මෙලදී ගන්න ඕනේ අපි දන්නෝ තත්වයෙන් වගේම ගුණාත්මක බවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට කුළුබඩු ටිකේ ඉඳන් අනිකුත් නිෂ්පාදන හැම එකක්ම අපිට ලැබෙන විජේ නාමේ අර බුලංගම තිනා ළඟම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් අපේ රසය රටේ සමර බෙදලා විජේ නිෂ්පාදන මෙලදී ගන්න
0: ඩෝමො මැෂින්ස් ගන්න තියෙන විශ්වාසය කාලයක් තිස්සේ රැකෙන්න හේතුවක් තමයි යාලා අලවින් පස්සේ දෙන සේවාව.
1: ඒ
0: සේවිස් එකින් තමයි ගොඩක් වෙලාවට මේක ගැන ලොකු විශ්වාසයක් මිනිස්සු අතර ඇති වෙලා තියෙන්නේ.
1: ඒ නිසා
0: දැන් ඔබට ගන්න පුළුවන් මැෂින් ගණනාවක් තියෙනවා. ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න ඕන නම් ඩෝමා මැෂින්ස් ගන්න මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගමත් එක්ක සම්බන්ධ වෙලා.
1: නම්බර තිස්සේ කැල්හෙන පාර මහරගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව දෙන තැන ඔයාට එතනට ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර සියල්ලම අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාගේ ව්‍යාපාරය ඔන්න තව දුරටත් දර්ශනී කුමාරතුංග අපිට කමෙන්ට් එකක් දාලා තිනවා කුසුමයාවත් එකතු කරගන්නවා ඊට පස්සේ කමරු පෙටියේ ඉඳන් මලවණිය ආරච්චි ඊට පස්සේ චමින්ද අපිට මැසේජ් එකක් දාලා තිනවා
0: හවස 5:57 වෙලාව

0: හවස 6යි විනාඩි 10යි.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
2: ලකන මොනින් ඒසල්.
3: සම අනුග්‍රහය.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: Cool drive එකට
3: ලක්කාන Evening Drive.
6: ටිවිනිින් ට්‍රයි වහගෙන අපි නාතරය මතක්කරවන විශේෂ දෙයක් තියෙනවා. තමයි වාට මුදල් හදිස්සියකට සමහර වෙලාවට අපිට සල්ලි ඕන වෙන්නේ අපි නොහිතාම. ඉතින් ඒ වෙලාවට අපිට කරන්න තියෙන හොඳම දෙයක් තමයි අපි ගාව තියෙන රත්තරම් බඩුවක් උකස් කරලා මුදලක් හොයාගන්නවා කියන එක. ඉතින් ඒකත් අරගෙන රත්තරම් බඩු උකස් කරන තැනකට ගියාට පස්සේ ඒකටත් 17 කතන්දර කියලා. ඒකට අවන මුදල දෙන්නේ නැතුව වෙන මුදලක් අපිට දුන්නට පස්සේ අපිට වැඩක් නැහැ එකින්. ඒ නිසා ඔබේ රත්තරන් බඩුවට අවශ්‍ය කරන ඔබට අවශ්‍ය කරන නියම වටිනාකම ලබා දෙන තැනක් තමයි පල්ලියගුරුගේ රන්නය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ විශ්වාසයෙන් යන්න කියලා. ලොකු මුදලක් ඔයාගේ රත්තරන් බඩුවට ගන්න පුළුවන් වගේම වැඩි මුදලක් ලබා දෙනවා වගේම බේරා ගැනීමටත් ඔයාට පහසු කාලයක් ලබා දීලා තියෙනවා මාස 14ක්. ඉතින් මේ වගේ විශේෂ අවස්ථාවන් රැසක් එක්ක තමයි පල්ලියගුරුගේ රන්නය එක ගනුදෙනු කරන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ.
0: දැන් ඔයාට එහෙම රස්තියාදුවක් නැතුව ඉක්මනින් අතට සල්ලි ගන්න වගේම රන් පවුමට උපරිම මුදල දෙන තැන තමයි ඔයාට තියෙන්නේ ළඟම තියෙන පල්ලියගුරුගේ රන්නය සේවාව කියලා කියන්නේ. දැන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි වෙන්නේ. ඉතින් ඔයාට විශ්වාසයෙන් යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දිවයින පුරාම ශාකා 24ක් තියෙනවා විහිදිලා ළඟම තියෙන ශාකාවට ගියොත් ඔයාට පුළුවන්කම තියෙනවා මේ පල්ලියගුරුගේ රන්නය සේවාව ගැන තවදුරටත් විස්තර දැනගන්න. ඉතින් සතිය දින 7ම විවෘතයි. එනිසා ඔයාට බයක් සැකක් නැතුව ගිහින් ඔයාගේ සේවාවන් ඔනේ ඉක්මනින් සහ පහසුවෙන් විශ්වාසයෙන් ලබා ගන්න පුළුවන් එකම තැන තමයි පාලියගුරුගේ රන්නය සේවාව.
6: ඒ වගේම තමයි ගොවිසතලතරයක් ඔබ ගන්නවා කියන්නේ වාසනාව gedara aran yanawa වගේ වැඩක්. ඉතින් ඔබේ වාසනාව කොයි වෙලාවෙ කොතෙන්දී ඔබට ළඟා වේද කියන්න බෑ. ඒ නිසා අදවස gedara යද්දී අනිවාර්යෙන්ම ගොවිසතලතරයක් අරගෙන යන්න අමතක කරන්න එපා. එමනම් අපි සින්දුවක් අහලා ආයිමත් කතා කරමු.

0: FM 93.7 Lakhana Radio ITN
1: Havasaya Vinadi Visay
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 01176779
3: කෝල්ඩ්.

0: රයිටවිනිින් ්‍රයිවක් අපිට යන්න වෙලා බලංගවෙලා තියෙන්න යන්න කලි මතක් කරන්න ඕන ඔයා ගෙදර යනකොට ඔයාගේ දනහි ශ්‍රිදෙනවනං එතකොට වැලමිට සන්දී රිදෙනවනං බෙල්ල රිදෙනවනං මේ එක එක තැන්වල වේදනාවන් වලට මොකක්ද කරන්න කියලා කල්පනා කර කරනම් ගෙදර යන්නේ දැන් ඔයා අරගෙන යන්න ඕතෝ ෂීල්ඩ් එකක් ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් ගන්නවා කියන්නේ ඔයාට වෙද මහත්තයෙක් ගෙදර ඉන්නවා වගේ මොකද මෙයා අසනීප කියන ඒවා හැමෝටම තියෙන අවුරුදු 18 ඉඳලා ඕන කෙනෙක්ට වැඩිහිටියන්ට තරුණයන්ට මේ ඕනම කෙනෙක්ට තියෙන අසනීප තත්ත්වයන් තමයි මේ සන්ධි වේදනාවන් කියන එක. ඉතින් මේවායින් බේරෙන්න අපි මොනවා හරි දෙයක් කරන්න ඕනේ. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ ඒකට හරියම ප්‍රතිකාරයක් ගන්න ඔයාට ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක අරගෙන වැඩේ ගොඩ දා ගන්න පුළුවන් කියලා.
1: ඉතින් ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරලා තියෙන ප්‍රොඩක්ට් එකක්. ඒ වගේම තමයි හොන ආයුර්ද දෙපාර්තමේන්තුව සහතික කරලා තියෙන නිසා දැන් ඔයාගේ ඕනම සන්ධි වේදනාවකට දීර්ඝකාලීන සුවයක් ඔයාට ගන්න පුළුවන්කම තියෙන ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකෙන්. ඔයා ගෙදර හිටියත් ඔයා වැඩ කරන තැන හිටියත් ඔයාට පුළුවන් ගෙදරත් තියෙන්න ඕන දෙයක් බෑග් එකේ හැම වෙලේම දාගෙන යන්න ඕන දෙයක් තමයි ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක කියලා කියන්නේ. රුපියල් 1920කට ඔයාට පුළුවන්කම තියෙන දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න. ඉතින් ලංකම තියෙන ෆාමසිය එකෙන් එහෙම නැත්නම් සුපිරි වෙළඳසල් වලින් ඔන්න මිලදී ගන්නකොට ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලාම මිලදී ගන්න.
0: ඒ වගේම තමයි විජේ නිෂ්පාදන කැම වේල රස ගන්වන අපේ ගෙදර මුළු තැන්ගේ නැතුවම බැරි නිෂ්පාදන පෙළ තමයි විජේ නිෂ්පාදන කියන්නේ. ඉතින් විජේ නිෂ්පාදනත් එක්ක අද රැයට කැම වේල හදන්න දැන් ලෑස්ති වෙන්න. එහෙනම් ඉතින් අදට අපි යනවා ආයමත් හෙට තවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණ ගැහෙන බලාපොරොත්තු වෙමින්. ගිහින් එන්න සුබ දවසක් මම චමි.
1: ගිහින් එන්න ආඩ සුබ දවසක් මම චාරු.

0: La Kanda Radio ITN.
1: Even in driving, Shamit and Charu.

0: මම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 504

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: වසර 30කට ගැලපෙන ලෙස කටුනායක ගුවන්තොටුපලේ ධාරිතාව ඉහළ නැංවීමට ජනපතිගෙන් උපදෙස්. ETF සහ EPF පෞද්ගලිකාංශයට දෙන්න යන කතාව අසත්‍ය බව ඇමති අනිල් ජයන්ත කියයි. රජයේ ගබඩා 45කින් වීමෙට්‍රිටොන් 203ක් මිලදීගෙන අවසන්. මාස 8කදී විෂ මත්සැකරුවන් 230,248ක් අත්අඩංගුවේ. මූල්‍ය ක්ෂේත්‍රයේ තිරසර බව ගැන ජනතාව හන්දිදරමින් සතුටින් බව මහබැංකු නියෝජ්‍ය අධිපති කියයි. රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කරන සුපිලිපන් සතියේ 27 ඇරඹෙයි. මියන්මාර් බෝට්ටු අනතුරින් 500 දෙනෙක් ජීවිතක්ෂයට. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි වසර 3කින් අවසන් කිරීමට නියමිත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් මගී ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්ම පිළිබඳව එහිදී අවධානය යොමු වුණා. වසර 2055 වන විට වාර්ෂික මගී ධාරිතාව මිලියන 24.2ක් දක්වා ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් ඒ සකස් කර ඇති බවයි නිලධාරීන් සඳහන් කළේ. 2027 වන විට කරුණාක ගොන්තරපුල සංවර්ධන ව්‍යාපෘති දෙවන අධිරටතේ පවතින පැමිණීම සහ පිටවීමේ පරයන්තේ පුළුල් කිරීම සහ නව පරයන්ත ඉදිකිරීම ඇතුළු කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. මත්තල ගොන්තරපුල සඳහා ආයෝජන යෝජනා දැනටමත් කැඳවා තිබෙනවා. 2027 වසර වන විට ඊට අදාළ කටයුතු අවසන් කළ හැකි බවටයි එහිදී සාකච්ඡා වුණේ. යාපනයේ ගුවන්තොටුපල මගේ පරයන්ත නවීකරණය කර එහි පහසුකම් වැඩිදුණු කිරීමද මෙවර විට ආරම්භ කර ඇති බව එහිදී හෙළිවුණා. අමාත්‍ය අනු කරුණාත්‍රික මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. සේවක අර්ථසාධකාර මුදල සහ සේවක භාරකාර අරමුදල ඒකාබද්ධ කර පෞද්ගලිකාංශයට ලබා දීමට ක්‍රියා කරන බවට පැතිරියන ප්‍රචාර අසත්‍ය බව අමාත්‍ය අනිල් ජයන්ත මහතා සඳහන් කළා.
1: සේවක අර්ථසාධක අරමුදලත් සේවක භාරකාර අරමුදලත් එහි පරිපාලනමය කටයුතු සහ සේවකයන්ට වඩාත් ඵලදායි සේවයක් සපයන්නේ කොහොමද කියන කාරණය පාදනම් කරගෙන මෑතකදී කැබිනට් පත්‍රිකාවක් එළි දැක්වුවා. ඒ අනුව නවීන ක්‍රමවේද ඔස්සේ මේ පරිපාලනය කරලා සේවකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මෙම කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කරන්නේ මෙන්න මේ කාරණා ටික. එක තමයි සමාජිකයන්ට සම්පූර්ණම නීතිමය ආවරණය ලැබෙන විදිහට, ඒ වගේම මූල්‍ය සුරක්ෂිතතාවය ඔබේ අරමුදල් වල දැම්මීමම සඳහන් කරපු බිලියන 4943 බිලියන 667 සම්පූර්ණ මූල්‍ය සුරක්ෂිතතාවය ආරක්ෂා වෙන විදිහේ නව විධිමත් පරිපාලන ක්‍රමවේදයක් වගවීමට යටත් වෙන පාරදෘශ්‍ය පරිපාලන ව්‍යුහයක් හඳුන්වා දීම තමයි යෝජනා කරන්නේ. දෙක, EPF එකේ ETF එකේ සේවක භාරකාර අරමුදලේ ඒ සුබ සාධන කටයුතු ඒ පරිපාලනමේ වැඩි දියුණු කිරීම කාර්යක්ෂම කිරීම එක අරමුණක් වෙනවා. EPF එකේ පරිපාලනමේ කටයුතු ආයතන දෙකකින් මහා බැංකුවත් කම්කරු දෙපාර්තමේන්තුවත් සිදුවන නිසා යෝජනා කරනවා දෙවෙනි එකෙන් ඒ පරිපාලනමේ කටයුතු ඒකාබද්ධ කර ගැනීම. මම හිතනවා සමාජයට වැරදි අදහසක් ගියා මේක නිසා. සේවක භාරකාර අරමුදලයි සේවක අර්ථසාධක අරමුදලයි දෙකම එක අරමුදලකට දාලා ඒකාබද්ධ කරලා පුද්ගලික අංශයට දෙන්න යනවා කියලා. දැන් කියන්න හදනවා නම් දැන් වාර්තාව ඇවිල්ලත් නැහැ. වාර්තාවේ මොනවද කියන්නේ අපි දන්නේ නැහැ. කමිටුවපත් කළා විතරයි. හැබැයි සමාජ මාධ්‍යත් වගේම විශේෂයෙන් විපක්ෂනේ දේශපාලනෙත් කියන්න හදනවා මේ කමිටුවේ වාර්තාවේ මෙන්න මේ දේවල් තියෙන්නේ. මේ කමිටුවේ මෙන්න මේවයි කරන්න යන්නේ කියලා පුරෝකථනය කරලා මනක්කල්පිත දේවල් කියන්න දෙනවා. ඒක ඉතාමත් වැරදි. ඔබට පුළුවන් මේ කමිටු වාර්තාව ආවට පස්සේ මේ වාර්තාවේ තියෙන අන්තර්ගතයත් එක්ක හොඳ සමාජ සාකච්ඡාවකට අපි ඇවිල්ලා බලමු. මෙතනත් කැමැම් අඩුපාඩු තියෙනවනේ. මේන් අදහස් කරන්නේ ඒ ක්‍රියාත්මක කරනවා කියලා. ඒ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ අනුව තමයි අපි නිසි තීන්දුව తీරන ගන්නේ.
0: රජයේ විමිර දීගැනීමේ වැඩපිළිවෙළදී විමිර ටිටොන් 203ක් මිල දීගෙන ඇති බව වීඑල්වී මණ්ඩලයේ සභාපති මංජුල පිනලන්ද මහතා සඳහන් කළා. ගබඩා 45ක මේ වන විට විමිර දීගැනීම සිදුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.
2: මේ වෙනකොට ලංකාව පුරාම අපි ගබඩා 45ක් විවෘත කරලා තියෙනවා. ඊ වෙනකොට මෙට්‍රික් ටන් 203ක් අපි මිලදී ආරම්භ තියෙනවා මේ වගේ. වැඩිපුර ආරම්භ තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ. අම්පාර දිස්ත්‍රික්කයේ අපි ගබඩා 9ක් දැනට විවෘත කරලා තියෙනවා. ඉදිරියේ බලාපොරොත්තු වෙනවා අස්වැන්න නෙලන ආකාරයට අනිකවත් විවෘත කරගෙන යන්න. මේ අනුව දකුණ අපි ඊයේ ඉඳලා 11ක් විවෘත කරලා තියෙනවා. මුලතිව් සහ කිල්නොච්චි ගබඩා 5ක් විවෘත කරලා මිලදී ගැනීම කරනවා. පොළොන්නරුව කලාපයට අයත් මඩකලපු දිස්ත්‍රික්කයේත් අපි එක ගබඩාවක් විවෘත කරලා දැන් මිලදී ගැනීම කරනවා. ඊට අමතරව හෙට දවසේ තවත් බලාපොරොත්තු වෙන තවත් ගබඩා දෙකක් විවෘත කරලා මිලදී ගැනීම කරනවා.
3: කොපමණ ප්‍රමාණයක් මිලදී ගන්න රජයේ බලාපොරොත්තු වෙනවා?
2: අපි මේ සැරේ බලාපොරොත්තු වෙනවා මෙකෙටොන් 39,500කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගැනීමට ජාතික තොගය හැටියට.
3: ලංකා පුරා තියෙන සීලුම ගොවින්ගේ වී ආවරණය වෙනවාද එතකොට?
2: ඔව්. අපිට ආරක්ෂක තොගයක් හැටියට පවත්වාගෙන යන්න අවශ්‍ය තොගය අපි රජයට මිලදී ගැනීමට කටයුතු කරනවා.
0: රටම එකට ජාතික මෙහෙයුම් යටතේ පසුගිය මාස 8 තුළ පුද්ගලයන් 230,248 දෙනෙක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට නැති බව පොලිස් මත්ද්‍රව්‍ය විනාශක ආරංචියේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා පවසනවා.
4: මේ වන විට අත්අඩංගුවට ගැනීම ගත්තාම 230,248 දෙනෙක් සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන තියෙනවා. හෙරොයින් සම්බන්ධයෙන් සැකකරුවන් 74,619 දෙනෙක් මේ වෙනට අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒදී හෙරොයින් කිලෝ 2,248ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ ප්‍රාදේශීය පොලිස් ස්ථාන වලින් අත්අඩංගුවට ගෙන තියෙනවා. වැඩිම අත්අඩංගුවට අරගෙන තියෙන්නේ අයිස් මත්ද්‍රව්‍ය වලට නැත්නම් මෙතෙන් පිටමින් ඉන්නවලට බැහි වෙච්ච සැකකරුවන්. එහිදී 89,056 දෙනෙක් අපි අත්අඩංගුවට අරගෙන තිබෙනවා. කිලෝ වශයෙන් ගත්තහම 2,608ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒත් එක්කම ගංජා සම්බන්ධයෙන් පාසල්වල විශ්වවිද්‍යාල ආශ්‍රිතව උපකාරක පන්ති ආශ්‍රිතව අත්අඩංගුවට ගැනීම ගත්තහම 51,495 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. එහිදී ගංජා කිලෝ 7,481ක් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒත් එක්කම කොකේන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුජ්‍යල 201 දෙනෙක් අත්අඩංගුවට අරගෙන කිලෝ 289ක් කොකේන් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටට පැමිණෙන කුෂ් නැත්නම් හෂිෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1,636ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. හෂිෂ් මත්ද්‍රව්‍ය කිලෝ 349ක් වශයෙන් මුළු අත්අඩංගුවට ගැනීම 15,917ක් කිලෝ මේ වන විට අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මේ ජාවාරංකරුවන් අපි 989 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මෙය දෙවන තෙවනපෙළේ ජාවාරංකරුවන්. ඒත් එක්කම ජාවාරංකරුවන්ට ආධාර අනුබල දෙන 4,802ක් වගේ පුච්චලයන් ප්‍රමාණයක් අපි අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ වත්කම් වලින් උපයපු ආදායම බිලියන 1.5කට වැඩි.
0: මේ අතර තැපැල් මගින් කුඩා ප්‍රමාණයෙන් මත්ද්‍රව්‍ය හුමාරු වීමේ නව ප්‍රවණතාවක් පවතින බව රේගුම මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචේවා මහතා සඳහන් කළා. ශ්‍රී ලංකා රේගුව ඒ පිළිබඳ දැඩි විමසෙන් කටයුතු කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.
5: ශ්‍රී ලංකා රේගුව ප්‍රධාන වශයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී වැට්ලීම් 4ක් පසුගිය ජූනි මාසයේ සිදු කළා දෙනවා. ඊට අමතරව තැපැල් හුවමාරු හරහා සිදුවෙන මේ කුඩා පාර්සල් වල එන කුඩා ප්‍රමාණයෙන් එන මත්ද්‍රව්‍ය සම්බන්ධ වැට්ලීම් 9ක් කරලා දෙනවා. ඒකම වැට්ලීම් 13ක් ජූනි මාසයේ අපි සිද්ධ කළා දෙනවා. ඒ මගින් අපි තනංගොට අරගෙන තියෙනවා කිලෝග්‍රෑම් 83.2ක ප්‍රමාණයක් සමාජ බලපෑම මම හිතන්නේ මේ කුඩා ප්‍රමාණ වලින් යන්නේ සමහරක් කාලවලට වෙළඳාමට නොවෙන්නත් පුළුවන් කෙලින්ම පාරිභෝගිකය අතට යනවා වෙන්නත් පුළුවන්. මේක අපි තැපෑල්ලේ අත්අඩංගුවට අරගෙන තියෙනවා අයිස් මත්ද්‍රව්‍ය වර්ගයේ ග්‍රෑම් 4කුත් ඒ පාර්සලේම තිබිලා කොකේන් ග්‍රෑම් 5කුත්. මොන රටේ ඉඳලා එන පැසෙන්ජර් කෙනෙක් වුණත් අරගෙන එන මත්ද්‍රව්‍ය ආරම්භ වෙලා තියෙන්නේ බොහෝ වෙලාවට තායිලන්තයෙන්. ඉතින් ඒක අපි අලුත් අවදානමක් විදියට දැකලා තියෙනවා.
0: ශ්‍රී ලංකාවේ මූල ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන තිරසරභාවය පිළිබඳ ජනතාව සහ නිලධාරීන් සෑහීමකට පත්වන බව නියෝජ්‍ය මහ බැංකුව අධිපති KGP සිරිකුමාර මහතා සඳහන් කළා. ඒ බාහිර කම්පන මැදේ මූල්‍යංශයේ ඔරොත්තු දීමේ හැකියාවේ තේමාවෙන් කොළඹදී පැවති ආර්ථික විද්‍යා සම්මන්ත්‍රණයට එක්වෙමින්.
6: In recent years, economies and financial systems have faced series of overlapping shocks including geopolitical tensions.
7: පසුගිය වසර කිහිපයේදී අපේ රටේ මූල්‍ය ශාස්ත්‍රයේ ආර්ථිකය සහ භූදේශපාලනය විවිධ කම්පනයන්ට ලක් වුණා. නමුත් ඒ සෑම අවස්ථාවකම රටේ වෘත්තු දීමේ හැකියාව ශක්තිමත්ව පිළිඹිබු කිරීමට අපි සමත් වුණා. පසුගිය කාල සීමාවට වඩා අද අපි බැංකු ශාස්ත්‍රයේ ඉතාමත් ශක්තිමත් පදනමක රැඳී සිටිනවා. මූල්‍ය ආයතන දැන් ඉතා හොඳින් ලාභ ලබන තත්ත්වයට පත් වෙලා. මේ සියල්ල තුළින් අපගේ ආර්ථික වපසරිය තුළ අපි අත්කරගෙන ඇති වර්ධනය පෙන්නුම් කරනවා. මූල්‍ය ශාස්ත්‍රයේ ඩිජිටල් කරණයට ලක්ව තිබීම නිසා ඒවායෙහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හැකි වෙලා තියෙනවා. පසුගිය දශක කිහිපයක පැවති මූල්‍ය කල්පනාකරන ශාස්ත්‍රයට වඩා අද එය සංකීර්ණ මට්ටමකට පැමිණ තිබෙනවා. මූල්‍ය ශාස්ත්‍රයේ ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ ප්‍රතිපත්තීන් අද ශක්තිමත් වෙලා ලංකාවේ මූල්‍ය ශාස්ත්‍රයේ ඇතිව තිබෙන තිරසර භාවය අපි අගය කළ යුතුයි. ජනතාව දැන් මේ කාර්ය පිළිබඳ තෘප්තිමත්.
6: Ultimate goal is to serve the people.
0: ජූලි 27 වනදා සිට 31 වනදා දක්වා සුපිලිපන් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. සුපිලිපන් සංස්කෘතියක් ක්ලීන් ශ්‍රී ලංකාවක් ජාතික බිහිවීමේ ක්‍රියාවට නැංවීම වෙනුවෙනුයි එය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ. එම සතිය තුළ කටයුතු කාර්යයන් පිළිබඳ රාජ්‍ය ආයතනවලට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම්වරයාගේ අසන්නියුතුව නිකුත් කර ඇති එහි සඳහන් වන පරිදි සුපිලිපන් සතියේ සිට එම ජාතික මෙහෙයුම ක්‍රියාත්මක විය යුතු වනවා. පුරවැසි ආචාර ධාර්මික යහපැවැත්ම ප්‍රවර්ධනය සඳහා සමාජයේ පුරා පැතිරුණු සුපිලිපන් සංස්කෘතියක් මත පදනම් වූ ක්ලීන් ශ්‍රී ලංකාව ගොඩනැගීමයි මෙහි අරමුණ වී තිබෙන්නේ. සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මක භාවය, කාර්යක්ෂමතාවය සහ පාරදර්ශී භාවය ඉහළ නැංවීම රජයේ ප්‍රමුඛතම අරමුණයි. දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීමද ඒ අතර වනවා. රාජ්‍ය සේවය යනු පැය 8ක සේවය කරන තැනක් හෝ නිවාඩු ගන්නා තැනක් නොව ජනතාවට සේවය කරමින් ජාතික වශයෙන් රට ගොඩනැගීමට වගකීම් ඉටු කරන තැනක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ 3 වන ශ්‍රේණියට නව පත්වීම් 228ක් ලබා දීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. දේශපාලනයෙන් බැහැරව සුසුකම් මත පදනම් මෙම පිරිස බඳවාගෙන තිබෙනවා. රාජ්‍ය සේවය අදවර විට වඩාත් යහපත් දිශාන්තයකට ගමන් කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
8: කොතනක හරි මේ රටේ හෘද සත්කමක් කරන අපේ විශේෂඥ වෛද්‍යවරතුළු සෞඛ්‍ය කණ්ඩායම කෙනෙකුගේ ජීවිතය බේරගන්නට සර්ජරි එක කරනකොට ඒක පිටිපස්සේ ඔබ ඉන්නවා. පේන්නේ නැහැ. අන්න එහෙම මතක තියාගෙන වැඩ කළොත් ඔබට සෞඛ්‍ය අමාත්‍යංශය කියලා කියන්නේ ජීවිතයේ අත් හල නොහැකි බැඳීම් සහිත තැනක් බවට පත් වෙනවා. අපිට ඕනේ එහෙම කණ්ඩායමක්. අනිත් එක ඔබ දැන් රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්නේ හොඳ කාලෙක කියලා මම කියන්න කැමතියි. අපි රාජ්‍ය සේවයට නිකන් ඔහේ බඳවා ගන්නේ නැහැ. එහෙම ඉතිහාසයක් තිබුණා මේ රටේ. පාද්දාරී ගිහිලා සමහර තැන්වල ගොඩ ගහලා තිබුණා එක කාලෙක. ඔෆිසර් ගියාට පස්සේ කොතනද ඉන්නේ මොකද්ද කරන්නේ කියලා දන්නේ නැතුව. අපි එහෙම කරන්නේ නැහැ. යන හැම කෙනාටම කවර රාජකාරියකටද මේ ඇතුළත් කරගන්නේ කියන එක දැනුවත්ව තමයි වැඩ කටයුතු කරන්නේ. ඒ නිසා රාජ්‍ය සේවය කියලා කියන්නේ නිවාඩු ගන්න තැනක් නෙවෙයි. කොමාරි කළ පැයට ගත කරගෙන තනක් නොවේ මෙතන. අර තිබෙන ජාතික ඉලක්කයන්ට අනුකූලව රට ගොඩනැගීම වෙනුවෙන් ඔබේ උපරිම මැදිහත් වීම කැපවීම දායකත්වය මේකට ලබා දෙන්න. අපි බාරගත්තේ ඊටාම අභියෝගාත්මක ශේෂ්ත්‍රයක් සෞඛ්‍ය කියලා කියන්නේ. හැබැයි දවුරුද්දයි මාස 9ක් පමණ ගත වෙනකොට මට කියන්න පුළුවන් මෙන්නලධාරී කණ්ඩායම සියලු දෙනාම සාමූහිකව දැඩි කැපවීමෙන් වැඩ කරලා සෞඛ්‍ය යම් තැනකට අරගෙන ආවිලා තිනවා. මේක අපේ උපරිම ඉලක්කය නොවේ. තව ඉස්සරහට යන්න ඕනකම තියෙනවා. හැබැයි එකිනෙකාගේ අදහස් වලට ගරු කරමින් සාමූහිකව කණ්ඩායමක් හැටියට වැඩ කිරීම තුළ ප්‍රතිඵල පෙන්වන්න පුළුවන් කියන එක පෙන්වපු එක තැනක් තමයි සෞඛ්‍ය අමාත්‍යංශය.
0: දේශපාලන බේදකින් තොරව පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් පත්වීම් ලාභීන් සහ ඔවුන්ගේ දෙමාපියන් රජයට ස්තුතිය පළ කළා.
9: ගොඩක් කාලයක් රාජ්‍ය සේවයට ඇතුළත් වෙන බලාගෙන හිටියා. ඉතින් හිතපු නැති වෙලාවක තමයි මේ අවස්ථාව ලැබුණේ. ඉතින් තරඟ විභාගයකින් මේ වගේ අවස්ථාවක් ලැබෙච්ච එක ගැන ගොඩක් සතුටුයි. රජයට ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ සාධාරණ අවස්ථාවක් ලබා දුන්නට.
10: මට මීට කලින් රජේවල් වල අයිලන්ඩ් රෑන්ක් පවා තිබිලා තියෙනවා රාජ්‍ය සේවා විභාග වලින්. නමුත් මට ඒව ලැබුණේ නැහැ. ඒව දේශපාලන පත්වීම් මත දුන්න නිසා ඉතින් ඉතාම සාධාරණව මේ පත්වීම් ක්‍රමවේදයක් ලකුණු මත පමණක්ම සහ සුදුසුකම් මත පමණක්ම බඳවා ගත්තා. ඒ ගැන ගොඩාක් මේ ලොකු සතුටක් තියෙනවා.
11: A-levels නැත්තං උපාධිධාරී එයාලගේ හැකියාවන් වලට සුදුසුකම් වලට ගැළපෙන රැකියාවන් දෙන එක හොඳයි. දේශපාලඥයෝ පස්සේ නොය දැන් එහෙම අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඒ ගැන ඉති සතුටුයි.
12: දරුවන්ගේ සම්පූර්ණම දක්ෂතාවය මැද දෙන පත්වීමක් මේක. ඒ ගැන මම හද පිරි සතුටක් මට තියෙනවා. මම දෙමාපිය කෙනෙක් හැටියට.
0: දිස්ත්‍රික් 11ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළා. මෙවැනි විට රෝගීන් 72,430ක් වාර්තා වී තිබෙනවා. 49 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මේ මාසය තුල පමණක් රෝගීන්

0: කරන්න නැතුව සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වෙලා තමන්ට තියෙන ඩෙංගු රෝගයද නැද්ද කියලා සැකහැර දැනගෙන වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරනවා නම් හොඳයි. ඊට අමතරව අද දින සිට දිස්ත්‍රික්ක 11ක විශේෂ මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. අධ්‍යාවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 63ක මෙහිදී සෞඛ්‍ය කණ්ඩායම්, පොලිසිය, ත්‍රිවිධ හමුදාව, රතු කුරුස සංගමයෙන් එන වොලන්ටියර්ස්ලා, ග්‍රාම නිලධාරීන්, පළාත් පාලන ආයතන මේ හැමෝම එක්කහු වෙලා ඩෙංගු මර්ධන කටයුතු වලට සහාය දෙනවා. ඉතින් අපි මහජනතාව විදියට ඔබගේත් සහාය බලාපොරොත්තු වෙනවා.
1: ජනතාව දක්න සක්‍රිය දායකත්වය හේතුවෙන් ඉදිරි සතිවලදී රෝගීන් වාර්තාවීමේ අඩුවක් අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළා. ඒ මහනුවර දිස්ත්‍රික්කයේ රෝහල් ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී
2: තාම ඩෙංගු වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ අවසාන සති කිහිපය තුළ විශේෂයෙන්ම මහජනතාව දක්වපු සක්‍රීය දායකත්වය තුළ ඉදිරි සතිවලදී රෝගීන් ප්‍රමාණය අඩුවේ කියන බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් අපිට බලාපොරොත්තු වෙන්න බෑ එක සැරේටම අඩුවේ කියලා. නමුත් තව සති අධ්‍යයක් යනකොට රෝගීන් ප්‍රමාණය අඩුවේ කියලා බලාපොරොත්තුවක් තියෙනවා. රෝගීන් ප්‍රමාණය වැඩි වෙච්ච අවුරුදුවල දැකපු නිරීක්ෂණය තමයි මේ ජුනි ජූලි මාසවල වැඩි වුණත් අයිත් නොවැම්බර් දෙසැම්බර් මාසවලත් ඒ වගේම ලොකු පීක් එකක් එනවා. ඒක නිසා අපි මේක මෙයා දැන් ඉවරයි කියලා ඉන්න අපි කාටවත් බෑ. මේ අවුරුදු පුරාම අපි අවදියෙන් ඉන්න ඕනේ. ඒ වගේම අපි ඩෙංගු සම්බන්ධව කරන වැඩ ටික අපේ දෛනික ජීවිතයේ කොටස් බවට පරිවර්තනය කරගන්න ඕන. දෛනික සමාජ ජීවිතයේ කොටස් බවට. එහෙම කරොත් තමයි මේ ඩෙංගු වදුරෙන් අපිට රටක් විදියට සාර්ථකව මුණ දෙන්න පුළුවන්.
1: ඩෙංගු මර්ධනය සඳහා පාසල් මට්ටමින් හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවර මහතා ප්‍රකාශ කළා.
3: ඩෙංගු මර්ධනය පිළිබඳව පාසල් වල තියෙන තත්ත්වය පිළිබඳව අපිට සෞඛ්‍යාංශ වාර්තා කරලා තියෙන්නේ. මුල් කාලේ වාර්තා කරේ අපිට ඩෙංගු බෝ වෙන ස්ථාන වලින් 40%ක් පමණ සමන්විත වන්නේ පාසල් වල කියලා. ඒතකොට ඒක සම්බන්ධයෙන් අපි ජාතික වශයෙන් ජනාධිපති කාර්යාලයේ තියෙන කාර්යසාධක බලකාය වශයෙන් ඩෙංගු මර්ධනයට අවශ්‍ය පාසල් මට්ටමින් ගත හැකි සියලු පියවර අරගෙන පවතින්නේ. ඒක අඛණ්ඩ ක්‍රියාවලිය. එක දවසක් කරලා අවසන් වෙන කන්නේ මේ ගන්න පුළුවන් සීළු පියවර ගන්න කියන එක විදුහල්පතිවරුන්ට සහ ඒ සීළුම් පාර්ශව දැනුවත් කරලා පාසල් හැකිතාක් දුරකට පිරිසුදුව මදුරුවන්ගෙන් තොරව මදුරු ගහණය අඩු කරමින් පවත්වාගෙන යාමට අපි කටයුතු කරනවා. ඒ අතරම තව දුරටත් මේකේ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන බවට සෞඛ්‍යංශ වාර්තා කරන නිසා අපි ඒක සම්බන්ධයෙන් විශේෂයෙන්ම දරුවන් ආරක්ෂා කර ගැනීමට ගත යුතු සියලුම පියවර අපි ගනිමින් සිටිනවා. ඒ අනුව තමයි විශේෂම සෞඛ්‍යංශයේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරේ විශේෂම මදුරු දෂ්ටනය අවම කිරීම සඳහා පාසහ අත් ආවරණය වන විදිහකට දරුවන්ට සුදුසු ඇඳුමකින් ඇඳගෙන ඉස්කෝලට එන්න අවසර දෙන්න කියන එක. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ යම් ආකාරයකින් මේ තියෙන අවධානය තවදුරටත් අඩු කිරීම. ඒ වගේම මදුරු විකර්ෂකයක් භාවිතා කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
1: පරිසරයේ පිරිසිදු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන ලෙස අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉල්ලීමක් කළා. ඩෙංගු අවදානම ලබන මාසේ මැද භාගයේදී පැවති හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
4: ඩෙංගු මර්ධනය සති කිහිපයක් එක දිගට අඛණ්ඩව සිදු කිරීමෙන් තමයි අපිට පාලනය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. යනුව හඳුනාගත් දිස්ත්‍රික්ක 11ක විශේෂයෙන් මේ හිමුදියත් වෙමින් පවතිනවා. යද වෙනවා යලිත් ජනතාවගේ සහයෝගය ඉල්ලන්නේ මේ අඩපණ කරගන්න එපා දිගටම කරගෙන යමු. අගෝස්තු මැද වෙනකන් අනතුර පවතිනවා. ඉතින් රෝගීන් ප්‍රමාණය අඩු කරගෙන අපි කටයුතු කරන්නට ඕන. රෝහල් ගත වෙන රෝගීන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙනවා.
1: නව නාමික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් පනාන්දු මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුණා. ඒ අරලිය ගහ මන්දිරයේදී ජාතික හා සමුදේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නාමික හමුදාවට කරන මෙහෙය සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම් පිළිබඳවද එහිදී අවධානය යොමු වුණා. ජාතික අභිවෘද්ධිය සඳහා වන සහගීතාවේ පිළිබඳවද එහිදී අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. මේකම බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගන්නා සියලු සැකකරුවන්ට මිනිමරුම් චෝදනා ගිනියවි ආඥා පන්තිර්ථයේ සහ පොදු දේපල පන්තිර්ථයේ නඩු පවරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේකම මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. පසුගියදා ඇති වූ සිද්ධියෙන් බන්ධනාගාරින් 10 දෙනෙකු සහ රැඳවුවන් 21 දෙනෙක් ඝාතනයට ලක් වුණා. එකම සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාග දෙකක් පවත්වා දඬුවම් නියම කිරීම සුසු නොවන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ. මෙම නඩුව දැන්ට පවරා විමර්ශන සිදු කිරීම හේතුවෙන් බන්ධනාගාර අධිකරණයේ සිදු කිරීමට නියමිත නඩු විභාගය අවශ්‍ය නැති බව දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඉදිරිදි නීති නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයාද නඩුවට කරුණු දැක්වීම සිදු කරන බව

0: එහිදී සඳහන් කර තිබෙනවා. එම අවස්ථාවේ කරුණු දැක්වූ මේගම ප්‍රධාන මහේස්ත්‍රාත් ශල්නි පෙරේරා මහත්මිය සඳහන් කළේ බන්ධනාගාර පන්තට අනුව ඒ සඳහා බන්ධනාගාරයට බලය ඇති බැවින් මේ පිළිබඳව සොයා බලා ඉදිරි දිනකදී අවශ්‍ය නියෝග ලබා දෙන බවයි. බන්ධනාගාර තදබදය අවම කිරීම සහ පරිපාලනය ප්‍රදේශ සංස්කරණ කඩිනමින් කිරීම කෙරෙහි ආංශික අධීක්ෂණකාරක සභාවේ අවධානය යොමුණා. බන්ධනාගාර තුල පවතින අධික තදබදයේ අවම කිරීම, පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ බන්ධනාගාර ආශ්‍රිත ගැටලු සඳහා දිගු කාලීන විසඳුම් ලබා දීම පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් රාජ්‍යපාලයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාව රැස්වූ අවස්ථාවේදී බන්ධනාගාරවල යටතට පහසුකම් සංවර්ධනය කිරීම, පුරපාඩු පිරවීම සහ රැඳවියන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනවා. පාස්කර දින තස්ස ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ම තස්වාදී වැළැක්මේ පණ තර්ථේ අත්අඩංගුවටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධ සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමට මැදිහත් වී කණ්ඩු දැක්වීමට අවසර දෙන ලෙසilla කාදිනල් අතිඋතුම් මැල්කම් රජතිම්පාණන් විසින් අභියාචනාධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් කාදිනතුමා කියා සිටින්නේ පෙස්සම්කාර සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ නඩුකරේ හේතුවෙන් පාස්කර් ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ස්වාධීන භාවයේ මින්ම ඵලදායිතාවයට බලපෑමක් සිදු විය හැකි බවයි. එය අනුව විඳිතයන්ගේ අයිතිවාසිකම් සුරකීම සඳහා ඊට මැදිහත් වීමට අධිකරණයේ අවසර ඉල්ලා සිටින බවත් එහි සඳහන් වෙනවා. පාස්කු පහරය එල්ලවීමට පෙර ඉන්දීය බුද්ධි අශය විසින් ඒ පිළිබඳ තුන්වතාවක් මේට බලධරින් දැනුවත් කර තිබූ බව මාධ්‍යවලින් සඳහන් කර තිබුණේ යයි ප්‍රකාශ කරන අතරමැදි පෙස්සම්කාර කාදිනතුමා ඒ වැළැක්වීමට බලධරින් පියවර නොගත බවටත් චෝදනා කර තිබෙනවා. කතෝලික බැතිමතුන් සහ දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ලවිය හැකි බවට ඉදිරිපත් වූ බුද්ධි වාර්තා පිළිබඳව කොළඹ අග්‍රගතුමා සහ කිතුනු පූජකවරු දැනුවත් කිරීමක් කර නොතිබූ බවත් පෙස්සමේ සඳහන් වනවා. සුරේෂ් සලේ මහතාගේ පෙස්සමට මැදිහත් වී කණ්ඩු දැක්වීමට අවසර ලබා දෙන ලෙසත් එම පෙස්සම මුල් අවස්ථාවේදීම නිෂ්පභ කරන ලෙසත් කාදින් අතිඋතුම් මැල්කම් රජතිම්පාණන් වැඩිදුරටත් අභ්‍යාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. මියන්මාර වෙල්ලටොබ්බෙන් සන්නාගතන් රගත් බෝට්ටු දෙකක් අන්තරට පත්ව තිබෙනවා. ඉන් 500කට වැඩි පිරිසක් අතුරුදන් වෙති බවයි එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික ආයතනය පවසන්නේ. මියන්මාරයේ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් එරටින් පලා යන රෝහින්යා ජන කොට්ටාස වලට අයත් පිරිස් රගත් බෝට්ටු දෙකක් දින දෙකක් තුළ අන්තරට ලක්ව තිබෙනවා. ඒ සිටි 500කට වැඩි පිරිසක් මියන්ට ඇති බවටයි එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයන් ආයතනය සඳහන් කළේ. ලෝක කුසලන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේට සුසුකම් ලබා ගැනීමට අර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණා. ඉංගලන්ත කණ්ඩායම 2-1 ලෙස පරාජය කරමින් ඇන්ටනහි පැවති අවසන් පූර්ණ තරගයේදී ඉංගලන්ත කණ්ඩායම තරගයේ 55 වන විනාඩියේදී ගෝලයක් ලබා ගත්තා. 85 වන විනාඩියේදී ගෝලයන් වාර්තා කිරීමට අර්ජන්ටිනාව සමත් වුණා. තරගයේ අවසන් වීමට ආසන්නයේදී තවත් ගෝලයක් වාර්තා කරමින් ජයග්‍රහණය අත්පත් කර ගැනීමට ඔවුන්ට හැකි වුණා. ඒ අනුව ඔවුන් පිටපිටම අවසන් මහා තරගයේ සඳහා සුසුකම් ලබා ගන් තුන්වන අවස්ථාව මෙයයි. අර්ජන්ටිනාව 2023 වසරේදී ශෞර්යයන් බවට පත් වුණා. අවසන් මහා තරගයේ නිව්යෝක්යේදී ශ්‍රී ලංකා වේලාවෙන් සඳුදා අලියොම පැවැත්වීමට නියමිතයි. වසර 30කට ගැලපෙන ලෙස කටුනායක ගොන්තරුපලේ ධාරිතාව ඉහළ නැංවීමට ජනපතිකෙන් උපදෙස්. ETF සහ EPF පෞතුරිකාංශය දෙන්න යන කතාව අසත්‍ය බව ඇමති අනිල් ජයන්ත කියයි. රජයේ ගබඩා 45කින් වීමෙට්‍රික් ටන් 203ක් මිලදීගෙන අවසන්. රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කරන සුපලි 527 ඇරඹෙයි. මියන්මාර බෝට්ටු අනතුරින් 500 දෙනෙක් ජීවිතක්ෂයට. ඒ සමගින් අපගේ ප්‍රධාන පැවති ප්‍රකාශයේ මින් නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
1: ආදීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ලංකාවේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: ප්‍රේමේ අනන්ත විඳින්න
1: සන්තතිය තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 011 76 679 579
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
4: ආදරේ දැනෙන සුන්දර ආදරණීය දවසක් අපි හමුවීම අදත් සඳ දිය දහර එක්ක අපි ආදරය කරන අයත් එක්ක බොහොම සහයෝගයෙන් ආදරේ වේදා හදාගෙන කාලය ගත කරන්න තියෙනවා නම් අපිට කාලය ගත වෙනව දැනෙන්නෙත් නැහැ සමහර වෙලාවට. ඒ වගේම තමයි අපි එහෙම හමුවීමක වෙන්වීමක් සනිටුහන් වෙන වෙලාව ලං වෙනකොට අපිට හිතෙනවා අපි ගත කළේ කොයි තරම් පුංචි කාලයක්ද කියලා. හැබැයි අපි දුකෙන් වේදනාවෙන් කාලය ගත කරනවා නම් සමහර විට අපිට විනාඩිය දෙක වුණත් කල්පයක් තරම් දුරට දිගට දැනෙන්න පුළුවන්. ඒක හොඳට හිතලා බලුවොත් අපේ හිත මේ දේවල් බාහිර ගන්න විදිහයි වෙනස නැත්තම් මේ හැම සිදුවීමකම අවසානයේදී අපිට තියෙන්නේ මතකයක් විතරමයි. ඉතින් ඒ නිසා අපි කියනවා සාමාන්‍යයෙන් collect memories not the things කියලා. දේවල් එකතු කිරීම ඇතුලේ දුක වේදනාව විතරක් මිතුරු වෙද්දී අත්දැකීම් මතකයන් එකතු කර ගැනීම ඇතුලේ අපිට පුළුවන් තවත් මොහොතක් සතුටෙන් වැඩියෙන් ජීවත් වෙන්න වෙලාව වටිනාකම හොයා ගන්න.
5: ඔමනිකා අපි මතකයන් කියලා ගත්තා වුණත් සමහර වෙලාවට මේ මතක අපි හුඟක් කැමැත්තෙන් එකතු කරගෙන තියෙනවා නම් තියෙන සතුට හිතෙන මතක විතරයි. මොකද දුක හිතෙන මතක කියන්නේම අපිට දරා ගන්න බැරි දේවල්. ඒ නිසා ඒක මේ හිත කියන්නේ මහ පුදුම දෙයක්. ඒ හිතෙන් අපි නොදැනුවත්වම ඒ කොටස් ටිකක් ඩිලීට් කරලා දානවා. නිකම්ම මක්ලා දානවා. සමහරවිට අපිට මතකවත් නැහැ එහෙම සිද්ධියක් වුණාද කියලා. කාලයක් අපේ ජීවිතවල ඉන්න අපි අකමැතිම මිනිස්සු ඒ අයගේ තිබ්බ ඉතාම දරුණු හිත රිදවෙන මතක වුණත් කාලයගේ ඇවෑමෙන් අපිට අමතක වෙලා ඒ අය හොඳ මිනිස්සු වගේ පේන්න ගන්නේ අර දරුණු රිදවීම අපේ හිතෙන්ම අමතක කළා. ඒ කියන්නේ හිතම තමයි මේ උපදේශණය කරන්නේ. හැබැයි මතකත් එක්ක බැඳෙන එකක් හොඳ දෙයක් නෙමෙයි මොනිකා. මොකද අපි සමහර වෙලාවට ඒ මතක ඉතුරු කරගෙන මතක මැත්තේ අපේ ඊළඟ වෙන හැම දෙයක්ම ලකලාස්ති කරගන්නවා, සූදානම් කරනවා. බුදුදහම කියනවා නම් ඊළඟ භවය හදන්නෙත් මතකම තමයි. එනිසා අර මට මතක් වුණා එක්තරා තැනකදී ස්වාමීන් වහන්සේ නමක් කියපු කතාවක්. අඹ කෑවට කමක් නැහැ, අඹවල රස අඹ ගෙඩිය ගෙනාවේ කවුද, අඹ නිසා ඒ විමුහති ඇති විච්ච දේවල් ඒව මතක තියාගන්න එපා. ඒව මතක තියාගත්තොත් අඹ වලින් තොර ලෝකයක් අපිට

0: දහර සමක ලකන හකිනොප අද සඳදේ දහරමනවන අනුග්‍රහක දායකත්වය ලබා දෙන කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජවිතේ සිහිනේට වාසනාව ආශිර්වාදය කියන ජ්‍යොතිකලෝතරයි මණ්ඩලයේ සමකින් ඩෝමාසන් ග්‍රේවි කිටමේ යන්ත්‍රය ඔබට මිලදී ගැනීමේ අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්වය ලබා දෙන සඳදේ දහර වෙනුවෙන්.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
0: අපි ආදරේ පිරුණු ලෝකයක සතුටෙන් ගත කරන්නයි මේ පැය දෙක තෝරගෙන තියෙන්නේ. එවනුවෙන් අදත් වෙනද වගේම සඳ දිය දහර සමග අදරණෙක් වෙනවා ශ්‍රජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසමාලා රිටිකහපොල්. එහෙනම් සඳ දිය දහරට සඳක් පායලා ඇවිල්ලා මේ අඳුරු වලාවන් එළිය කරන්නට කියලා අපි මිල්ටන් මල්ලවරච්චි ගායන ගීතය කියන සඳ දිය දහර අද ආරම්භ කරමු. කරුණාරත් අබේසේකරයන්ගේ කීපපත එම්.කේ. රොක්සාමි සංගීතවත් කළේ.
2: ඔමනිකා, මේ අපි ආරම්භ කරන්නෙම විරහවක් කැටිවෙච්ච ගීතයකින්. හැබැයි මම මේ ගීතේට හරි කැමති. මොකද මිල්ටන් මල්ලවරච්චිගේ විරහ ගීත කියන්නෙම නිකන් එක්තරා පරිච්ඡේදයක් වෙච්ච කාලයක් අපේ ජීවිතවල තිබුණා. ඒ කියන්නේ ඔහුගේ ගීත එකතුව සංඛ්‍යාත්මකව ඉතා විශාලයි. ඒ අතරත් වැඩිම ප්‍රමාණයක් තියෙන විරහ ගීත. ඒ නිසා හදවතට දැනෙන විරහ ගීත ගයපු ගායකෙක් විදිහට මල්ලවරච්චිගේ නාමයේ ඉහළින්ම තිබුණා එක යුගයකම. ඉතින් මේ ගීතය ඇතුළේ මේ වචන වලින් කියන්න උත්සාහ කරන්නෙම පරිසරයේ තිබෙච්ච ස්වરૂපය. මොකද හැමතිස්සෙම පරිසරය ලස්සන වෙන්නේ සමහරට මූසල පාළු අවස්ථාත් එනවා. සමහරට අපි පරිසරයේ කැමති දේවල් අපේ ඉදිරියේ නැති වෙලා යනකොට අපිට දුකක් එනවා. අන්න ඒකමයි මෙතනදීත් ගේන්නේ පාය ආසඳ අඳුරු වලාවෙන් මා ඉදිරියේදීම වැසුණා. මේ පායල ආපු හඳ ස්වභාව සෞන්දර්ය අපිට මේ පරිසරයව හඳ විතරක් නෙමෙයි ඔහුගේ ජීවිතයට බලාපොරොත්තුවක් ගෙනාපු හඳයි මේ වැහිලා තියෙන්නේ. ඒ හඳ වැහුණට පස්සේ ඔහුට ඉතුරු වෙච්ච දේ තමයි සෝකය, තාපය, පාළුව. එක අතරෙදි ඔහුට ඊළඟට වෙන්න තියෙන දේ පේනවා. ඉක්බිඳ හැඬුවා ඇසුණා. ඊළඟට ඔහුට සිද්ධ වෙන්න තියෙන දේ ඒක තමයි. මොකද අපිට දුක දරා ගන්න පුළුවන් තැනක් එනවා. එතනින් එහාට පස්සේ අපිට නවත්ත ගන්න බෑ. ඒ නවත්ත ගන්න බැරි වෙන්නේම අපිට ඇඬෙන්නේ, අපිට දුක හිතෙන්නේම අපි කොයිතරම් දුරට ඒ සිදුවීමත් එක්ක බද්ධ වෙලා ඉන්නවද කියන එක. ඒ මතක කොයිතරම් අපි පරිස්සම් කරගෙන තියෙනවද? ඒ මතක වලින් අපිට මිදෙන්න බැරිද කියන එක. ඒ හින්දා ඔහු කියන්නේ හද විමනේ බිතුසිතුවම් කිලිටි කලේ ඔබ දෑතයි. මොද මෙහි හදවතේ බිතුසිතුවම් මවන්න බෑනේ මොනික. ගලේ කෙටුවා හා සමාන බිත්තියක ඇඳපු චිත්‍රයක් වගේ අපි මේ මතක සුරක්ෂිතව තියාගෙන තියෙනවා.
0: එහෙම මතකයන් තමයි මේ විනාශ කරලා දාලා තියෙන්නේ.
2: ඇයමයි විනාශ කරලා ගිහිල්ලා තියෙන්නේ. ඒක හින්දා ඔහුට මේ ඔහු ප්‍රාර්ථනා කරපු අවස්ථාවක් නෙමෙයි, ඒක නොපතු වියෝගයක් කියලා කියන්නේ. ඒක නිසා ඔහු ඉන්නේ තවම අදහ ගන්න බැරිව. හැබැයි මම මේ ගීතය ප්‍රිය කරනම දෙපදේ තමයි අවසාන අන්තරා කොටසේ ඔබ පැමිණියේ ඔබම ගියා නැවතුණු තැනමම ඉන්න. ඒ කියන්නේ සමහරු අපේ ජීවිතේට ආරාධනාවකින් තොරව පැමිණෙනවා. පැමිණිලා ඔවුන්ට අපේ ජීවිතයත් එක්ක බෙදා හදා ගන්න ඕන කියලා ඉල්ලා සිටිලා ජීවිතේ ඉඳලා කිසිම හේතුවක් නොදන්වාම, කියන්නේ අවසානයේ සමු ගැනීමක් නොදීම ඔවුන් පිට වෙලා යනවා. ඒ මේ පෙම්වතා එද එහෙම වෙන්වීම් අතර ඒ වගේ සිදුවීම් වලදී සිද්ධ වෙන ඛේදවාචක අපි මේ සමාජයේ උන තරම් දකිනවා. හැබැයි අතර මේ පෙම්වතා කෙනා මගේ සහයෝගයේ පතන වෙලාවේ කොහි සිට හෝ යලි එන්නම් කාටරි කියන්න පුළුවන් තාම පරණ ගුණා විකුණලා නැහැ කියලා. නමුත් ආදරය කරා නම් එක සැරයක් ආයේ ඒ ආදරේ සදාකලෙකම තියෙන්න ඕනේ. මොකද ඒක තමයි ආදරය අනිස්වරූපය වෙන මනුෂ්‍යත්වය.

0: ඇත්ත දෙපයම් මගේ සිතයි මහා වරුසාවය. මේක ප්‍රාර්ථනා කළ වියෝගයක් නෙවෙයි, ප්‍රාර්ථනා නොකළ බලාපොරොත්තු නොවුණු වියෝගයක්. මහා වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩිය මෙලියයි.
1: ඕමනික, දැන් සාමාන්‍යයෙන් හඳ පායනකොට අපිට තියෙන සතුට අපේ අර සෞම් එකම දැනනා වුණාට, අර වැස්ස වැස්සට පස්සේ පරිසරය ඇති වෙන තෙත සහිතයේ චමත්කාරය ඇතුළේ, ඒ කියන්නේ ඒ තිබිච්ච පරිසරය වෙනස් වෙමින් හඳ මෝදිනකොට දැනෙන අමුතු හැඟීමමයි මේ කියන්නේ. හැබැයි මෙතන සමාන පාතක වෙන්නේ මේ අර ඉකිබින්ද හඳපු මූණ. අර ඔය මේ කියන්නේ අඬලා එයා කඳුළු තමයි මේ මහවරුසාව වගේ තියෙන්නේ. වර්ෂාවක් ඇදහෙනවා වගේම ඔහු දකින්නවා මේ තමන්ගේ ජීවිතයට සමීප වෙヒටෝ භාර්යාව වෙන්න පුළුවන් පෙම්වතියගේ මූණ. ඊට වැඩිය වෙනදාටත් වැඩියෙන් එළියයි කියන්නේ ඒ ආදරයේ හින්දා ඈ ඒ පහුගියේ වේදනාවන් සියල්ල අමතක කරනවා කියලා. නෝකාඩුවට පසු ඔබේ වතේ එළියට වැඩියෙන් එළියයි කියන්නේ ඒකයි. දැන් ගැහණු කියන්නේ මොනිකා පුංචි පුංචි දේවල් වලටත් පුංචි පුංචි හිත්‍රිදීම් හදාගෙන රණ්ඩු වෙන අයනේ. ඒවා නෝකාඩු, කං කෙඳිරිලි, කනක් ගැහිලා ඉන්න බෑ පුංචි දෙයටත් එල්ලෙන්න එනවා. ඒ වගේ මේ හැම තිස්සෙම රණ්ඩු කරනවා වගේ දේවල්, කටුවත්තක් වගේ පැටලෙන්න එනවා වගේ දේවල් පිරිමින්ට හිතෙන්න පුළුවන්. හැබැයි මොනිකා, එකේ අනිත් තියෙන දෙවෙනි යටිපෙළ පිරිමින්ට වැටහෙන්නේ. මේ ගැහණු මේ දේවල් කරමින් ඉල්ලා සිටින්නේ ඇටෙන්ෂන් එක. තමන්ට තියෙන අවධානේ ආදරය ඉල්ලා සිටින්නේ කියන එක තේරුම් ගන්න ඕකම පොඩි ළමයිනුත් කරනවනේ.
0: පොඩි පුගමම් බිම පෙරලා කෑ ගහනවා
1: නේද? ඊළඟ මොනාරි වැඩක් කරනකොට ඇවිල්ලා එපා කියන එකම කරන්නේ. ඒතර අපිට තරහ ගිහලා අපි ළමයින්ට ගහන වෙලාවලුත් තියෙනවා. හැබැයි අපිට ඒක තේරෙන්නේ නැහැ මේ ළමයා ඉල්ලන්නේ අම්මා හෝ තාත්තා හෝ වෙන වැඩක යෙදෙනකොට තමන්ට ඒ අවධානය නැති වෙච්ච එකේ දුක. ඒ අවධානයෙන් ඕකේ අනිත් පාර්ශවෙ තමයි සුරතල් සතුන් බලුපටව ඇවිල්ලා කරන්නේ. කකුලේ තෙනවා, බෝල අරගෙන ඇවිල්ලා නැවත නැවත ගෙනත් දෙනවා. ඒ ඉල්ලන්නේ අවධානය ඇතුළේ තියෙන්නේ, වරහන් ඇතුළේ තියෙන්නේ ආදරය කියන එක. ඉතින් මේක තේරුම් ගන්න වෙනවා. අපිට වෙලා තියෙන මේ දේවල් තේරුම් ගන්න අපිට කාලයක් නැහැ. අපි මේ කාලයත් එක්ක ජීවිතයත් එක්ක කරන ලොකු අරගලයක ඉන්නේ හින්දා. එහින්දා ඔහු කියනවා මේ හැම තැනම ගොළු වෙච්ච ඇලදොල පාමුල ගොළුණු ගීයක් වගේ තමයි අපි හදවත බැඳුණු සොඳුරු සෙනේ. ඒක කියවෙන්නේ නැහැ. ඒක හදවත ඇතුලේ තියෙන. සමහර ආදර කතා ප්‍රකාශිත වෙන්නේ නැහැ. අවධානේ ඉල්ලුවට අවධානේ ලැබෙන්නේ නැහැ වගේ දැනෙන්නේ. ඒ ආදරේ ප්‍රකාශ වෙන්නේ නැව හිත ඇතුලේ තියෙන ඒවා. අර තාත්තගේ ආදරෙත් ඒ වගේ කියන ගොඩාක් වෙලාවට කියන්නේ. නමුත් ආදරේ ඉල්ලන වෙලාවට ආදරය දෙන්න ඕනේ. මොකද ඊට පස්සේ නිමේෂය ගැන අපිට විස්තර කරන්න බෑ මොනිකා. අපි දන්නේ ඊළඟ නිමේෂ අපි ජීවත් වෙනවද නැද්ද කියලා. අපි ඇත්තටම සතුටු වෙන්න ඕනේ අපිට උදේට හැරෙන්න. අපි මේ ලෝකේ දකින්න ඉපදිලා ඉන්නවා කියලා, තාම ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා මේ කියනවා වගේ ඔබ මට හමුණු මල්බර මාවත වෙනදාටත් වැඩියෙන් සුවඳයි. පළමුවෙනි හමු වීමේ පළමුණු හැඟීම බෙදා හදාගත්ත වචනවල තිබුච්ච ආදරයම අවසානයේ දක්වා රැගෙන යන්න. මොකද ඒ සෙනෙහස කොයි මොහොතේ අපේ අත අතහැරලා යනවද අපි දන්නේ. කවුරුණත් කමක් නැහැ, කොහේ හරි තැනක තමන්ට කොච්චර දුක් දීලා ගියත් තමන් ආදරය කරපු කෙනෙක් නම් කොහේ හරි හොඳින් ජීවත් වෙනවා නම් ඒක තමයි අපිට තියෙන සතුට වෙන්න ඕනේ.
0: ගෙතලෙව සුනිල් සරත් පෙරේරා, අශරෝහණ වීරසිංහන්ගේ සංගීතය මේ සමතලකෙචයි.

0: මනවීය ප්‍රමියය සොන්දර්‍රාත්මක වියමනු සංසගීතහල සංගත වික්‍රමසිංහ ගාන ගීතයක් පියහන දානන්ද කුමාරසිරි මේ ගීත ලිව්ව සංගීතවත් කරන සහ ගායන සංගීත. අපි කලින් අහුව ගීතයේදී නෝක්කාඩුවට පසු ඔබේ වත ඒලියට වැඩිය නිලියයි කියලා ඇහුණ. සඳ මුවා වෙලා වැහි වලාවකින් වාගේ ඔබේ වත මේ ගිනි දන කතරේ.
1: මේ මොනිකා මේ ගීතෙන් කියවෙන්න හදන්නෙම ටිකක් වෙනස් අර්ථකථනයක් නැත්තම් වෙනස් කතන්දරයක්. ජාතීන් දෙකක් අතර තියෙන ප්‍රේමයක් ගැනයි කියන්නේ. මොකද මේ ඇයගේ මුහුණ වැහිලා තියෙනවා. බලන්න මේ හඳ කියන එක මේ ගීත තුනේම පාවිච්චි කරලා තියෙන අපූර්ව ආකාරය. පළවෙනි එකේ ශෝකය කියන්න පාවිච්චි කරා. ඒ හඳ අඳුරු වලාවෙන් වැහුණා කියලා. ඊට පස්සේ වැස්සට පස්සේ තියෙන හඳ සමාන කරනවා අර අඬපු ගැහණු තෙමන්ගේ පෙම්වතියගේ මුහුණට. අතනදී ඒ හඳ කිව්වේ තමන්ගේ ජීවිතයට ආව බලාපොරොත්තු සඳ වෙච්ච අයගෙන. මෙතන කියන්නේ ඇගේ බාහිර ස්වරූපයම. ඇගේ හඳ වෙනි මුහුණ මුවා වෙලා තිනව ඇයි ඇය ඇඳගෙන සිටින පරදාවෙන් හෝ බුර්කාවෙන් හෝ කිසියම්
0: ආවරණය කරගෙන ඉන්න
1: මුහුණ. ඒක තමයි ඔහු දකින්නේ. මේ ගිනි ගන්නා කාන්තාරේ තමයි එහෙම ඉන්නේ. එතකොට මේක ලංකාවේ දකින්න හැබෙච්ච අත්දැකීමක් නෙමෙයි. ඔබ සැඟවිය හෙලෙනා මුදු සිනා කැලුම් සදා නිදන් වූ සුසුමකි හදපතුලෙ. දැන් අපි කිසියම් දෙයක් දිහා බලන්නේ මොනිකා අපි අත්දැකීම් පරිසරය තුළ ඉඳලානේ. එතකොට අපිට හිතෙනවා ඒ අය දැක්කාම ඒගොල්ලෝ විඳිනවා ඇත්තේ දුකක් කියලා. හැබැයි ඒගොල්ලන්ගේ පැත්තෙන් අපි මේ ප්‍රශ්නේ බලනකොට එයාලට එහෙම නොහිතන්න පුළුවන්.
0: ඒක ඒගොල්ලන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හෝ ඒ වගේ ඒ සංස්කෘතික පැවැත්ම වෙනුවෙන් හෝ මොකක් හරි ඒගොල්ලෝ කැමැත්තෙන්ම බාරගත් දෙයක් වෙන්නත් පුළුවන්. සමහරට අකමැත්තෙන් දරාගෙන ඉන්න දෙයක් වෙන්නත් පුළුවන්.
1: මොකද මොනිකා අපි ඒ කතන්දරයේ කොටස්කරුවෙක් නොවන තාක් අපිට ඒ කතන්දරේ විවේචනය කිරීමේ අයිතියක් නැහැ.
0: සපත්තුවට බැහැලම තමයි තේරුම් ගන්න වෙන්නේ.
1: ඔව්. ඇයි යාළ එහෙම අඳින්නේ? ඇයි යාළට සංස්කෘතියෙන් එහෙම කරලා තියෙන්නේ? ආගමෙන් හෝ තියෙන එක. ඇයි ඒගොල්ලෙකට එකඟ වෙන්නේ කියන එක දන්නේ යාළමයි. අපිට අපේ හැම වෙලාවට අපි එහෙම අඳින්නේ නැති නිසා හෝ අපේ සංස්කෘතිය විදිහ අපේ සංස්කෘතිය වෙනස් නිසා හෝ ඒක වැරදි කියන්න අපිට පුළුවන් කමක් නැහැ. හැබැයි අපි හිතනවා එහෙම. දැන් ඔහුගේ ප්‍රශ්න කිරීම ඇතුලේ තියෙන එකක් තමයි ඉර හඳ විතරද කැලුම් දකින්නේ. ඇයව දකින්න හම් වෙන්නේ නැහැ අනිත් අයට. මොකද ඇය මුළු ශරීරෙම මෝහ කරගෙන තියෙන්නේ. ඉතින් සමහර අයට කැමැත්තක් ඇති වෙන්න පුළුවන් තමන්ව හැමෝම දකින්න එකට. තවත් කොටසක් එහෙම දකින්නට අකමැති වෙන්න පුළුවන්. ඒ එක එක අයගේ හැටි. ඒක හරියට කවුරු හරි කෙනෙක් පරිප්පු කනවා, තව කෙනෙක් කන්නේ නැහැ කියලා. ඉතින් අපි කනවා කියලා හැමෝම පරිප්පු කන්න ඕන ගමක් නැහැනේ. ඒ වගේම තමයි මේ අනිත් දේවලු. ඒත් ඔහුට තියෙනවා ශෝකයක්. ඔහු කියන්නේ සුර කුමරිය ඔබ මේ සහරාවේ හිමවත හංගා කළුසලුවෙන්. ඔහුට සම්පූර්ණ මේ ගීතේ පුරාම තියෙන්නේ ඔහු උපකල්පනය කරනවා ඇය ඉන්නේ ඇගේ දුක හිතුණු හදවතයි මුහුණයි මේ සලුවෙන් වහගෙන කියලා. එනිසා ඔහු ඉල්ලා සිටින්නේම ඇගේ ශරීරය විතරක් නෙමෙයි, ඇගේ මුහුණ විතරක් නෙමෙයි, ඇගේ

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සදතිය දහර
3: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සදතිය දහර අහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ අනුග්‍රහක දායකත්වය ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මෙගා පවර් NLB මෙගා පවර් ගැන දැනුම ගොඩක් දේවල් දන්නවා රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් විනාතුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර්. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුනා දෙනු ලබන නවතම උපාංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බවියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100ට 500 දක්වා ධාරිතාවන් ගෙද්දුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වියලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයංක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 679 579 නම්බර එකට.

0: දැන ගීතයක් අපි අහන්නේ ළඟට. අපි කලින් අහුව ගීතයේදී ඈත අතීතෙන් පියවර නගමින් කනවැල අල්ලන් කවුදෝ එනවා කියලා අහුණා. මේ ගීතේ ඈත අතීතයේ අසෙපත් සෙපගෙන අතීතයේ සිට එන සුළඟයි මේ.
1: මොනික මට මේ ගීය හද්දි මතක් වෙන්නේ අර 72 ඊට කලින් රජයගේ කාලෙත් නිය ක්‍රියාත්මක වෙච්ච වගා සංග්‍රාමය වගා ව්‍යාපෘති වගේ සංවර්ධන ව්‍යාපෘති. ඒ ව්‍යාපෘතීන් එකතු කරගෙන මේ තා පොහොසත් ගීත සමුදායක් ගුවන්විදුලි සංස්ථාව කේන්ද්‍ර කරගෙන නිෂ්පාදනය වෙනවා. ඒ හැම ගීතයකින්ම කියන්න උත්සාහ කරන්නේ, මොකද මම විශ්වාස කරන්නේ ගීතේ කියන්නේ සහ මම විශ්වාස කරනවා නෙමෙයි, මම මගේ කරපු පර්යේෂණකිනුත් සනාථ කරලා තියෙන ගීතේ කියන්නේ කලාත්මක මාධ්‍යයකට වඩා සංනිවේදන මාධ්‍යයක් කියලා. ඉතින් ඒ හින්දම තමයි මේ ගීතේ පාවිච්චි කරේ වගා කරන්න මිනිසුන් පොළඹවන්න සංනිවේදනය කරන්න. රජයේ අභිප්‍රාය සංනිවේදනය කළේම ගීතහරහා. මේකෙත් කියන්නේ ඒකයි, පාවී පාවී මේ ඉන්නේ අතීතයේ සිට එන සුළඟයි ඈත අතීතයේ අසිපත් සිප්පගෙන කියලා කියන්නේම මොනිකා මේ අපට උරුම වෙච්ච අතීත කාමී මතකය. ඒක අපිට තියෙන, අපි කියන්නේ අපි අර වසර
2: 2500කට හා අතීතයේ ශ්‍රී විභූතිය දේශාන්තර ජයගත් දේශාන්තරවල කිතුගොස්ස පතුරවන ලද අපේ ඒ අතීත ශ්‍රී විභූතිය
1: ඔව් අතීත මුතුන් මිත්‍ර මෙන්න මේවා අපේ අර අපි ජාතිය හා පැතිච්ච ලේවලට මොටිවේෂන් එකක් වෙනවා. ඒ නිසා අපි මේ අර අතීත කාමයෙන් මඩනා ජාතියක් විදිහට මිසක් අනාගතය වෙනුවෙන් දේවල් කළ යුතුයි කියන හැඟීම නෑ. අපි තාම යැපෙන්නේ අනුරාධපුර පොළොන්නරු නටබුන් වල ඒ අතීව ඒවයි සීගිරියේ ඒ හදපු ඒවයන් තමයි අපි යැපෙන්නේ.
2: අතීතයට වැඩිය වර්තමානයේ වෙනකොට වෙනස්, වර්තමානයට වඩා 100,000කින් වෙනස් වෙයි අනාගතය. මොකද මේක ලෝකයේම දැන් විශ්ව ගම්මානයක් වෙලා තියෙන මේ අපේ මගේ කියලා කෑලි නැහැ. ලෝකයේම දිනුනෝ කරා අරගෙන යන්න පුළුවන් යම් නිර්මාණාත්මක දෙයක් නව ප්‍රවේශයක් අපිට අරන් දෙන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් දේ ඒක තමයි.
1: මොකද මෙතන යෝජනා කරන ගොවිබිම් මැද්දෙන් කෙත්වතු මැද්දෙන් පාවී පාවී මේ යන්නේ ඔබගේ ශ්‍රමෙන් රටක් හැදූ බව අනාගතයේ වෙත පවසන්. නමුත් අපි අපේ ශ්‍රමෙන් මොකක්ද කරන්නේ? අපි දැන් කරන්නේ දැන් ඇත්තටම ඒ හිටපු අය රන්දෙරණේ දහදිය සුවඳට මුසු කරා. කියන්නේ පැහැදිලිවම මේ මිනිස්සුන්ගේ ශ්‍රමයෙන් ලෝකයක් හැදුවා කියන එක කියන්නේ. දැන් අපිට හදන් අපිට ලැහෙලන්න ඒ විදිහේ ශ්‍රමයක් කළන්න නැහැ. අනිත් එක අපේ අය දැන් එහෙම කැමතිත් නැහැ. දැන් කුඹුරට ගිහිලා ආව කාස්ට් එකේ හරි පිච්චෙන්න කැමති නැහැ. දැන් මං එන පාරේ මගේ ගෙවල් මගේ ගෙදර ඉඳන් එනකොට පාර දෙපැත්ත පාර හදනවා. ඉතින් දස දහසක් මිනිස්සු එතන ඉඳගෙන ඒ අවකූටකේ මේ රස්නේ ඉවසන්න බැරුව නමුත් ඒ ඉඳගෙන ශ්‍රමය වගුරනවා. TM ජයරත්නගේ මේ සින්දුවක තියෙන අඳුරු කුටිය තුල කියනවනේ ඒ වගේ එහෙම අවස්ථා අපි දකිනවා. හැබැයි කීයෙන් කේදනාද මේ නූතන සමාජය ඇතුළේ ඒ වගේ රස්සාවකට යන්න හිතන්නේ? අනිත් අතට දැන් හිතන්නේ සීකරපු කාමරයක පරිගණක තීරයක් ඔස් ළඟ තියාගෙන මේසයක් කැරකෙන පුටුවක් වගේ සිහින මිසක් මේ ශ්‍රමය කියන එකට ශ්‍රමය වන්දනාමාන කිරීමක් විතරනේ අපි හැමදාම කරන්නේ. ශ්‍රමයට කියන්නේ ශ්‍රමයට නිසි වැටුපක්, ශ්‍රමයට ඉහළ වටිනාකමක් දෙන තත්වයක් උදා වෙනවා නම් මේ හැමෝම මීට වඩා එහා ගිහිල්ලා මේ අතීතකාමයෙන් මිදිලා අනාගතය වෙනුවෙන් දේවල් කරන්න එකතු වෙයි කියලා මං හිතනවා. නමුත් හැමදාම අපේ රටේ හරි මම දකින්නේ මේ හැම කියමනකින්ම සමාජගත කරලා තවම වන්දනාමාන කරන්නේ අතීතයට විතරමයි.

ආචරණ අන්ත මාලනියන් ගායනා කරන ගීතයක් අපි අහන්නේ. අපි පෙරදින විශ්වවිද්‍යාල අපිට පරිසරය ගැන හන්තාන අඩවිය ගැන කතා කරනකොට අපිට ගොඩක් කලාවට මේ ප්‍රේමයේ සුවඳ තමයි මතකයට නැගෙන්නේ. බිඳුණු ආදර කතාද, එහෙම නැත්නම් එක්කුණු ආදර කතාද, එගනේ සම්භෝගය වෙන්න පුළුවන්, මේ ප්‍රයෝගය වෙන්න පුළුවන් ප්‍රේමයට නැකම් කියන ගීත නිර්මාණ තමයි වැඩිපුර අපිට මතකයට නැගෙන්නේ. හැබැයි ඒ සියල්ලත් එක්ක අපිට අපේ ජීවිත ගැන අර්ථාන්විතව ගලපන්න පුළුවන්, හිතන්න පුළුවන් මේ අනාගතයට යම් කිසි විදියකින් මෙහෙවරක් කරන්න පුළුවන් බුද්ධිමය හැකියාවන් ගොඩනගා ගන්න පුළුවන් පරිසරයක් මේ පෙරදින විශ්වවිද්‍යාල භූමිය කියලා කියන්නේ, හන්තාන අඩවිය කියලා කියන්නේ. ඉතින් ප්‍රේමයේ සුවඳ නෙවෙයි මේ හමාගෙන ඉන්නේ කියලායි නන්දාමාලනියන් කියන්නේ. කලින් ගීතයේදී අපිට හුණු ඈත අතීතයේ සිට පාවී මෑත බලාගෙන මේ එන්නේ කියලා මේ ගීතේ කියනවා. හන්තාන අඩවියේ මధుර කුළුණු සුදුසු

අධ්‍යාපනය මත රැඳෙන දෙයක්. ඒ නිදහස් අධ්‍යාපනය නොතිබෙන්නට මම හිතන්නේ මේ කතා කරන මමත් ඔතන කතා කරන ඔබත් මෙතන නැති වෙනවා. ඉන්ද අපි හැමෝම මේ නිදහස් අධ්‍යාපනයට ණය ගැති ඒ හඳුනා දුනු CWW කන්නංගරම එතුමාව ආදරෙන් ගෞරවයෙන් කෘතවේදීව සිහිපත් කරන්නත් ඕන. මොකද මේ රාජ්‍ය විශ්වවිද්‍යාලයට එන්නේ පොහොසත් මිනිස්සුන්ගේ ළමයි විතරක් නෙමෙයි. 60 දශකයේ ඉඳන්ම අපේ මිනිස්සුන්ට උඩට යන්න තිබිච්ච එකම ඉනිමඟ වෙන්නේ අධ්‍යාපනය. අද වෙනකොට තරඟේ ඉතාම වැඩි. ඉතාම දැඩි. ඒ නිසා ඒ අධ්‍යාපන ඉනිමගේ නැගල යන ළමයි අතර බහුතරයක් හැලෙන අවස්ථා තියෙනවා. ඒ අතර මේ රාජ්‍ය විශ්වවිද්‍යාලයට පැමිණෙන දරු දැරියෝ අර කියන අපි දකින අපි බොලිවුඩ් හරි ඔලිවුඩ් හරි මෙන්න මොකක් හරි විදේශීය චිත්‍රපටවල දකින අර සුන්දර නිකන් සමනල් වියක ඉන්න චරිත ළමයිම නෙමෙයි, ඒ වගේ යුගයක් ගත කරන ළමයි නෙමෙයි මේ විශ්වවිද්‍යාලවල ඉන්නේ. අන්ත දුප්පත් හැම පැත්තෙම පීඩනයට පත්වෙච්ච දෙමව්පියන්ගේ දරුවෝ එනවා. ඔවුන්ට රැකියාවන්ට ඔවුන්ගේ ජීවිත ගත කරන්න දෙහවස කන්න බොන්න එපැයි. අධ්‍යාපනයේ නිදහස් වුණාට අනිත් දේවල් වලට මුදල් එනවනේ, බස් ගාස්තු පවා. ඒ දේවල් වලට මිල මුදල් නැහැ. ඉතින් ඔවුන් ඉන්නේ මෙන්න මේ කියන එකම තමයි මේ සිද්ධියයි වෙන්නේ. කුසින් අඩක් දලා හරින් සකසා කෙසඟ සිරුරු රළු යහනේ සතපා. මහාචාර්ය සුනිල් ආරියරත්න තම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වෙන නිසාම තමයි ඔහුට මේ හැඟීම දැනෙන්නේ. අනියත හිටගෙන සිතමි. මොකද ඔවුන්නේ අධ්‍යාපනය ලැබුවා කියලා ඔවුන්ට රැකියාවක් ලැබෙන්නේ. මොකද ඒක වෘත්තීම අධ්‍යාපනයක් නෙමෙයිනේ. වෘත්ති අධ්‍යාපන වලට රැකියාවක් තියෙනවා. මේක මෙතන තියෙන වෙන දෙයක්. හැබැයි මේ අධ්‍යාපනය ලබා ගන්න අයට නිසි රැකියාවක් ලැබෙන තත්ත්වයක් තවමත් දියුණු වෙමින් පවතින සංවර්ධන වෙමින් පවතින අප වගේ රටවල් වල දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ වනපොත් මේ කටපාඩම් කරමින් මේ විඳින මේ අධ්‍යාපනය ලබා ගන්නවා කියන්නේ මේ දැන් ගියා පොත පාඩම් කරා විභාගේ පාස් වුණා වගේ නෙමෙයි. ඒක ලේසි වැඩක් නෙමෙයි. මේ අතිශය තරඟකාරී අතර පීඩණයෙන් පැනසර හිස ඔසවා පෙරමුණගත් වරදට වෙඩිසරකා ඒ අතරතුරේදී තමන්ට වෙන අසාධාරණයට තමන්ගේ සහෝදරයන්ට වෙන අසාධාරණයට සිද්ධ වෙන අවමානයට හෝ කිසියම් අකාරුණික දේවල් වලදී ඒට එදිරිව ගිය වෙලාවට මොකද වෙන්නේ? රාජ්‍ය යාන්ත්‍රණයෙන් සිද්ධ වෙන දෙය තමයි මිය යන්න සිදුවීම. එහෙම තියෙද්දිත් ඒ මලගිය සොයුරන් සිහි කරමිනුත් ඔවුන් යන්නේ මේ ගමනමයි. එහෙන්දයික තියෙන්නේ මනුෂ්‍යත්වයේ සුවඳ මිසක් ප්‍රේමයේ සුවඳම විතරක් නෙවෙයි.

0: අපි විශාරද එබ්‍රිජ්ජයකෝඩි විශාරද මාලි පොලත් සිංහල සමඟ ගායන ගීතයක් අහන්නේ දැන්. කලින් ගීතයේදී අපිට අහුණානේ අනියත හිටගෙන සිතමින් විද්‍යා ශිල්ප කලා වනපොත් කරන මානව මානවිකාවන්ගේ නලියන රුධිරේ උණුසුම් සුසුම තමයි මේ ඉන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ කියලා. උණුසුම් සුසුම මේ සුසුමක උණුසුම නොම විඳි හදකට සුසුමක් උන ඔබ ගැනයි කියන්නේ.
1: මොනිකා කලින් ගීතේ සුසුමක ඉකනේ උණුසුම් සුසුම එන්නේ ප්‍රේමයෙන් හෝ ප්‍රේමයේ ඇති වෙච්ච හැඟීමෙන් හෝ විප්‍රයෝගයෙන් හෝ සම්භෝගයෙන් ඇති වෙන තෘප්තියේ හෝ වේදනාවේ සුසුම නෙමෙයි. එහි තිබුණේ ඊට වඩා එහා ගිය සමාජ ඛේදවාචකයක කොටස්කාරයන් වෙලා එහි වේදනාව දරාගන්න බැරි වෙලා ඇති වෙන සුසුම. මේ ගීතේ කියන්නේ මේ ප්‍රේමය නොලැබුණු ප්‍රේමය ගැන කිසිම ප්‍රේමයේ තෙතක් නොදැක්ක නොවිඳපු හිතකට ඒ සුසුමක උණුසුම අරන් ආවේ ඔබයි කියන හැඟීම. එතකොටම ඇය කියනවා කඳුලක සිසිලස නොහැඟුණු නෙතකට කඳුලක් කොනේ ඔබයි. ලෝකේ සංවේදී වෙන්නවක් කොටනේ අපේ ඇහැට කඳුලක් එන්නේ මොනිකා. සමහර අය ගල් වගේ. එහෙම සංවේදී වෙන්නේ නැහැ.
0: සමහර වෙලාවට ඉතින් මෙහෙමත් කියන්න පුළුවන්. සංවේදී වෙලා වෙලා සීතල කඳුළු වැගිරිලා හදවත ගලක් වුණා වෙන්නත්
1: පුළුවන්. එහෙමත් වෙන්න පුළුවන්. සමහර අය කියනෝනේ මගේ ඇහෙන්නම් කඳුලක් වැටෙන්නෙම නෑ කියලා. ඒ අවබෝධය නෙමෙයි ඔවුන් හිතනම කඳුළු වැටීම දුර්වලකමක් කියලා.
0: හයර අපි මේ ගම්නි ෆොන්සකලියෝ ගීතේ එකක් තියෙන්නේ.
1: අහිමි වුණත් නුඹලාදේ
0: මට හඳන්න අවසර නැහැ කියලා කියනවා. අවසර වෙන කවුරුත් දෙන්න ඕනේ. අපේ ඇස් වලින් අපේ හිතර දුකක් දැනනවානේ කඳුළු වෙන්නේ. හැබැයි බොහෝ වෙලාවට පිරිමි පාර්ශවය මේ අනනික දුර්වලකමක් කියලා අනිත් අය හිතයි කියලා නාඩයි නෝසක.
1: ඒක වෙන්නේ මොනිකා සමාජයෙන් තියෙන එකනේ පිරිමි ළමයි අඬන්න හොඳ නැහැ කියලා. ඒ නිසාම පිරිමින්ට සිද්ධ වෙලා තියෙනවා මහා මෙරුවක් තරම් බරක් හදවතේ දරාගන්න මොකද අනන්න බෑනේ. ඒහෙල තමයි අපිට ගොඩක් ලාට සමාජය අහන්න දකින්නේ. සියද විනාසාගෙනින් වැඩි ප්‍රමාණයක් හදවත් රෝගවලදී වැඩි ප්‍රමාණයක් දුක් විඳින අය අතර පිරිමි ඉස්සරහින් ඉන්න. මොකද ඔවුන්ගේ වේදනාව පිට කරන්න වෙන ක්‍රමයක් හොයාගෙන නැහැ. එහෙම නැත්නම් ඔවුන්ට සිද්ධ වෙන්නේ මත් පැන් වලට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන එක. ඉතින් මේ කඳුලකින් මේ සංවේදීකම තමන්ගේ වේදනාව පළ කරන්න පුළුවන්. නැත් සංවේදීකම් පළ කරන්න කියලා මේ කඳුල කියන්නේ නරකම දෙයක් විදිහට දකින්න එපා කියන එකත් මේකෙන් අනියමාත්‍යෙන් කියවෙනවා. ඒ අතර සොඳුරු දෙයක් දකිනවා. මීට කලින් මේ විසිතුරු ලෝකය ඔහු දැක්කේ නැහැ. ඒ ලෝකේ සැඟවිලා තිබිනේ. ඔහුට ලෝකය දකින්න ආදරයෙන් පාර කියලා තින්නේ ඇය. ඒ වගේම ඔහු නිසාම ඇය දකිනවා ඒ විසිතුරු ලෝකයේ රෞද්‍ර ලෝකය. මොකද ඔවුන් දෙදෙනා මේ ජීවිතේ හරියටම දෙපැත්ත බෙදා ගන්නවා. ඔහු දැකපු ලෝකය ඔහු ඇයට කියලා දෙනකොට ඇය දැකපු ලෝකය ඔහු කියලා දෙනවා. මේ වචන වලින් අපිට තේරෙන්නේ මේ දෙදෙනා නියෝජනය කරන්නේ පන්ති දෙකක් ගැන. ඉතින් මේ පන්ති දෙකක තිබිච්ච ප්‍රේමය.

0: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: නිර්මාණයක් සම්වරය
3: මහිතෝ ගිහිල්ලත් ඇති කියලා අද ඕටි කරනවා කිව්වනේ බෑ කියලා හිතුණා ෂේප් එකේ පැනක අර ගෑණිව තරහ කරගන්න එයා කොහොමත් මාත් එක තරහයි අය අමුදෙන් තරහ කරගන්න දැන්
2: සම්වරය
3: අය මොකද
4: තරහටද උස යන්නේ නැත්තම් ඇඳුමටද නිර්ලා පේන්නේ
3: තට තියෙන රුදා මොකද්ද?
4: නෑ උලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ.
3: හැලි වඳුරා. ඉස්සල ගහන පොළවේ.
2: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සම්වරය.
5: එන්තික ධර්මතිලක නිර්මාණයක්.
6: කිව්වාම කියවෙන්නේ ඇත්ත. ඌරිකම්ම බලන්න ඕත් මං බලන්නේ.
4: මේ පාර වෙන්නේ ගිය පාර වෙච්ච දේම හරිද ඒකී රට ඉඳලා එන ඇවිල් ඔබෙන් අහනවා මේ කෝ තාම මාලි තියෙනවද කියලා. එතකොට උඹ කියනවා නූල නම් මාරු කළා මාලි නම් තියෙනවා තාම එහෙමමයි කියලා. ඊට පස්සේ ආපහු ඉතින් නළලට කිස් එකක් දීලා මිස් යූ බබා කියලා ආපහු ෆ්ලයිට් එකේ නැගලා යනවා.
5: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
7: දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරම
5: සම අනුග්‍රහය
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබදවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලි
4: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN
5: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
6: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර අහගෙන ඔබට මේ මතක් කරන්නේ NLB මේකප්ව කැන යලිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරයකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ NLB මෙගා පවර් ලොතරැය්‍ය මිලදී ගත්තොත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර. ආදරෙන හගෙනෙන්නේ අපේ සඳදිය දහර එක්ක අද දෙවෙනි පැයට මේ ඇවිල්ලා ඉන්නේ. ආචාර්ය හංසමාලා රෙටි ගහපල වෙන දවකේ මදත් මේ ආර්ථවත් ගීතවත් සහභාගීත්වය තුමිය ශ්‍රජාවර්ධන ප්‍රවේශවරතයාලේ සිංහල සහජන සංවේදනා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්යතුමියක විදිහට කටයුතු කරනවා. ඒ වගේම ඉතින් ගීතය ගැන කතා කරනකොට ලංකාවේ ගීත ගැන කතා කරන්නට අවශ්‍ය කරන සියලු අධ්‍යාපනික සුදුසුකම් සපුරා ගන්නා ලද සම්පදායකෙක් විදිහට වසර ගණනාවක් තිස්සේ ලක්කඳ විවිධ වැඩසටහන් වලට තමන්ගේ ගෞරවනීය සහභාගීත්වය ලබා දෙමින් ස්තුතිපූර්වකව අපි ගැන කතා කරන්න ඕනේ. අපි යනවා ආචාර්ය පණ්ඩිත අමරදේවයන් සංගීතවත් කොට ගායනා කරන ගීත කහන ධර්මසිරි ගමගේ ගීපද සංකල්පනාව. දැන් අපි කලින් පැය අවසාන ගීතය ඇහුවේ එඩ්වඩ් ජැකොඩි මල්ලි බගත් සිංහල යුග ගීතයක් විදිහට. ඒ ගීතයේ තැනකදී ඇහුණ හදවත පිරිමැද සිතුවිලි පොබ කළ පැතුම කාරුණෝ බයි කියලා. හදවත පිරිමැද මේ ගීතේ කවියක්සේ ඔබ හදවත ගුදවි මා හද පිරිමැද අවදි කළා.
1: සිහින නෙළුම් මල ජීවිත පොකුණේ දැසාබියස පිපී සැලේ. මොනිකා, මේ ජීවිතයේ එක්තරා අවධියකට, අවසාන අවධියකට පැමිණි කෙනෙක්ගේ හදවතේ දරන හැඟීමක් මේ කියන්නේ. ඒ නිසාමයි ඇයව සිහින නෙළුම් මලක් විදිහට දකින්නේ. සැබෑ කරගත හැකි තැනක නෙමේ ඇය ඉන්නේ ජීවිත පොකුණේ. ඒත් ඔහුට මේ මොහොතේ දැසාබියස මේ දැන් පිපිලා තියෙනවා වගේ පේනවා. තුන්යම ගත වූ ජීවිතයේ තුන්යාමෙම ගත වෙලා තියෙන්නේ. හැබැයි අරුණන් නැගිනා ප්‍රභාතයේ ඔහු දකිනවා අහස ඉසව්වේ ඔබ මා දුටුවේරිදී පහන් තරුවක් වාගේ. එතකොට මේ ඇය ඔහුගේ ජීවිතයේ ඇත්තටම ඉන්න කෙනෙක් නොවෙන්න පුළුවන්. ඒකින්දනේ මේ හැම එකකින්ම අපිට ඉඟී කරන්නේ ඔහුගේ ජීවිතයෙන් ගිහිල්ලා. හැබැයි ඒ මතකය ඔහුගේ ජීවිතයට ඇය ඇවිත් කවියක්සේ ඔබ හදවත ගුලිරි කියන්නේ ඒ තමන්ට ලබා දෙච්ච සුවපත් සැනසුම. මොකද මිනිස්සු සමහර වෙලාවට සබදතාවලින් ඉල්ලා සිටින සැනසුම. ඒ සැනසුම සහ තමන්ව තේරුම් ගැනීම, තමන් වෙනුවෙන් කරන කැපකිරීම. එතකොට අනිත් පැත්තෙන් ඇය වෙනුවෙන් ඒ කැපකිරීම, ඒ සැනසුම, ඒ අවබෝධයත් එහා පැත් අනිත් පාර්ශවෙන් තියෙන්නත් ඕන. නමුත් මේක වෙන්නේ හැමතිස්සෙම ගොඩක් වෙලාට එක පාර්ශවයක් විතරක් මේ සියල්ල දරන්න සහ මේ වගකීම් මේ යුතුකම් ඉටු කරන්න බැඳී සිටිනවා. නමුත් ඒක එහෙම නොවී මේ සැනසුම දෙපාර්ශ්වෙම ලැබෙනවා නම් මොනිකා, ඒ ප්‍රේම කතා හෝ ඒ සබඳතාවන් ගෙන එන්නේ සුවපත් සැනසීම. ඒ සුවපත් භාවයමයි ඔවුන්ගේ ජීවිත සුන්දර කරන්නේ. එහින්දයි ඔහු කියන්නේ මැදියම අවදිව හැබෙහින් දුටුවෙමි, පෙර යම නින්දේ දුටු සිහිනේ, එහෙත් සිහිනයක් වේදෝ යලි එය ජීවිතයේ අන්තිම යාමේ. දෙහින්ද ඔහු ඒ අවබෝධයෙන් මයි මේ ආදරය සහ

0: ඉන්දික රුවන් හැමතැන් රූණි ගැන ගීතයක් අපි ළඟට අහන්නේ. ගීත ලිව්වේ හසිත විතානගේ නායන කරුණානායක තමයි සංගීතවත් කළේ. පණිත අමරදේවයන්ගේ හලින් ඇහුණු අපි කලින් ඇහුව ගීතේ ඇහුණ අපිට සිහින නෙළුම් මල ජීවිත පොකුණේ දෑස්සා වියස පිපිසලේ කියලා මේ ගීතය. හීන මුසුණු පාට තැවරුණු දෑස අබියස නැවතිලා.
1: මම මේ කාලෙකින් අහපු වෙනස් විදිහ ගීතයක් තමයි මේ ගීතය. මේ ගීතය ඇතුලේ සම්පූර්ණයෙන්ම සියුම් ශෘංගාරයක් දකින්න හම්බ වෙනවා. ඉන්ද ශෘංගාරයේ තැවරුණු ගීත අතර අතලොස්සක් තියෙන්නේ, කියන්නේ අපිට රස විඳින්න හැකි ශෘංගාරයක් සහිත තියෙන ඒවා. මෙයත් ඒ බඳු එක. නිසඟ පවන මත හිනෙහි හිනෙහි පිණි මල් මතින් වඩින දෙවුලියේ ඔහුට ඇව පේන දිව්‍යාංගනාවක් වගේ. මේ දිව්‍යාංගනාව ඇසිපිය හෙලන පමණින් නොවති දෙවංගනනේ. ඇසිපිය හෙලනවද නැත්ද කියන එකෙන් තමයි අපි දිව්‍යාංගනාවක්ද නැද්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. රත් තඹර මල් සුවඳ විහිදා බිඟුන් මමනා ඇවට. දැන් මේ සියල්ලෙම තමන්ගේ හිතගත්ත තමන්ට ශුංගහාරාත්මක හැඟීම් පළ කරන තරුණිය ගැන කරන විස්තරයක් මේ ගීතේ පුරාම තියෙන්නේ. ඒ අතර ඇගේ සිනහව සිනහවේ මල් කිණිති සැලෙනවා වගේ ඔහුට දැනෙනවා. මොකද ඒ සිනහව දකිනකොට අර සමහර ළමයි හිනා වෙනකොට සමහර ගෑල්ලම හිනාවනට හරි අහන් ඉන්න ආසයිනේ. මං කියන්නේ මේ කොක් කඬලා කියන හිනාවන් නෙමෙයි, අපි වගේ හිනා වෙන අය ගැන නෙමෙයි. ඒ දැනෙන හැඟීමක් පවා ප්‍රේමයෙන් ප්‍රේමාන්විත හැඟීම් තියෙන තරුණයන්ගේ හිතේ ඇති කරන්නේ ප්‍රහර්ෂයක්, සතුටක්, ආදරණීය තත්ත්වයක්. මේක පස්සේ කාලෙදි වෙනස් වෙන එක වෙනම කතාවක්. නමුත් ඔහු ඒ ඇය දිහා බලලා විඳින මතකස්ම, එහෙම නැත්නම් පරිකල්පනය කරන හැඟුම් සමුදාය තමයි මේ ගීතේ පුරාම තියෙන්නේ. ඒ අතර කියනවා රණ තිසර රුවති ඇගේ ලකල් ළමද මම සීන සීන විඳිනෙමි. ඉතින් මේ මුළු ශරීරයම ඇගේ ඔහු විඳිනවා. ඒ අතර ඔහුට ඇයව දැනෙන්නේ වීණාවක් වගේ. කයක් කියන්නේ සප්ත ස්වරයයි යේසුවඳ හමනාකෙන්. ඉතින් ද ශෘංගහාරාත්මක හැඟීමෙන් ඇයව විඳින්න වයන්න තියෙන හැඟීම් සමුදාය තමයි හසිත විතානගේ මේ ගේපද වැලක් කරලා තියෙන්නේ.
0: මේ ගීතය ඇහෙද්දී ඔබට මතක් වෙනවා ති රහත් ෆතේලි ඛාන් ගායනා කළ ගීතයක්, ඉෂ්ක් රිස්ක් කියන ගීතය. අපි කොටසක් අහන්න උත්සාහ කරමු. අලි අබ්බාස් සෆර් අධ්‍යක්ෂණය කළ 2011 වසරේදී තිරගත වුණු ඉම්රාන් ඛාන්, කැටරිනා කෆ්, අලි සෆර්, තාරා ඩි සූසා රංගනයෙන් දායක වුණු මේරේ බ්‍රදර් කී දුල්හන් චිත්‍රපටයට තමයි ගීතය ඇතුළත් වුණේ. චිත්‍රපටයට ගීත ලිව්වේ ඉෂත් කමිල්. එතකොට මේ ගීත සියල්ලේම සංගීත අධ්‍යක්ෂණය කළේ සහෙල් සෙන්. ඒ කියන්නේ සහෙල් සෙන්ගේ තනුවක් තමයි අපි

0: අපි ඉන්ද්‍රානි පෙරේරා ගායනා කරන ගීතයක් අහන්නේ. ළඟට ක්ලාරන්ස් විජේවර්ධනයන් ලියන්නේ සහ සංගීතවත් කරන්නේ මේ ගීතය. සුපර් ගෝල්ඩන් චයිම්ස් තමයි මෙහි මුල් ගායනය. මේ ගීතයත් එක්ක මේ වෙළඳ නිවේදනයක් මතක් කරනවා ඇති. අතීතේ මම හිතන්නේ මීට දශක එකහමාරකට දෙකකට විතර වගේ කලින් නිර්මාණය වුණු වෙළඳ නැරඹීමක් අපිට අවසර නැහැ ඉතින් ගැන මතක් කරන්න. කෙසේ වුණත් මේ ගීතේ ඇහෙද්දි ඒක මතක් වෙන එක නවත්වන්න වළක්වන්න බැහැ. අපි කලින් අහුව ගීතයේදී අහුණානේ නිසංග පවන මත හිනෙහි හිනෙහි පිණි මල් මතින් වඩින දෙවුලියේ කියලා මේ ගීතය. ඉන්ද්‍රානි පෙරේරා ගන වන දෙවුලිය තුරුලේ සත වෙන සීගිරි.
1: මේ ගීතේ සුපර් ගෝල්ඩන් චැම්ප්ස් ලගේ මුල් ගීතයේ විදිහට සඳහන් වෙනවා. දැන් මේ කියන්නේ සීගිරිය සැතපෙලා සැංගිලා හිටියේ කැලෑවේ. ඒක තමයි මේ උත්කර්ෂෙන් ක්ලරන්ස් ලියන්නේ වන දෙවුලියගේ තුරුලේ තමයි සැඟවිලා තිබුණේ කියලා. මොකද ඔහු වනේ දෙවුලියක් විදිහට දකින්නේ මේ විශ්මාහ නිර්මාණය එහෙම දිව්‍යාංගනාවක්ගේ තුරුලේ මිසක් නිකම්ම කැලෑවක තිබුණයි කියලා හිත ලියන්න උට හිත දෙන්න නැතුව ඇති. පෙර කල සිත්තරෝ බිතුසිතුවම් නෙළුවෝ. මොනිකා මේ අර අපි ටීම් චරන්න ගැයෝ ගීතේ කියවිච්චම කතාව තමයි කියන්නේ. ඉතින් මේ අතීතේ ඉනම් මේ වනදෙවුලිය තුරුලේ සැතපෙන සීගිරියේ නරඹන්න දෙස් විදෙස් සංචාරකයෝ පැමිණෙනවා. අතීතෙත් මේක නටබුණාට පස්සේ 8-9-10 සියවස්වල ලංකාවේ සතර දිග්භාගයෙන්ම සෙනඟ මේ සීගිරිය නරඹන්න ආවා. ඇවිල්ලා ඕනේ කැටපත් පවුරේ මේ බිතුසිතුවම් නරඹලා සීගිරිය ගැන, බිතුසිතුවම් ගැන, මල් ගැන, විල් ගැන, ආවාය ගැන කවි ලිව්වා. ඒකට හේතුව විදිහට මෙතන කියනවා ඒ බිතුසිතුවම් ගැන මේ ගීපද රචනයේ මතක් කරනවා. සිතපන ගන්වන හදේ නිදන්වන රූබර ලඳුනගේ මදහස පෙන්වන. මදහස කියන්නේ සීගිරි චිත්තවල කිසිම කාන්තාවක් හොඳට දත් පෙන්නලා හයියෙන් ඉනා වෙලා
0: නැහැ. වරර අපි මේ අහලා තියෙනවනේ හැම සිනා නොමසෙන් දසන් දක්වා කියලා, හැම නේද?
1: ඔව්, දැන් මදහස දක්වන චිත්‍රයක් විදිහට ලෝක ප්‍රකට වෙලා තියෙන මොනාලිසා අතරේ මේ සීගිරි චිත්තත් තියෙනවා කියලා අපිට හිතෙන්නේ නැහැ. මොකද මොනාලිසා විතර නියම ඉන්නවා කියන්නේ. නමුත් සීගිරි චිත්තවල ඉන්න කාන්තාවොත් ඉන්නේ අන්නේ විදිහටම සිනහව සංගමගෙන. ඉතින් ඒ අතරතුරේදී ඒ අවට තියෙන පරිසරයත් කලා රසික හෙළයන් සීගිරි අඟන නෙලා මේ රසිකත්වය ඔප්නං ඔප් ආකාරයත් මේ සීගිරි අංගනාවන් නෙලපු ආකාරය ගැනත් කියනවා. ඉතින් ඇත්තටම මේක සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ගීතයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමුඛතම ගීයක් විදිහට දකින්න පුළුවන්. මොකද මේ කාලයේදී ගාලුපුරේ සිරි කියන ගැන කියවුණා. ඒ වගේ අපේ රටේ විවිධ ස්ථාන දුන් හිඳ හැලෙන දියලුම දියෑලි වගේ මේ අපේ රටේ ඉතාම වැදගත් ස්ථාන ගැන බොහෝ ගීත ලියවුණා මෙත් එබඳු කියා.

0: අමරසිරි පිරිස් ගාන ගීතයක් අහන්නේ. ඊළඟට ශාන්ත ජාල තෙසේරා මේ ගීතය ලියන්නේ සහ සංගීතවත් කරන්නේ. ඉන්ද්‍රනි පෙරේරාගේ ගීතයේදී අපිට හුණානේ කලාව වේසුලකින් නැගගත් සලිත වෙලා කෙල්. අපි යනවා දිය පිරෙන ආයමත් හිඳෙන ආයමත් පිරෙන ආයමත් හිඳෙන කලාවවට. කලාවව හිඳෙනවා ආයමත් පිරෙනවා.
1: මට ජනකවියක් මතක් වෙනවා මොනිකා. කලා වැවෙන්දිය දෝතක් බී පල්ලා,
0: කලා වැවට පින් දීලා පලයල්ලා,
1: වැව කර වූ රජුන්ටත් පින් දී පල්ලා,
0: මුළු රටටම සෙත සලසා පලයල්ලා.
1: අන්න එතකොට මට කලින් ගියේ පද කීපයක් මතක් වෙනවා මොනිකා. දහස් ගණන් නරඹා සීගිරි බැස යනවා, කලා රසය හොබවා සිතුවම් පවතිනවා. ඒ දහස් ගණන් මිනිස්සු නරඹලා සීගිරියෙන් බැස ගියාට ගිහිල්ලා තින්නේ අර සිතුවම් ඉතුරු කරලා නෙවෙන නිසා අද වෙනකොට මේ සිතුවම් ප්‍රමාණය එන්නේ එන්නම අඩු වෙනවා. ඒවට හානි සිද්ධ කරලා තියෙනවා. අපේ දේ අගයන්නේ දැන් ඒ අධිආරක්ෂිතව සුරකින්න වෙලා තියෙනවා. ඒ නිසා සිතුවම් පවතිනවා කියන යෙදුම ක්ලාරන්ස් එදා ලිව්වට අද ලියන්න බැරි වෙන තත්ත්වයක් තියෙනවා. නමුත් ඒ සීගිරිය ගැන කතා කරද්දී කලාවැවේ සුළඟ වගේම මේ කලාවැව ගැනත් කියනවා. ඔහු එතනදී තමන්ගේ හිතටයි සමාන කරන්නේ. කලාවැල්ව හිඳිනවා වැස්ස නැති කාලෙට, ආයෙමත් වැස්ස වැස්සාම් පිරෙනවා. ඒ වගේ අපේ හිතුත් ඒ වගේ, ඔහුගේ විතරක් නෙමෙයි අපේ හිතුත් බිඳෙනවා. අපි ආයෙමත් සමාව දීලා ඒ අය ගැනම හිත පුරව ගන්නවා. එයත් ඒ නිසාම පිරුණු වැව් ජලයේ සුදු නෙළුම් සරනවා, හැදුණු හිත් මඩලේ පෙම් සුවඳ දැනෙනවා. මේක ප්‍රේමයට ලඟු කරන්න ඇතුව හිතුවොත් අපිට පුළුවන් වෙන්න ඕනි හැම පුංචිම දේවල් අතරේ වචනවල එල්ලෙන්නේ නැතුව සමාව දීලා අලුත් නෙළුම් වලින් අපේ හිත කියන වැවත් පුරව ගන්න.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: මම නම් දැන් මාරම රිලැක්ස්.
3: අනම් මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතා හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්බිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 07.03 93.5 93.7 සමාජ කමිෂනය.
4: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
0: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සමගයි ඔබ ඉන්නේ. එනබෙ මෙගා පව රුපියල් 40කට සුපිරිතෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය. මුදල් හීනය වගේම සුපිරි මෝටර් රථයක හීනය හැබෑ කරගන්නත් දැන් ඔබට පුළුවන් NLB මෙගා පව ලොතරැයියත් එක්ක. NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වසනවය ආශිර්වාදය NLP. සඳදිය දහර සමගලා කඳහගෙන ඔබ ඉන්නේ ඩෝමා පැකින් මැෂින්ස්. ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් උසස්ම තත්ත්වයේ ඇසුරුම් කිරීමකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පෙළක් දැන් මාක්ස්මන් හෝල්ඩින්ස් ඔබට ලබා දෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයන් දක්වා ඇසුරුම් කළ හැකි යන්ත්‍ර මේ අතර තියෙනවා. වැකුම් සීල යන්ත්‍ර, ද්‍රව ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, කුඩා කැබලි සහ කුඩු වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර, ඒ වගේම ධාන්‍ය වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර. ඉතින් ඩෝමා පැකින් මැෂින්ස් ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011 1 7 9 579 දුරකථන අංකයට

0: මානවීය ප්‍රේමයේ සොන්දර්යාත්මක වියමන සඳදිය දහරාදරෙන හගෙන ඉන්නේ. අපි අද හමුවනවා ශ්‍රජාවර්තනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහජන සංවිතනාධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය හංසමාන රෙටි කහපොළ මේ ගීතවතාර්ථවත් කතා බහ වෙනුවෙන් ගෞරවණීය සහභාගිත්ව ලබා දෙන තුමිය. ආත්මාලියනගේ ගාන ගීතයක් අහන්න යන්නේ. ආත්මාලියනගේ ගැයූ ගීත ගැන කතා කරද්දී මේම හිතන්නේ කාලයකට කලින් ලියතම්බරා වගේ ඒ ගීත අතිශය ජනප්‍රිය වුණා 90 දශකයේදී ඒ ගීතවලින්ම තමයි ආත්මා අපි දැක්කේ ප්‍රසංග වේදිකාවේදී. ඊට පස්සේ මේ මෑත කාලවකවානුවේදී නැවත ආත්මාමය ගීතවලියක් ආරම්භ කළේ මෙන්න මේ ගීතෙන් තමයි. පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්. කලින් ගීතයේදී අපිට අහුණා රිදුන හිත් මඩලේ සුසුම් දැවෙනවා කියලා. මේ ගීතේ කියනවා ඇසෙල්ලක දුටු හීනෙන් සිත හොඟක් රිදුනා.
1: මනික මේ ගීතේ පදවල ඉතාම ලස්සන හදවතට දැනෙන වචන ගොඩක්ින් පිරීලා තියෙනවා. දැන් පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් මේ පේන නොපෙනෙන තෙක්මාන හිටියේ. ළඟම නෑ, චුට්ටක් ඈතින් හිටියේ. හැබැයි ටිකෙන් ටික නුඹ හිත ළඟට ඇවිල්ලා සමහර බැඳීම් මෙහෙමයි. ඈතින් ඉන්න ටික ටික අපි කතා බහ කරලා ලං වෙලා මිත්‍රත්වයට ඇවිල්ලා තමයි ප්‍රේමයට මුල පුරන්නේ. හැබැයි ඔහු කියනවා ආවාට නොකියම්. ඔබ ආවි කියන්නේවත් නැතුව. හැබැයි මගේ ජීවිතේ නවතින්න හිතනවද? මේ ආදරේ නවත්තලා යන්න හිතනවද කියලා ඔහු මේ ප්‍රශ්නය අහනවා. මේ වගේ නොහිතන විදිහට ළඟට එන බැඳීම් මොනික සමහර වෙලාවට ඒක නොහිතා සිද්ධ වෙන දේවල්. හැබැයි ඒ වාට තියෙන සමාජ දේශපාලනික හෝ සංස්කෘතික අනුමැතිය නොලැබිච්චව වෙන්න පුළුවන්. ඒ බැඳීම් වල ඒක ආකර්ෂණයට නැතුව බැරි කමට එන ඒවා. ඒ වගේ සම්බන්ධකම් මේ විදිහට නැවතෙන්න තියෙන ඉඩ වැඩි. ඒත් ඔහු කියනවා දකින්න හිමි වෙන හීනේ. දකින්න මට හිමි කරගන්න තියෙන හීනේ ඔයා කොතනද හිටියේ? මොකද ඒ තරම් මේ සම්බන්ධතාවේ පරස්පරතාවේ අපිට පේනවා. හැබැයි මතක සැමරුම් අතරේ ජීවිතයේ තිබුණා. ඔවුන් ගත කරපු මතක ඉතාම වැඩි. ඒ හැමතැනම ඔවුන් අර ප්‍රාර්ථනා කරපු සැලසුම ජීවිතයේ තිබිලා තියෙනවා. ඇයගේ අඬන හිනහෙන net එකෙන් ඔහුගේ උරහිසේ තමයි ඒ සියලුම මතක තිබ්බේ. අඬලත් තියෙනවා, හිනා වෙලත් තියෙනවා. ඒ හැම දෙම ඔහු දරාගෙන විඳගෙන තිබෙනවා. ඒ වෙලාවේ ඔහුට හිතුනේ අර හැම වෙනස් වෙනහස වගේ සමහර ප්‍රේමයන් තියෙනවා මොනික, ඒව හරි ලස්සනයි. ඒකට හේතුව ඒව කවදාහක්වත් ඇත්තක් කරගන්න බැරි. ඇත්තක් කරගන්න ප්‍රේම කතා ඇතුලේ අපිට මේ ලස්සන දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් තමයි ඔහු කියන්නේ මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා, රංචු ගහිනා රෑනේ තනිකමක් දැනුණා. මෙහෙම සම්බන්ධකම් ආවට පස්සේ වෙන්න පුළුවන් එකම දේ තමයි ඒක සිද්ධ වුණාද නැද්ද කියන විමතිය තියලා. අනේ හිඳයි මොනිකාර කලින්ම අපිට මුල්ම ගීතයේදීත් කියවුනේ නොපැතු වියෝගය
0: මහා වරුසාවෙන් දෑත දෙපය මගේ සීතයි.
1: අනේ කමයි මේත් කියන්නේ.

0: සඳවිය දහරට වලින් අපි අහනවා සිසිර සේනාරත්න එක්ක ඉන්ද්‍රාණී සේනාරත්න එමෙලත ඉන්ද්‍රාණී විජය බණ්ඩාර ගායන කීතයක් අද මේ දෙදෙනාම අපිත් එක්ක නැහැ විශේෂම ඉන්ද්‍රාණී සේනාරත්නයන්ගේ ඇයට මානන්නේ වුණු හඬත් එක්ක අපිට ගීත ගණනාවක් මතකයට නැගෙනවා ඒ අතරේ මේ ගොළු හදවතේ ගීතය කියලා තමයි අපි මේ ගීතය හදන්නාගන්නේ නුහුරු නුපුරුදු රහස පිළිපඳ මිහිරාදරයයි කියා කලින් ගීතයේදී අපි ආත්මාලියන ගීකේ හඳෙන්න හොවා නුහුරු නුපුරුදු හීනාරන් ළඟට ඇවිදින් තුරුළු වෙමින් කියලා මේ නුහුරු නුපුරුදු ආදරේ
1: ගොළු හදවත නවකතාව ජයලත්ගේ පළවෙනි

0: චිත්‍රපටයේ දමයන්ති විදිහට රඟපාපු අනුලා කරුණාතිලකට 1969 දී සරසවිය සිනමා සම්මාන උළෙලේ හොඳම නිළියයස සම්මාන ලැබලා තියෙනවා. ඒවකට අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාගේ ඇති.
1: දම්මි කිව ගමන් අපිට අනුලා කරුණාතිලකව තමයි මතක් වෙන්නේ යගේ ඒ සුන්දර පෙනුමත් එක්ක.
0: අනේ හින්දා මං කැමති මේ ගීතයට ප්‍රවේශයක් විදිහට ගොළු හදවත නව කතාවේ ගොළු වෙච්ච හදවතක් තමයි සුගත්ත තිබුණේ. දෙබස් කීපයක් කොටසක් උපුටා ගන්න.
1: ඇත්තටම හදවත ගොළුලා තිබ්බ දම්මිකද සුගත්ද?
0: දම්මි අවසාන වෙනකන් ගොළු කරන් හරියට කිව්වේ නෑ. සුගත්ත තමන්ට තියෙන හැඟීම් කියා ගන්නත් දරුණා. ඒ දෙදෙනාම හරියට පොයින්ට් එකට කතා කරලා තිබුණේ නෑ. හැමුණා නම් මෙච්චර දෙයක් වෙන සමාට ඒක වෙන්න පුළුවන් දේ මේකයි කියන හින්දා වෙන්න පුළුවන්. දම්මියත් ඒක කරේ. දැන් අපි අහපු නොහුරුණු පුරුදු එකේ සිද්ධ වෙච්ච දෙයමයි සුගත්තත් උනේ.
1: සමහර විට මේ තහනම් වචනය ආදරය කියලා හිතාගෙන ඒ කතා බහය දෙන්න අරගෙන ගියා වෙන්නත් පුළුවන්.
0: ඔව්, ඒක හින්දානේ මෙරුංගුවක හිත තියලා නුඹ දුරක ඇදුනා කියන එක කලින්ම කිව්වේ ඒකම තමයි සුගත්ත උනේ. අපි මැරෙන්නතර වුණත් මේ විදිහට ආශ්‍රය කරමු සුගත්.
1: ඔව්, විවාහ වෙන්න බැරි වුණොත් අපි එහෙම මැරෙන තුරාවවත් මේ විදිහටම ඔයා නොලබුණොත් මමත් ඒක තමා කරන්න අදහස් කරගෙන ඉන්නේ.
0: සුගත් මාව ඔයාට අයිති වෙන්නේ නෑ. සුගත්
1: මොහොත දෙපැවි මහා හඬක් නැගෙමින් කන්නඩි පිපිරී කියාසේ හොට දැනෙනි.
0: ඔයා දකින්නත් කලින් ඉඳලා මම වෙන කෙනෙක්ට ආලය කරනවා.
1: දම්මි, ඔයා මට කවදාවත් ආලය කළේ නැද්ද?
0: නෑ සුගත්, මම කවදාවත් ඔයාට ආලය කළේ නැහැ.
1: එහෙනම් මේ අවුරුදු තුනක් තුළ ආශ්‍රය
0: ඒක ආදරය, ඒක කරුණාව. මම ඔයාට සහෝදරයෙකුට වගේ ආදරය කළා.
1: ඔයා හිතුවේ නැද්ද දම්මි මගේ තිබුණ සහෝදර ප්‍රේමයක් නොවන බව?
0: මොනවා වුණත් දැන් ඔච්චරයි මට කියන්න තියෙන සුගත්. මට වෛර කරන්න එපා. මම ඔයා අමතක කරන්නේ නැහැ. කිව්වේ යෙහෙලියන් වෙතට දිව ගියාය. ඉතින් දයාවන්තේ යොවුන් සිටවිලි රසකලා ඔබිනෙත් කලුම් කියපු ඇය මේ ප්‍රේමයට තිත තියලා යනවා. ඒවන් ප්‍රේම කතාවල කියවුණු ඒ පෙම්වතුන් අදටත් මේ විදිහටම නොවුනත් වෙනත් නම් වලින් අදටත් අපිට දකින්න හම්බෙනවා.

0: සඳදිය දහර තුළා පහන වෙදෙන අවසන්දිය තෙට යන ශෙහාන් මිහිරංග ගයන කීතයක්. අපි කලින් ඇහුව ගීතේ අපිට නෙත් කැලුම් ගැන මතක් කළානේ. දයාවන්තය යෝන් සිතුවිලි රස කළා ඔබෙන් නෙත් කැලුම් කියලා ඉන්ද්‍රනිසන රත්න කිව්වා. මේ ගීතේ දේශයන් කියනවා, සුදු රූස මල් වැටිලා තිබුණා, ඔය නෙත් කැලුම් මාහද ඇඳී තිබුණා.
1: රතු රෝස මල් නෙමේ වැටිලා තියෙන්නේ,
0: අන්න ඒකයි ප්‍රශ්නේ. සුදු රෝස මල්.
1: එතකොට ඇය කියලා දෙන වෙන කාගේවත් වෙන්නේ නැහැ. මට ඔබ නැතුව සැනසෙන්න බෑ. ඒ හින්දා වස්සානේ සිත සැනසියේ වගේ සමනල් පියාපත් හිනෙහුණු රයක තමයි කියන්නේ. මේකට අපිට යෞවන ප්‍රේමයක කතාවක් කියන්නේ අර කතාවම වගේ එක. නමුත් ඒ උනත් ඔවුන්ට කිසියම් විදිහකට බලාපොරොත්තුවක් විතරයි තියෙන. වෙන් උනාද කියන එකත් හරියටම කියවෙන්නේ නැහැ ගීතේදී. සුසුමකට ලම් වෙන්නම් සිප ගන්නේ නම් මා කියලා ඔව් කියන කෙන මේ ප්‍රේමය ඇතුලේ සුසුමක් වුණත් කමක් නැහැ. මට ඔබ සිප ගන්න තියෙනවා. ඔබ තුරනේ නැලවෙන්නම් මගේම වෙනවා නම්. ඒ අතර ඇහු කියන සුපුරුදු සිහිනක දැවටි ඒ වගේ මල් මත දෙවුලිය වඩින්න ආදරේ. එතකොට මේ දිව්‍යාංගනාවටත් ආදරෙන් ආරාධනා කරනවා. ඔහු මරණයක්ද කියලා හිතන තැනමක් හිතනවා මේ සුදු රෝස මල් හින්දා. හැබැයි වචනවලින් අපිට එහෙමම කියවෙන්නේ නැහැ. නමුත් මේ අර මල්ලවරච්චිකෙන් පටන් අරන් ආව නාමල් උඩුගමත් හරහ ආව ඒ තාරුණ්‍යයේ එක්තරා යුගයක ගායන ශිල්පියෙක්ගේ ගීයක්. ඒ ගීතයත් ඇසුරින් මේ ප්‍රේමය සඳදිය දහර විඳිමින්ම විඳින්න ආරාධනා කරමින් අපි සමුගනිමු අදට.
0: නැවත තවත් සුන්දරයි සමගදී මුණ ගැහෙන බලාපොරොත්තුවත් එක්ක ප්‍රාර්ථනා ඔබට සුබ රාත්‍රියක්. රන්ජන් පුෂ්ප කුමාර සමඟ මම මොනිකා සේත්.

ආදරය කියන්නේ අඩුම පුදුම නවතුම්පලක්. කොතනින් පටන් ගනීද, කොතනින් නතර වෙයිද කියලා කියන්න කවුරුත්ම හරියට දන්නේ නැහැ.

0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. බිඳුවයි 706 366 176 අංකයට ඔබින්

0: a private road, okay?
1: No, you have mistaken.
0: Me or you?
1: No, I'm looking for...
0: Garbage.
1: No, I'm actually looking for this... I'm looking for...
0: What else you could find in a garbage truck?
1: I'm looking for a collect.
0: Collect? You.
2: Dhananjay Sirivardhana Nirmanayak. Papa Pimpenna.
3: Nirmata kiwa. නිල්ගේ ගෙදරට පැන්න හොරුත් ඉංග්‍රීසියෙන් කතා කළේ. දැන් හොරුත් අප්ඩේට් වෙලා.
4: මං කොහෙදනේ මිනි මරන්නේ? පිස්සුද? මං මේ මිනි මරුවෙක් නෙමෙයි. අනිත් එක මේ මහදවල් එනවා දන්නේ හොරු.
2: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. ලොවක් සනසන

0: Lakanda Radio ITN.
1: ඇබන් ජයග්‍රහහි වාසනාවන්ත සුබරාත්‍රයක් දැන් වෙලාව රාත්‍රි 10 විනාඩි 1යි අද දවසේ ඔබ මිලදී ගත්ත ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් අතර ගන්න මේ ඇහෙන්නේ ඔබේ ජයග්‍රහහි ප්‍රතිඵලය.
2: අයිබෝවන් සුපිරි ත්‍යාග පිළිබඳව ශ්‍රී ලාංකීය ජනතාවගේ විශ්වාසය නැවත නැවතත් ඉහළින්ම තහවුරු කළ NLB ජාතික ජයවර්ණයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. ඊයේදිනදී අපිට හැකියාව ලැබුණා මහජන සම්පත ලොතරැයියේ 12 වන සුපිරි ත්‍යාගලාභිය රටට බිහි කරන්නට. එකම 2026 වසරට NLB අපි මේ වෙනකොටත් සමස්ත සුපිරි ත්‍යාගලාභීන් 27 දෙනෙක් බිහි කර අවසන්. දැන් අපි ඔබට කියන්න යන්නේ තවත් වාසනාවන්ත පණිවිඩයක්. පසුගිය දිනක ප්‍රථම ත්‍යාගලාභීන් සඳහා රුපියල් 9,05,00,000 වටිනාකමකින් යුත් මුදල් චෙක්පත් ප්‍රදානය කිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු වුණා. එම අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා, සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මෙහෝ මූල්‍ය KAC ප්‍රදර්ශනයේ මෙනවිය සහභාගී වූ අවස්ථාවයි දැන් ඔබ මේ විදිහට දකින්නේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ බෙදා දීමේ උත්සවයක් යෙදින නවගමුව ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයේදී සිදු වුණා. මාස්තාවට නවගමුව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අරුණිකා සමරවීර මහත්මිය, කඩුවෙල නාගරික මන්ත්‍රී සමන් ධර්මතිලක මහතා ඇතුළු නිලධාරීන් එක්කම ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් මේ අවස්ථාවට එක් වුණා. අද දිනේ පරිගණක නිල වාර්තාව අපට ලබා දෙන්නේ පරිගණක නිලධාරී ප්‍රියංගිකා ලක්නාලි මහත්මිය. දැන් හඳුනා ගන්න අද දවසේ සහභාගී වෙන විද්වත් අධීක්ෂණ මණ්ඩලය. කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් HYRS කුරුගේ මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කින්ස්ලී ගුණසේකර මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී RAYS රණවක මහත්මිය. ජය ගමනක ඇරඹුම දැන් NLB ජය තුලින්. ඔබේ අතර සල්ලි වෙනුවෙන් NLB ජය 518 වන වාසනාවන්ත දිනුම් භාරය දැන් අපි ආරම්භ කරන්නේ මේ විදිහට. ජය ගන්න, ජය ලොතරැයි ගන්න දැන් ඔබේ අතට. ජය ගෙනන ඔබේ ජය පැතුම ඔබට ඉටු කර දෙන්නයි මේ සූදානම. NLB ජය අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය V, ජය අංක 6.38. රටේ සංවර්ධනය වෙනම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයිය NLB ජය තුළින් 2026 වසරට රුපියල් 105,000 ත්‍යාගලාභීන් 251 දෙනෙක් සමගින් රුපියල් 50,000 ත්‍යාගලාභීන් 6,497 දෙනෙක් මේ වෙනකොට අපි රටට බිහි කර අවසන් ඔබේ ජය ගැන කියන්නට සූදානම්. අද දින වාරේ රුපියල් 105,000 ත්‍යාගයක් ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ කුඹුක්ගැටේ අලෙවි නියෝජිත VH ජිනසේන. ඒකමතු දිනුම් වාරෙන් රුපියල් 50,000 ත්‍යාග 37ක් ඔබ දිනාගෙන තිබෙනවා. අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රහකින් 77,209 දෙනෙක් අතරේ රුපියල් 65,097,000 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. අඩුම කාලයක් තුළ රටට වැඩිම සුපිරි ත්‍යාගලාභීන් බිහි කළ නියත ධනයෝග හඳහන 1559 වන දිනුම් මැදීමට දැන් අපි යමු. සුභඵල උදා කරන වාසනාවන්ත ලග්න සංකේතය තෝරගන්නට දැන් අපි සූදානම්. මෙන්න අද වාසනාවන්ත ලග්න සංකේතය කටක. අද ඔබට නියත ධනයෝග උදා වෙන දවසයි. දැන් අපි තෝරගන්නවාද වාසනාව ගෙනෙන ජය අංක මේ විදිහට. මෙන්න අද දවසේ පල්ලම්මු ජය අංකය විදිහට යන්ත්‍රය අපට ලබා දෙන්නේ අංක 37. කෙටි කාලයක් තුළ වේගෙන්ම ජනප්‍රිය වුණු ලොතරැයිය NLB හඳහනමයි. මෙන්න අද දවසේ දෙවන ජය අංකය අංක 38. යන්ත්‍රය ලබා දෙන තුන්වන ජය අංකය අංක 34. කටක ලග්නය අංක 37, අංක 38, අංක 34. තීරණාත්මක අවසන් ජය අංකය යන්ත්‍රය ලබා දේවි. අපි බලමු ඒ කුමක්ද කියලා. මෙන්න ඒ තීරණාත්මක අවසන් ජය අංකය අංක 31. ශ්‍රී ලංකාවේ නාමයේ ලෝ පතල කරවන ක්‍රීඩා ශාස්ත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා අරමුදල වෙනුවෙන් දායකත්වය ලබා දෙන අතරතුර සමාජ සේවා අරමුදල වෙනුවෙන්ද රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක් අපි දැන් බිහි කර තිබෙනවා. පළමුව අද ඔබේ වාසනාව. අද දින බාරෙන් දස ලක්ෂපති වාසනාවන්තේ බිහි වෙලා තිබෙනවා රටට ජයග්‍රහය ලොතරැපත අලෙවි කරන්නේ කලවංජ කුඩියාල විනෝජිත කේ ඥානරත්න අද දින බාරෙන් සමස්ත ජයග්‍රහකින් 138,323 දෙනෙක් අතරේ රුපියල් 93,76,580 මුදලක් මේ දැන් ඔබ අතරේ අපි බෙදා දුන්නා NLB හඳහනෙන් හෙට ඔබ දිනන දවැන්ත සුපිරිතයාගේ වටිනාකම රුපියල් 48,65,672.40 මුදලක් සත් දිනම ජයනියත ගෝවිසිත 4492 වාසනාවන්ත දිනුම් මැදීමට යන්නටයි මේ සූදානම. දැන් අපි යමු ඔබේම ගෝවිසිත දිනුම් මැදීමට. ගෝවිසිත අද දිනුම් පාරේ ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය තෝරගන්නටයි මේ සූදානම. වෙන්න අද අසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය J. ඔබේ කෝටිපති සිහිනය අද නම් සැබෑ විය යුතුමයි. දැන් අපි තෝරගන්නවා අද වාසනාව කෙනේන ජය අංක මේ විදිහට. මෙන්න අද පළමු ජය අංකය අපට ලැබුණා ඒ අංක 33. මේ ලැබෙන්නේ අද දෙවන ජය අංකය විදිහට අංක 70. සිහින සැබෑ කර දෙන තුන්වන ජය අංකය මෙන්න අංක 52. ජේ අක්ෂරය අංක 33 අංක 70 අංක 52. සුපිරිත්‍යාගය ඔබට හිමි කර දෙන තීරණාත්මක අවසන් ජය අංකය මෙන්න දැන් යන්ත්‍රය අපට ලබා දෙනවා ඒ අංක 75. රටේ කෘෂිකර්මාන්තයේ නගා සිටුවීමට දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසිත ලොතරැයියෙන් 2026 වසරට සුපිරිත්‍යාගලාභීන් දෙදෙනෙක් සමගින් 20,00,000 58 දෙනෙක් අපි රටට හඳුන්වා දී තිබෙනවා. අද ඔබට ලැබෙන වාසනාව ගැන කියන්නට සූදානම් නිල ප්‍රතිඵලය ඇසුරින් බොහොම ස්තුතියි. අද දින බාන රුපියල් 250,000 ත්‍යාග පහකට ඔබ හිමිකම් කියා තිබෙනවා. මෙන්න මේ අලවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහකින් බිහි කර තිබෙන්නේ. HHC ප්‍රේමරත්න කිරිවත්තුඩුව මදුරානි චන්ද්‍රාවති මහරගම සුනිල් විජේරත්න මුරතලාව ජූඩ් නිශාන්ත විජේ කටුපත AD ගුණසේකර රත්නපුර අද දිනුම් බාරෙන් සමස්ත ජයග්‍රහකින් 125,887 දෙනෙක් අතර රුපියල් 88,52,920 මුදලක් මේ දැන් ඔබට අපි ලබා දුන්නා. හෙට ගොවිසිතෙන් දිනා ගන්න රුපියල් 7,29,08,910.76 දැවැන්ත සුපිරිතයාගය. ඔබ දවසක් ලොතරැයිය අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා තිබෙනේ. නවතම ත්‍යාග රටාව ඔස්සේ ඔබට මෙන්න මේ විදිහට තමයි තෑගි වැඩි වැඩියෙන් ලැබෙන්නේ. සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105,000ක් අංක 3ට රුපියල් 50,000ක් ප්‍රවර්ධන ත්‍යාග අංකයටත් රුපියල් 25,000ක් විදිහට වැඩි වැඩියෙන් මුදල් ත්‍යාගය ඔබට සුබ දවසක් තුලින් දිනා ගන්නට පුළුවන්. ඔව් සුබ දවසක් 366 වෙනි දිනුම් බාරය ආරම්භ කරන්න දැන් අපි සූදානම්. සුබ ලග්න සංකේතය තෝරගන්න වෙලාව තමයි දැන්. අද ජයග්‍රහී සුබ ලග්න සංකේතය වෘශ්චික. සිහින දිනා දෙන සුබ ජය අංක තෝරගන්න වෙලාව තමයි දැන්. මෙන්න පළමු ජය අංකය ලැබුණා අංක 16. දෙවන ජය අංකයේ විදිහට අංක 2. තීරණාත්මක අවසන් ජය අංකය යන්ත්‍රය ලබා දෙන ඒ අංක 40. රට පුරාම රුපියල් 25,000 ත්‍යාග බෙදා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 8,323. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වසරට රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් ජයග්‍රාහකින් 247 දෙනෙක් අපි බිහි කර තිබෙනවා. අද දවසේ ඔබට කොහොමද දවස සුබ වෙන්නේ බලමු. බොහොම ස්තුතියි. අද දින බාරෙන් රුපියල් 105,000 කෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් දිනා ගන්න අවසනාවන්තයෙක් බිහි වෙලා තිබෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ රිකිල්ල ගස්කඩ අලෙවි නියෝජිත අනුරුද්ධ වීරසූරිය. එකම රුපියල් 50,000 ත්‍යාග 6 ඔබ දිනාගෙන තිබෙනවා. එකම ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගනිමින් රුපියල් 25,000 ත්‍යාග 39ක් ඔබ දිනාගෙන තිබෙනවා. අද දින බාරෙන් සමස්ත ජයග්‍රහකින් 110,934 දෙනෙක් අතරේ රුපියල් 94,81,240 මුදලක් මේ දැන් ඔබට ලබා දෙන්නට අපිට හැකියාව ලැබුණා. තවත් ජයග්‍රහී ලොතරැයි දිනුම් බාර 4කින් මෙතෙන් සිට ඔබට වාසනාව ලබා දෙන්නට සූදානම් අනුෂි සමගින් ඩේමියන්.
3: මීළඟට මෙගා පව. ජීවිතේ
4: පුංචි පුංචි හීන එකින් එක හැබෑ කරගෙන හැබෑ කරගෙන ඇවිල්ලා එක තැනක ඔබ නවතිනවා. ඒ ජීවිතේ දැවැන්තම හීන හැබෑ කරගෙන බැරුව මෙගාපව අපි ඉන්නේ ඔබේ ජීවිතේ ඒ දැවැන්තම හීන හැබෑ කළ දෙන්න. රුපියල් කෝටි 23ත් රුපියල් කෝටි 47ත් ඉක්මවා ගිය ඒ අති දැවැන්ත සුපිරි තෑගි දෙක ඔබට දිනා දුන්නා වගේම අපි දැන් සුදානම් රුපියල් 29 කෝටි ඉක්මවා ගිය අති දැවැන්ත මෙගා සුපිරි තෑගක් ඔබෙම කරන්න. තමන්ගේම කියලා හීනයක් තියෙනවා නම් මෝටර් රථයක් තමන්ගේ කරගන්න. මෙගා පව වෙතින් අපි දැන් සූදානම් ඉන්නවා ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑගකට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මේ අති නවීන සුපිරි මෝටර් රථය ඔබෙම කරන්න. සුපිරිම තෑගි තුනක වාසනාව සමග ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2598 වන දිනුම් වාරයේ අපි මේ ආරම්භ කරන්න. බලමාත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තීරණය වෙන්නේ කොහොමද කියලා.
5: අදිෂ්ඨාංගල එළිති මුදලින් තෙරිවි සේපඩේන්ද
4: මෙගා පව වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය L. අපි මේ දැන් තෝරා ගන්න ඔබේ සුපිරි අංකය. ඒ සුපිරි අංකය අංක 5. දැන් බලමු ජයග්‍රහී අංක 4 එකින් එක තීරණය වෙන්නේ කොහොමද කියලා. වාසනාවගෙන පළමු අංකය අංක 8. දෙවන වාසනාවන්ත අංකය අංක 9. තුන්වන ඔබට වාසනාවගෙන ඉන්නේ අංක 51. අද මෙගා පව අවසන් වාසනාවන්ත අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රාජ්‍ය ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයෙන් මේ වසරේ සුපිරි තෑගි ලාභින් 5 දෙනෙක් වගේම 20 ලක්ෂපතියන් 54 දෙනෙක් අපි දැන්ටමත් බිහි කළ තියෙනවා. ස්තුතියි. අද මෙගා පව වෙතින් රුපියල් ලක්ෂ 20ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරනවා පෙරිය පෝරතිව් NLB අලෙවි නියෝජිත M රවිචන්ද්‍රන් මහතායි විතරක් නෙවෙයි රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 5 දෙනෙක් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරනවා සරත් කුමාර වරුණගම තුෂාර ප්‍රීති කුමාර පිටිගල GM ලියනගේ රත්මලාන කල්හාරිද සිල්වා ඌරගස් මංගන්දිය සහ VH ජිනසේන කුමු ගැටේ අපේ NLB අලෙවි නියෝජිත වරුණ. ඒත් සමගින් වාසනාවන්තින් 126573 දෙනෙක් අතරේ රුපියල් 1,94,040ක මුදලක් අපි අද බෙදා දෙනවා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන එන සුපිරි තෑගි තුන මෙගා සුපිරි තෑගි රුපියල් 29,78,038ක් පව සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර් රථයක්. ඔබට මායිති ඔබේ නිධානය දැන් රුපියල් කෝටි 9ක් ඉක්මවා ගින් තියෙන්නේ. ජාතියේ මහා ධන සම්පත ධන නිධානේ 2280 වන දිනුම් වරේ අපි මේ ආරම්භ කරන්නේ. මේ අපි තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද ධන නිධානේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය අපි මේ තෝරාගන්නේ T. බලමු ජයග්‍රහී අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. වාසනාවන්ත පළමු අංකය අංක 11. දෙවන වාසනාවන්ත අංකය අංක 78. තුන්වන ඔබට වාසනාව ගෙනවා අංක 20. අද ධන නිධානේ අවසන් වාසනාවන්ත අංකය අංක 24. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රාජ්‍ය ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතින් විවසරි සුපිරි තෑගි ලාභියෙක් 20 ලක්ෂපතියන් 34 දෙනෙක් වගේම 2,00,000 වාසනාවන්තින් 421 දෙනෙක් අපි බිහි කළ තියෙනවා. ස්තුති. අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 20ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්ට සමත් වෙනවා ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරනවා ගලහා NLB අලෙවි නියෝජිත ධනංජය රත්නායක මහතායි විතරක් නෙවෙයි රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා කදුරුවෙල NLB අලෙවි නියෝජිත YB රේණුකා මහත්මිය සහ ආලියම්බලම NLB අලෙවි නියෝජිත දම්නික කෘෂාන්ත මහතා. ඒත් සමගින් වාසනාවන්තින් 95,093 දෙනෙක් අතරේ රුපියල් 77,14,040ක මුදලක් අපි බෙදා දෙනවා. කෙටිම කාලයක් තුල රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් දැවැන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානේ හෙට ඔබේ නිධානේ වටිනාකම රුපියල් 9,08,70,400.49 මේ වෙනකොට අපේ NLB ලොතරැයි පවුලේ වැඩිම සුපිරි තෑගි ලාභීන් පිරිසක් බිහි කළ තියෙන ලොතරැයි ලොව රජ කිරුළ දිනු මහජන සම්පතේ 6,250 වන දිනුම් වාරයට අපි සූදානම්. එමනම් අපි අද ඔබ වෙනුවෙන් අරගෙන අවිලා තියෙන නැවුම් සුපිරි තෑගක් රුපියල් කෝටි 2ක. මේ අපි තෝරාගෙන ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 6. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජී ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ බිංදුව හය තුන තුන පහ එක. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන්ට වත්වාගෙනයන් වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 12 දෙනෙක් වගේම 25 ලක්ෂපතියන් 215 දෙනෙක් අපි බිහි කළ තියෙනවා. මහජන සම්පතෙන් අපි අද රුපියල් ලක්ෂ 25 බැගින් දිනා ගන්න වාසනාවන්තයින් දෙදෙනෙක් බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයි පත් අලවි කරනවා කේ තිලකරත්න මීගමුව සහ ආර් එම් අයි රාජපක්ෂ අමන්පොළ අපේ නිල් බි අලවි නියෝජිත වරුන්. ඒ විතරක් නෙවෙයි ලක්ෂපතියන් 23 දෙනෙක්ම අපි අද බිහි කරනවා. ජයග්‍රහ හෙලතරේපත් අලවි කරන්නේ මෙන්න මේ NLB අලවි නියෝජිත වරුන්. ඉන්ද්‍රාන් ස්වර්ණලතා කදුරුවෙල, HB පද්මසිරි හල්තොට, කොතලාවලගේ දමයන්ති බණ්ඩාරගම, MNKS හලුවන කොට්ටාව, KM පද්මසිරි පෝද්දල, AS ප්‍රේමරත්න හෙට්ටිපොල, SG චන්ද්‍රසිරි මහනුවර, S ස්වර්ණලතා කන්තලේ, සැම්සන් මුනිතුංග ගම්පොල, ක්‍රිෂානි සචනිකා ගම්පොල, රොබර්ට් සිල්වා ගලගෙදර, ගාමිණී සිල්වා පස්සර, KW සරත් පුත්තලම, සමන්ත මුනිතුංග ගම්පොල, DM ජයවීර ආණ්ඩියම්පලම, සසින්දු විසංග ජායල, JAN මංජුල දම්කොටුව, S මදන් කල්මුනේ, අමිල පැතුම් දඹුල්ල, චතුරිකා වීරකෝන් කැස්බෑවෙන් ලක්ෂපති වාසනාවන්තින් දෙදෙනෙක් බිහි කරනවා. එවගේමයි HR ධර්මසිරි කොටමුල්ල සහ DD සුනිතා නවගමනුත් එක් ලක්ෂපතියෙක් බැගින් පිහි කරනවා. ඒත් සමගින් වාසනාවන්තින් 271,624 දෙනෙක් අතරේ රුපියල් 2,45,31,880ක මුදලක් අපි අද මහජන සම්පතින් බෙදා දෙනවා. මහජන සම්පතින් හෙට අපි ඔබ වෙනුවෙන් වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,00,000ක්. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ත්. ඒ අනුව අද සම්පත 825 වන දිනුම් වරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය G ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 3,3,5,1. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4ත් සහිත කොටු පෙළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක්ම අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලවි කරනවා AG අශෝක පදවිය සහ මනෝජ් කුමාර මහියංගනේ අපේ NLB අලවි නියෝජිත වරුන්. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 52 දෙනෙක්ම අපි අද බිහි කරනවා. ඒත් සමගින් වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,20,22,240ක මුදලක් අපි අද සම්පතෙන් ඔබ අතර බෙදා දෙනවා. මිනිත්තු 30ක් තුළ වාසනාවන්තින් 9,72,100 දෙනෙක් අතරේ රුපියල් 8,87,69,940ක අති දැවැන්ත මුදලක් අපි අදත් ඔබ අතර බෙදා දෙනවා. NLB ජාතික ජයපන්නේ මතකයේ තියාගන්න ජීවිතයේ සිහිදයට
6: වාසනාවේ ආශිර්වාදය
4: NLB.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න

0: ඉදිරිපත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොමදින් දේසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරග

සි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක්ද එවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද. එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටත

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

ඇයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමේ පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාව

පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक सूत्र देशनाव दिश ज्ञानन वहंसी गंपुल मीथलाव कुहुमन रुवनपा मूल महाविहाराधिपति पूज्यपाद गणी कुमरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමුදැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

පාවේ. ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සංසුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ.

බන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග

එතන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

පැමිණෙන අනතුරු වළක්වාලන හේින්ද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින් ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින් ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස් පළරුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සාන්

0: එපි මනොතුනයි දශම පහෙන් අනොතුනයි දශම හතෙන් ලක්හඬ හගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 2යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය පිරිදි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිත කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ